ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේම හා භාවිතා කරන්නට, එසේ නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්තා. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි. කායික වූත් මානසික වූත්

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.

0: FM 93.7 Lakhana Radio ITN. Jeevitaya dinamnata positive vibes with charge.
1: Aibowan subha dawasak ape nohitana nopatana velawata kunaadu kala ape jeevithawalta enna puluwa. මං ඔබට යෝජනා කරනවා එහෙම කොනාටු කාලවලට තනුකල වගේ මුහුණ දෙන්න කියලා. මොකද දන්නවද? මහා රෝස ගස් වගේ එකට එක කරලා අන්තිමේදී බිමටම සමතලා වෙලා කඩා වැටිලා විනාශ වෙලා යනවට වඩා ඒක කෝකටත් හොඳයි. එකට එක කරන්න යන්නේ නැතිව තනුකල වගේ ජීවිතේ එක්ක යටහත් පහත්ව ඉස්සරහට යන්න උත්සාහ කරන එක අමාරු කාල ඉබේම පහ කරගන්න ඒ ඉවසීම ඔබට උපකාර කරනවා. ප්‍රශ්නයක් වුණාම තමන්ගේ නිවැරදි බව පෙන්වන්න එකට එක කරන්න යන එක නොවනැති වැඩක් නෙවෙයි. සමහර විට තව තවත් ප්‍රශ්නේ ගැඹුර වැඩි කරවන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. මොකද ඔබේ නිවැරදි බව දන්න කෙනෙක් කොයිම වෙලාවකවත් ඔබව ප්‍රශ්න කරන්නේ නැහැ. නොදන්නා මිනිසුන්ට ඔබව පැහැදිලි කරලා දෙන්න යන එක වැඩක් ඇති වැඩක් නෙවෙයි. අපේ ජීවිතයේ සමහර ප්‍රශ්න එන්නෙම උත්තරත් එක්ක. ඉවසිලිවන්තව පොඩි කාලයක් ගන්න ඒ උත්තරේ හොයාගන්න. තවත් සමහර ප්‍රශ්නවලට පේන තෙක් මානක උත්තරයක් මේ වෙලාවේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට කාලය විසින් හැමදේම සාමාන්‍යකරණය කරලා දෙනකන් ඔයාට කරන්න තියෙන ඊළඟ වැඩේ කරන්න උපරිමෙන්ම මහන්සි වෙන්න. මං ඔබට ආයෙමත් මතක් කරනවා. කොනාටු කාලවලදී තනකොල ගහක් වගේ වෙන්න, රූස ගස් වගේ එකට එක කරන්න යන්න එපා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.

0: අයිවන් සුබදසනක් ලකඩහඟින් වෙලාම දකරනම් වෙලා උදෑසන 6යි විනාඩි 1යි.
1: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහන පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2 wheel 4 wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness within Sonalika Tractory මහ පොළොවට මහ බලයක්

0: බලව දසන 6යි විනාඩි 6යි අයිබෝන් සුබ දසන ජයග්‍රහේ වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද මේ මාසේ 4 වෙනිදා සඳුදා දවසේ තම ජයග්‍රහේ වාසනාවන්ත සුබ සත්‍ය කාරම්භයයි අපි මෙලෙස උදෑසනම සම්තුහන් කරන්නේ අපි සූදානම් මත ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනෙකුත් ප්‍රවෘත්ති වලටත් අපි අවධානය යොමු කරන සූදානම් ලක්ෂණ ප්‍රවෘත්ති අංශන දවසේදී වාර්තා කළ තියෙන ප්‍රවෘත්ති මොනවද කියලා හොයලා බලන්න ආරාධනා කරන ඔබට ෆෙමනු තුන දශම පහනේ ෆෙමනු තුන දශම හතෙන් දෙකටම ලක්කරත් එක්ක එකතු වෙන්න. අපි යන මද්දවසේදී දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයට අවධානය යොමු කරන සුභාෂිනී සේනනායකයි වාර්තාව අදවසේදී දිනමින පුවත්පතට සටහන් කළ තිබෙනේ එයබස් ගනුදෙනුව බහින්දට ප්‍රියංකරට නොතීසි දොළොස්වනදා අල්ලස් කොමිසමටත් කැඳවයි කියලා යද සටහන් කළ තිබෙනේ චමල්ගේ පුත් ශමීන්ද්‍රට ජාත්‍යන්තර වරෙන්තු කියලා තද සටහන් කළ තිබෙනවා දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලය වෙදෙහෙට ප්‍රශ්නගත එයබස් ගනුදෙනුව පිළිබඳව සිදු කෙරෙන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහත්වරුන්ට මැයි 12 වනදා අලසෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. අලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2013 වසරේදී මේ විමර්ශනය ආරම්භ කර ඇති අතර ඊට අදාළව මෙසේ කැඳවීමක් කර තිබෙනවා. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයබස් A330 ගුවන් යාන 6ක් සහ A350 වර්ගයේ ගුවන් යාන 8ක් මිලට ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තයි එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිය වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණා කියලත් සටහන් කළ තිබෙනවා. මේ සම්බන්ධන දීර්ඝ විස්තරයක් දිනමින පුවත්පත සටහන් කළ තිබෙනවා. අපි මේ සම්බන්ධන තොල්පිට වලට තව දහන යොමු කරමු. එයබස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට 90 රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක් බෙලියත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් තිබෙනවා. මෙම සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනයෙන් අනතුරුව හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවටගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එමෙන්ම ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක මහත්මියට සහ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමින්ද්‍ර රාජපක්ෂ යනායට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබෙනවා. 2013 ශ්‍රී ලංකා ගුවන් සේවයේ එයබස් A330 එවැගේම A300 ගුවන් යන 6ක් සහ A350 සහ 900 ගුවන් යන 8ක් මිලදී ගැනීමට ගිවිසුම් වලට අනුව මෙම වංචාව සිදු වෙ ඇතයි කියලායි අද දවසේදී දිනමින පුවත්පත වැඩිදුරටත් සටහන් කළ තිබෙනේ. එතකම අපි තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන සූදානම් මේ අදවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නේ. මේ වසරේ 6 වෙනිවරටත් තෙල් මිල නැගී අද සටහන ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය චමින්ද සිල්වා ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නෝමන් පලිහවඩන පාසල් ගාස්තු 12%කින් වැඩි කරනවා. බහලුම් ප්‍රවාහන ගාස්තු වෙනසක් නැහැ. ජූනි මාසයේ තෙල් මිල නැග්ගොත් බස් ගාස්තු වැඩි කරනවා. ත්‍රී රෝද රථ ගාස්තු වැඩි කරන්න වෙනවා. ත්‍රී රෝද රථ රියදුරු සංගමයයි කියන්නේ පෙට්‍රල් 92 පෙට්‍රල් රුපියල් 12කින් 95 පෙට්‍රල් රුපියල් 12කින් සුදු ඩීසල් රුපියල් 10කින් සුපිරි ඩීසල් රුපියල් 15කින් බොහොම තෙල් රුපියල් 12කින් කියලයි අද සටහන් කරලා තිබෙන්නේ ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්ත දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට. මේ ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන්ම තොරතුරු වාර්තා කරලා තිබුණා. මේ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් තෙල් මිල යලි නැගී පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 12කින් 95 රුපියල් 15කින් ඩීසල් රුපියල් 10කින් සුපර් ඩීසල් රුපියල් 15කින් බොහොම තෙල් රුපියල් 10කින් කියලායි අද ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙනවා. අපි බලමු දිවයින පුවත්පතේ ඇතුල් පිටුවලද මේ සම්බන්ධයෙන් අද වැඩිදුරටත් තොරතුරු සටහන් කළා තිබෙනවා. චමින්ද සිල්ලා ප්‍රදින් ප්‍රසන්න සමර්කෝන් සහ නෝමන් පලිහවඩන යන දිවිනපත් පතේ ප්‍රධාන සරස්තල විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තියෙන්නේ. මේ වසරේ 6 වෙනි බරට තින්දන මිල සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට පියවරගෙන තිබෙනවා. මැද පෙරදිග යුද්ධයේ හේතුවෙන් ඉන්ධන මිල සිවතාවක් සංශෝධනය කිරීමේදී සැලකිය යුතු මට්ටමින් ඉන්ධන මිල වැඩි කිරීමට සිදුව තිබුණා කියලායි අද දිවයිනපත් පත සටහන් කළ තිබෙන ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මාසකදීම අවසාන දිනේදී ඉන්ධන මිල සංශෝධනය වීමක් නොවීමක් සිදු කරන ලැබුවත් මේ මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට බලපවත්වන පරිදි ක්‍රියාත්මක බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබුණා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම ඉන්ධන මිල සංශෝධනය වැඩි කිරීමට පියවර ගෙන තිබුණත් ඊයේ වන විට සයිනොපෙක් සහ ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ සුදු ඩීසල් මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබුණා. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල සංශෝධනයට අනුව පෙට්‍රල් 92 ලීටරයක රුපියල් 12කින් මිල වැඩි වූ අතර එහි නව මිල රුපියල් 410ක් බවට පත් වී තිබෙනවා. පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 12කින් මිල වැඩි වූ අතර එහි නව මිල රුපියල් 470ක් බවයි සටහන් වන්නේ. ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් මිල වැඩි වූ අතර එහි නව මිල රුපියල් 392ක් ලෙස සටහන් වන්නේ. ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් වැඩි වූ අතර එහි නව මිල රුපියල් 458ක් බව සටහන්. භූමි තෙල් මිල රුපියල් 12කින් වැඩි වූ අතර එහි නව මිල රුපියල් 265ක් ලෙසයි අද දිවයිනපත් පත වැඩිදුරටත් සටහන් කළ තිබෙනේ. මේ ආකාරයෙන් ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වුවත් නියමාකාරයෙන් මිල වැඩි කිරීමක් සිදු කළේ නම් පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 432 දක්වාද, ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 477යි 50ක් දක්වාද, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 749යි 770ක්ද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 840ක මිලකටද අලෙවි කිරීමට සිදු වූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මෛරෝ නෙත්තිකුමාර මහතා දිවයිනපත් පත්‍ර සටහන් කළ තිබුණා. කොහොම නමුත් අද දවසේදී මේ සම්බන්ධයෙන් ලඛන ප්‍රවෘත්ති අංශයත් සටහන් කළ තිබුණා. ප්‍රවෘත්ති අපි ලඛන ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කළ බලමු මේ සම්බන්ධයෙන් අද දවසේදී මොනවද වාර්තා කළ තියෙන්නේ කියලා. මැද පෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම සමස්ත බර ජනතාව මත පටවන්නේ නැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සටහන් කර තිබෙනවා. විවිධ වාතාවරණ හමුවේ බොරතෙල් සහ පිරිපහදුවල තෙල්වල මිල සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිලද ඉහළ දැමීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.
1: මැද පෙරදිග කලාපයේ ආරම්භ වුණු යුද්ධමය තත්ත්වයත් එක්ක බොරතෙල් සහ පිරිපහදු කරපු තෙල්වල මිල වේගයෙන් උච්චාවචනය වෙමින් පවතිනවා. ඉතින් අපි බොරතෙල් සඳහා ඇනෝම් නිකුත් කරාම සාමාන්‍යයෙන් ප්‍රමේයයකට අමතරව මේ මිල තීන්දුව වෙන්නේ ගොඩබාන දවසට දවස් 2කට කලින් සහ දවස් 2කට පසුව තිබෙන මිලේ ඇවරේජ් එක. ඒක තමයි සාමාන්‍ය සම්මතය. ඒ අනුව තමයි මේ මිල ඉහළ දැමීමට සිදුවන්නේ. කෙසේ නමුත් ඒ සමස්ත මිල ඉහළ දැමීමේ බර ජනතාව මත පටවන්න රජය කටයුතු කරන්නේ නැහැ. ඒකෙන් කොටසක් අතර මහා භාණ්ඩාගාරය දරා ගන්නවා. ඒ වගේම සමාගම් විසුණු තතර මේ කොටසක් දරා ගන්නවා. ඊටත් අමතරව තමයි මේ යම් වැඩිවීමක් ජනතාවට පටවන්න සිදු වුණේ. නමුත් මේ සමස්ත මිල වැඩිවීම නොවේ. කොවිඩ් කාලේ වගේ නෙමෙයි. කොවිඩ් කාලේ තිබුණේ ආර්ථිකය වහල් රට ඉස්සරට යන්න, රට පවත්වාගෙන යන්න. දැන් තිබෙන්නේ ආර්ථිකය දිරට යන ගමන්, නිෂ්පාදන කටයුතු සිදුවෙන ගමන්, වෙළඳාම් කටයුතු සිදුවෙන ගමන්, ජනතාවගේ දෛනික ජන ජීවිතය පවත්වාගෙන යන ගමන්, ඒ මොහොතේදී යම් මිල වැඩිවීමක් කරන්න සිදු වුණා. හැබැයි මම යලිත් කියන්නේ භාණ්ඩාගාරය ලෝක වෙළඳපොලේ සිදුවන මිල උච්චාවචන දිහා බලලා ඉතාම ඉක්මනට තව තෙල් මිල අඩු කරන්නත් ඉදිරියේදී අපේක්ෂා කරනවා.
0: එතකම අපි දිවයිනපත් පතේ සටහනට අවධානය යොමු කරනවා. ඉන්ධන මිල වැඩිවීමක් සිදුවත් බහලුම් ප්‍රත ප්‍රවාහන ගාස්තුවල මිල වැඩිවීමක් සිදුවන්නේ නැතයි බහලුම් ප්‍රත ප්‍රවාහකයන්ගේ සංගමයේ ලේකම් නිමල් අමරසේකර මහතා සඳහන් කරනවා. ඉන්ධන මිල වැඩිවීම 2.7%ක් බවත් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට නම් ඉන්ධන මිල වැඩිවීම 5%ක් දක්වා ඉක්මවිය යුතු බවට සංගමයේ තීරණය කර තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. එළඟ ඉන්ධන ගාස්තු සංශෝධනයේදී 5% ඉක්ම යාමක් සිදු වුවහොත් ප්‍රවාහන ගාස්තු සංශෝධනයක් ගැන අවධානය යොමු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරා. එතකම ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දැන් වැඩි වුණ රුපියල් 10කින් බස් ගාස්තුව ගැලපීමක් කරන්න අපිට හැකියාවක් නැහැ. අපි පාඩු පිට තමයි බස් දහවණය කරන්නේ. ලබන ජූනි මාසයේ ඉන්ධන ගාස්තුව වැඩි කළොත් අපිට බස් ගාස්තු වැඩි කිරීමකට යන්න වෙනවා. අමතර කොටස් මිල එකකට එකක් වැඩි, මේවා දරා ගන්න බැහැ. ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරංගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල් රෝහණ පෙරේරා මහතා සඳහන් කළේ මේ වෙලේ මේ වෙද්දී අපේ ත්‍රිරෝදරත ගාස්තු වශයෙන් ණය කරන්නේ පළමු කිලෝමීටරට රුපියල් 100ක්ද දෙවන කිලෝමීටර සඳහා රුපියල් 90ක්ද වශයෙන් දැන් ඉන්ධන මිල වැඩිවීමක් එක්ක දෙවන කිලෝමීටරට රුපියල් 90සිට 100 දක්වා වැඩි කරන්න කියලා බස්නාහිර පළාත් මාර්ගස්ත මගේ ප්‍රවාහන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම ත්‍රිවිල් කර්මාන්තය හරි අමාරුවෙන් පවත්වාගෙන යන්නේ. ත්‍රිරෝදරත ගාස්තු වැඩි නොකොළොත් ඇත්තටම මේ කර්මාන්තය පහත් තැනටම වැටෙනවා. මේ ඉන්ධන මිල වැඩි කිරීම අපිට දරා ගන්න බැහැයි කියලායි ඔවුන් සටහන් කළ තිබෙනේ. එතකම සමස්ත ලංකාන්ත දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමේ සභාපති NMK හරිශ්චන්ද්‍ර පද්මසිරි මහතා සටහන් කළේ දැන් මේ වසරේ ඉන්ධන ගාස්තු 4 පාරක් වැඩි වුණා. පෙබරවාරි 28 වෙනිදා ඉන්ධන මිල රුපියල් 4කින් වැඩි කළා. මාර්තු 9 වෙනිදා ඉන්ධන මිල රුපියල් 22කින් වැඩි කළා. මාර්තු 21 වෙනිදා ඉන්ධන මිල රුපියල් 79කින් වැඩි කළා. ඊයේ ආයේ ඉන්ධන මිල රුපියල් 10කින් වැඩි කළා තියෙනවා. ඉන්ධන මිල වැඩි කිරීම අතර අනෙක් අවස්ථා තුන සැලකිල්ලට අරන් අපි පාසල් වෑන් රථ ගාස්තු 12කින් වැඩි කරන තීරණය කළා. එවැගේම ලබන ජූනි ඉන්ධන ගාස්තු වැඩි කළොත් ඊයේ රාත්‍රියේ වැඩි වුණු රුපියල් 10ක ඉන්ධන ගාස්තුව සැලකිල්ලට අරන් නැවත පාසල් වෑන් ගාස්තු සංශෝධනයකට යාමට සිදුවන බවයි සටහන් කර තිබෙනේ. දෙමාපියන් මේක දරාගන්න අපහසුයි, වගේම පාසල් වෑන් රථ හිමිකරුවන් වන අපටත් මේක දරා ගැනීම අපහසුයි කියලායි ඔවුන් සටහන් කර තිබෙනේ. එදින මේව තමයි අද ජාතික ධාරාවේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බවට පත් වෙලා තියෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමුවෙමු ලක්කන මෝනින් නිවුස් වල ටික. ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.8 ලක්කන මෝනින් නිවුස් වල ටික එකතු වෙන්න. අපි පුංචි විරාමයක් ලබාගෙන නැවත හමුවෙමු ලක්කන මෝනින් නිවුස් වල ටික.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් බාවිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කෙටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
2: ගවන ෂර්ට්ස් කඩව සම්පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩව සම්පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්

0: රාත්‍රියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: Truck Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: Morning News Alert.
3: රාජකීයයේ මහා පරිමාණ සයිබර් අපරාධ පොලක බටලයි රටවල් නවයක විදේශිකයෝ 102ක් දැලේ බැංකු ගිණුම් හැක්කර් සල්ලි ඇදලා කියලාද ගෑන් කුමාර වීරසිංහ බණ්ඩාරගම බෙමල් ශ්‍යාමන් ජයසිංහයි වාර්තාව ගෙනෙන්නේ රාජකීය මැදබැලි කඩපාරේ තට්ටු 6ක ගොඩනැගිල්ලක රහසිගතව පවත්වාගෙන ගිය සයිබර් අපරාධ මධ්‍යස්ථානයක් පෙරේදා වැටළු වැලිකඩ පොලිසිය එහි රැඳී සිටමින් සයිබර් අපරාධවල නිරත වූ බව කියන විදේශිකයන් 102 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම වැටලීම්වල සිදුවන විට විදේශිකයන් 20 දෙනෙකු පමණ පලා ගොස් ඇති බවත් ඒ අය අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් මුගේගොඩ කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතා සඳහන් කරනවා. සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇති මෙම විදේශිකයන් අතර චීන, වියට්නාම්, මැලේසියන්, මැඩගස්කර්, පිලිපීන්, තායිලන්ත, කාම්බෝජ, නයිජීරියා ආදී රටවල් නවයක අය සිටින බව පොලිසිය සඳහන් කරනවා. ඒ අය අතර පරිගණක පිළිබඳ විශේෂඥ දැනුම තිබෙන තරුණ තරුණියන්ද සිටින බවයි ඔවුන් සඳහන් කළේ. මෙම ගොඩනැගිල්ල සයිබර් අපරාධ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත්තේ චීන ජාතිකයන් පිරිසක් බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් තිබෙනවා. විවිධ රටවලින් රැකියා සඳහා යයි සඳහන් කරමින් පරිගණක භාවිතය සම්බන්ධයෙන් දක්ෂ පිරිසක් ගෙන්වාගෙන සයිබර් අපරාධ වල ඔවුන් යොදවා ඇතැයිද පෙනී ගොස් තිබෙනවා. වැඩි කාලයක් ඔවුන් එක් ස්ථානයකට නොසිට රටින් රට සංචාරය කරමින් මෙම සයිබර් අපරාධවල නිරත වන බව පෙනී ගොස් තිබෙනවා. ගොඩනැගිල්ල තුලම නවාතැන් පහසුකම්ද ආහාර පානද ලබා දෙමින් දවසේ වැඩි කාලයක් මේ සඳහා සැකකරුවන් යොදවා ගැනීමට ජාවාරම්කාර බහමුලකරුවන් කටයුතු කර ඇතැයිද පෙනී ගොස් තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත සටහන් කරලා තිබෙන්නේ. එතකම අපි ලඛන ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරනවා. මහා භාණ්ඩාගාරයේ සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක වංචන කියන් පිරිස අතරපත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ විධිමත්ව සිදු කරන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය සිදු කරන අභ්‍යන්තර පරීක්ෂණ ඇතුළු තවත් පරීක්ෂණ කිහිපයක් ක්‍රියාත්මක වන බවයි. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
4: පරීක්ෂණ කටයුතු සිදු වෙනවා. මුදල් අමාත්‍යාංශය පැත්තෙන් අභ්‍යන්තර පරීක්ෂණ සිදු වෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහුගිය පෙබරවාරි මාසයේ සිදු කරන ලද පැමිණිලනෝ කටයුතු සිදු වෙනවා. මොකද අපිට ඕනකම තිබෙන්නේ චේතනාන්විතව යම් ලදහරියෙක් හෝ ලදහරි කීප දෙනෙක් මේකට සම්බන්ධ වුණාද කියන එක හොයාගන්න. එම නොවුනා නම් මෙවැනි දෙයක් අනාගතයේ සිදුනවන්ට අවශ්‍ය කරන ශක්තිමත් යාන්ත්‍රයක් සකස් කරගන්න එක. ඒ අනුව ඒ දෙපැත්තෙම අපි කටයුතු කරගෙන යනවා.
3: එතකම දිනමින පුවත්පතේ ගයන් කුමාර් වීරසිංහ ගිරණ වාර්තාවයි මේ මහා භාණ්ඩාගාරයේ සයිබර් අපරාධයේ තාක්ෂණික වාර්තාව අද හෝ හෙට කියලායි සටහන් කළා තිබෙන්නේ. ඔස්ට්‍රේලියානු සමාගමකට ණයභාරික ගෙවීමේදී මහා භාණ්ඩාගාරයේ සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව තාක්ෂණික වාර්තාවක් ඇඳවා ඇති බවත් ඒ ඔස්සේ මෙම වංචාව සිදු වූ ආකාරය පැහැදිලිවම අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. එම තාක්ෂණික වාර්තා විශ්ලේෂණය කර ගැනීමට පරිගණක තාක්ෂණ සම්බන්ධයෙන් වූ විශේෂඥයන්ගෙන් සහාය ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් සිටිනවා. මෙම තාක්ෂණික වාර්තාව අද හෝ හෙට ලැබුණු ඇතැයි අපේක්ෂා කරන බවද වැඩිදුරටත් අද දිනමින පුවත්පත සටහන් කර තිබෙනවා. එක්නෙලිගොඩ නඩුවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විභාග කටයුතු සක්‍රිය කරයි සුභහෂිනී සේනානායකයි වාර්තාවද දිනමින පුවත්පතට සටහන් කරන්නේ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නෙලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා ක්‍රියාත්මක වන ත්‍රිපුද්ගල මහාධිකරණයේ කටයුතු යළි සක්‍රිය කිරීමට අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා පියවරගෙන තිබෙනවා. විවිධ හේතුන් ගණනාවක් නිසා පසුගිය දිනවල මෙම නඩු විභාගයට නොගැණුණු අතර එම අධිකරණයේ කටයුතු කිරීම සඳහා මහාධිකරණ මිනිසුරුවරුන් වැඩ නයනාසන විරත්න, නලින් හේවවසම් සහ ලක්වාලි හේවවසම් එහි සමාජිකයන් ලෙස පත් කිරීමට අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා පියවරගෙන තිබෙනවා. 2010 වසරේ ජනවාරි මාස 24 වනදා රාත්‍රියේ ප්‍රගීත් එක්නැලිගොඩට පැහැර ගැනීමට ලක් වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර 16ක් ගත වී ඇතත් නිශ්චිත තොරතුරු නොමැති වීම නිසා එහි විභාග කටයුතු කඩිනම් කිරීම සඳහා අගවිනිසුරුවරයා නව විනිසුරුවරුන් පත් කර තිබෙනවා කියලයි අද දින මින පුවත්පත සටහන් කර තිබෙන්නේ. අවුරුදු 25ක්ම මහින්දානන්ද පදනමේ තිබුණු දුම්රිය ඉඩමක බදු කිවිසුම කැඩූ නිසා දේපළ සියල්ල පවරා ගනී කියලා අද සුභහෂිනී සේනානායක සහ රංජිත් රාජපක්ෂ ගිරණ වාර්තාවෙන් සටහන් වෙලා තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක වසර 25ක කාලයක් තිස්සේ බදු පදනම මත පවත්වාගෙන ආ මහින්දානන්ද පදනමේ නිශ්චල සහ චංචල දේපළ සියල්ල නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබෙනවා. නුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මගින් ගත් තීන්දුවක් අනුව මෙම දේපළ නැවත දෙපාර්තමේන්තුවට පවරා ගන්නට ලැබුණා. එම ඉඩම සහ ගොඩනැගිල්ල මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඔහුගේ දේශපාලන කටයුතු සහ පොදු වැඩ කටයුතු සඳහා භාවිත කර ඇති අතර එමගින් බදු කිවිසුම උල්ලංඝනය වී ඇති බවත් මෙසේ නැවත ඒ දේපළ බහර දෙන ලෙස පදනමේ ලේකම්වරයාට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. එයනෝ පෙරේදා ඒවා බහර දුන් බව දුම්රිය සාමාන්‍ය අධිකාරී කේ රවින්ද්‍ර පద్මප්‍රිය මහතා දින මින පුවත්පතට සටහන් කළා. එම ඉඩම දැනට රජයේ සංවර්ධන කටයුත්තක් සඳහා යෙදවීමට තීරණය කර ඇතැයි වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දින මින පුවත්පත වාර්තා කළා තියෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. ඒක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් වලට එකතු වෙන ලක්කන මෝනින් නිවුස් වලට හංගන විරාම මතක් කරන්නම්. වෙලාව දවසන 6යි විනාඩි 30යි.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

വളരെ ദിവസമായ ദിനാടിത്തീസേക്ക് സൂദനം ഈ ദിവസീ ചാത്തികൾ ഉത്തരമാണ്ടല് ദിനും അതിൽ അതിൽ ഉത്തരപാത്തുള്ള നില പ്രതിപാല സഹാൻ കിടന്ന് ഇമയ മാസത്തും മഹജന സമ്പത്ത് ക്രിയാത്മകുടിയ ജാഗ്രഹി ഹൈദാസ്യത്തെ പാരെ വിധിഹിറ്റ് ജാഗ്രഹി ഇംഗ്ലീസ് അക്ഷര ബോർഡ് പത്തുണെ എം ഇംഗ്ലീസ് അക്ഷര ജാഗ്രഹി അങ്ക വിധിഹിട്ട് അങ്ക ദിക്ക് അങ്ക എക്ക് അങ്ക ഹയ അങ്ക ബിന്ദു അങ്ക ഹത സഹ അവസാനേറ്റ് അങ്ക അട്ട് ധന നിധാനേ ജാഗ്രഹി ദിദാസ് നിസി അഥവന ദിനംവാരായ ഈ ദിവസത്തെ ക്രിയാത്മക ഗുണം ജാഗ്രഹി ഇംഗ്ലീസ് അക്ഷര ബാട് പത്തുണെ ഈ ഇംഗ്ലീസ് അക്ഷര ജാഗ്രഹി അങ്ക വിധിഹിട്ട് അങ്ക വിസിതുണ അങ്ക ഹത്തലിസട്ട അങ്ക ഹെട്ട ഹത്ത സഹ അവസാനേറ്റ അങ്ക ഹെത്തേ ഹത്ത് හඳහන ජයග්‍රහී 1487 දින වාරයේ ඊ දවසේ ක්‍රියාත්මකුනේ බලන්න බුජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත් හඳහන ලොතරැයි ඒ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතේ බවට පත් වෙලා තිබෙන්නේ මීන ලග්න සංකේතයද කියලා එතකම ජයග්‍රහී අංක විදිහට අංක 11 අංක 38 අංක 45 සහ අවසානයේට අංක 55 අද සම්පත ජයග්‍රහී 753 වන දින වාරයේ ඊ දවසේ ක්‍රියාත්මකුනේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්ුනේ එම් ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 7 වෙනවා අංක 6 අංක 0 අංක 7 සහ අවසානයේට අංක 8 NLB ජය ජයග්‍රහී 446 වන දින වාරයේ ඊ දවසේ ක්‍රියාත්මකුනා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත්ුනේ U ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 7 වෙනවා අංක 6 නැවතත් අංක 6 අංක 5 සහ අවසානයේට අංක 7 NLB සුබ දවසක් දෙසියනුහතරවන දිනුම් වාරයේ දවසේ ක්‍රියාත්මකුනේ ජයග්‍රහී ලග්න සංකේතය විදිහට සටහන් වෙන්නේ මකර ලග්න සංකේතය ජයග්‍රහී අංක සටහන් වන අංක 5 අංක 9 සහ අවසානයේට අංක 58 එතකම NLB සුබ දවසක් 294 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය බවට පත්ුනේ 2313 NLB සුබ දවසක් 294 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය අංක 2313 ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් ന്യൂസ് അലർട്ട് හංගින් විලාමත කරනංගල උදෑසන 6:34යි.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

වෙසක් දන්සල් ලියාපදිංචි අද සිටම ලියාපදිංචි නොකර පවත්වාගෙන යන සියලු දන්සල් තහනම් කරනවා අපේ චයි සංගමයයි අද සටහන් කළා තිබෙනේ ඩිමල් ගුණතිලකයි අද දිවයින පවත්වද්දට වාර්තාව ගෙන වෙ තිබෙන අපි මේ සම්බන්ධයෙන් නැතොල් පිටුවලට ගිහිල්ලා තවත් තොරතුරු හොයලා බලන්න සූදානම් ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න වෙසක් සතිය පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම අද සිට ආරම්භ කිරීමට පියවරගෙන තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති KAP බොරලස්ස මහතා සඳහන් කරනවා සහල් ඇතුළු දන්සල් සඳහා ගැනන සෙළුම අමුද්‍රව්‍ය පානීය ජලය ආහාර තෙපැන් සඳහා යදා ගන්න ජලය ආහාර සැකසුම් ස්ථාන සහ දන්සල් ස්ථාන වෙසක් සතියේදී නිරන්තරයෙන් පරීක්ෂා කිරීමටද පියවර ගන්න බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා කියලායි අද දිවයින පුවත්පත සටහන් කර තිබෙන්නේ ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධී කාරකවරුන් පත්කිරීම හරහා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන් හා සහකාර ලේකම්වරුන්ගේ සංගමය ජනපති ලේකම්ට දන්වයි කියලා සටහන් කළා තිබෙනේ චමින්ද සෙල්වයි වාර්තාව ගෙනෙන්නේ පළාත් දිස්ත්‍රික්ක ප්‍රාදේශීය මට්ටමින් ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකරණවරුන් පත්කිරීම හරහා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතල ඉදිරියේදී බරපතල හානියක් සිදු විය හැකි බව එම තීරණේ ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ලේකම්වරයා වෙතින් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා කියලායි සටහන් කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවලත් අද දවසේදී තොරතුරු සටහන් කර තිබුණා එම සංගමයේ සභාපති ආර් සෙන්තිල් සහ ලේකම් RM නුවන්සේ හේව කුමාර යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව තමයි ජනාධිපතිවරයා ලේකම්වරයා වෙත මේ සම්බන්ධයෙන් ලිපිය යොමු කළ තිබෙන්නේ කියලා තව සටහන් කළ තිබෙනවා වර්තමාන රාජ්‍ය ප්‍රධාන වැඩසටහන අතර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ප්‍රධාන වැඩසටහනක් ලෙස ක්‍රියාවට දැන්වීමේදී එහි ක්‍රියාකාරී වැඩ කොටස් ඉටු කිරීමට නිශ්චිත රාජ්‍ය නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අනුයුක්ත කර ඊට අදාළ වැඩ කොටස් මේ වන විටත් ක්‍රියාවට දැන්වෙන අතර දැනටමත් ස්ථාපිත ප්‍රජා සංවර්ධන කමිටු මෙන්ම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා මෙම වැඩසටහන් සමාලෝචනය කර කාර්යක්ෂමව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව හා ඉඩකඩ මේ වන විටත් පවතිනවා කෙසේ වෙතත් උක්ත ලිපියෙහි සටහන් ප්‍රාදේශීය මට්ටමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් සම්බන්ධව සම්බන්ධීකාරකවරුන් පත්කර ඇති බැවින් ඔවුන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ භෞතික පහසුකම් සැපීමත් ඒ සම්බන්ධයෙන් නිලධාරීකු අනුයුක්ත කර පහසුකම් සැපයන ලෙසත් දන්වා තිබෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අනු ප්‍රාදේශීය ජනතාවගේ සමග ඉතා සමීප සේවාව සැපීම හා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ආයතනයක් වන අතර එහිදී ප්‍රශස්ත මට්ටමේ සියලු දෙනාටම කිසිදු ජාතික ආගමික හෝ දේශපාලන බෙහෙදයකින් තොරව සේවා සැපීමත් එනුව සමග පිළිගැනීම ලකු ආයතන ව්‍යූහය ලෙසත් මෙම ව්‍යූහය මේ වන විටද ක්‍රියාත්මක වනවා එහිදී සුළුතරයක් නිලධාරීන් එදා සිට මේ දක්වා පුද්ගල බද්ධව යම් යම් පක්ෂග්‍රාහී ක්‍රියාකාරකම් සිදු කර ඇතත් පොදුවේ මෙම ව්‍යූහය ස්වාධීන ආයතන ව්‍යූහයක් හා නිර්දේශපාලන ව්‍යූහයක් ලෙස ක්‍රියාත්මක වන බවත් සමහන් කළ යුතු වනවා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව දිවයින පුවත්පත සටහන් කර තිබුණා.
දෙවන දා තෙල් මිල වැඩි කිරීම උප්පරවැට්ටියක්. එන මාසයේ තියෙන නඩු තීන්දුව දැන්ම කියන්නේ කොහොමද? ෆ්‍රී ලෝයර්ස් කැඳවුම් කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අද සටහන් කර තිබෙනවා. නාලක රත්නායකයි දිවෙනි පත්පතට සටහන එකතු කරලා තිබෙන්නේ. මේ දිනේට ප්‍රථමව ඉන්ධන මිල වැඩි කළා නම් ජාතික ජන බලවේගයේ මේ රැලියට මෙතරම් ජනතාවක් පැමිණෙන්නේ නැති බව නිදහස් නීතිඥවරුන්ගේ සංගමයේ කැඳවුම් කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පසුගියදා හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. මෙම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ ආණ්ඩුව කරන හැමදේම ෆේල්, හොරකම නැති කරනවා කියපු ආණ්ඩුව ආවට පස්සේ ඩොලර් මිලියන ගණන් දැන් භාණ්ඩාගාරෙන් පවා හොරකම් කරගෙන යනවා. ඒ ගැන එකම මෛරලියකවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක් හෝ ජනාධිපතිතුමාවත් එක් වචනයක්වත් සඳහන් කරලා නැහැ. ඒක ඉතාමත් ඛේදනීය තත්වයක්. ඊට අමතරව දැන් ජනාධිපතිතුමා අලුත් වැඩක් පටන් අරන්. දැන් ජනාධිපතිතුමා තමයි නඩු තීන්දුව ලියන්නේ. එන මාසයේ තියෙන නඩුවේ තීන්දුව කොහොමද ජනාධිපතිතුමාට දැන්ම කියන්න පුළුවන්? නීතිචෝරුන් හැටියට අපිත් ඔහොමද පොරොකතනේ කරන්නේ නැහැ කියලා අද සටහන් කළ තිබෙනවා දිවයින පුවත්පත. මේ සම්බන්ධයෙන් අපි යනවා දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න. මොනවද දවසේදී වාර්තා වන තවත් තොරතුරු කියලා හොයලා බලන්න සූදානම්. අද සටහන් කළ තිබෙනවා කබ්‍රාල්ටෙරෙහි ග්‍රීක බැඳුම් කර නඩුව විභාගයට ත්‍රිපුද්ගල මහාධිකරණ කමිටුවක් කියලා දවසේදී සඳහන් කළ තිබෙනවා. සුභාෂිනී සේනානායකයි වාර්තාව ගෙන විත් තිබෙන්නේ. ග්‍රීක බැඳුම් කර නඩුවේ කොන්දේසි කඩා කිරීම හේතුවෙන් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව අලස් කොමිසම විසින් ගොනු කිරීමට නියමිත නඩුව විභාග කිරීමට ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් මහාධිකරණයක් පත් කර ඇතැයි අලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු විනසුරු රංගදිසානායක මහතා ඊයේ සඳහන් කරා. මහාධිකරණ විනසුරුවන් වන මනෝජ් තල්ගොඩ පිටිය, උදේෂ් රණතුංග සහ බුද්ධික ශ්‍රී රාගල එහි සාමාජිකයන් ලෙස පත් කර ඇතැයිද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටි. පසුගිය අප්‍රේල් මාසයේ අලස් කොමිසම විසින් අගවිනිසුරුවරුන්ගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විශේෂ අධිකරණය සඳහා විනිසුරුවරුන් පත් කළ බවත්, අධිකරණ පරිශ්‍රය නම් කළ පසු එහි නඩු පැවරීමට පියවර ගන්නා බවත් කී ඒ මහතා ඉදිරි සතියේදී එහි කටයුතු ආරම්භ කරනු ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළා. අලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු විනිසුරු රංගදිසානායක මහතා මේ බව කියා සිටියේ දිනමින සිදු කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින්. ග්‍රේක බැඳුම් කර නඩුවේ එකකතා මත හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ගෙවිය යුතු රුපියල් කෝටි 184කට අධික මුදලක් මෙතෙක් ගෙවා නැති අතර ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියේදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද බැඳුම් කර මිල දී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා කියලත් අද වැඩිදුරටත් සටහන් කළ තිබෙනවා දිනමින පුවත්පත. තෙදින නිල සංචාරයකට රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට කියලා සටහන් කළ තිබෙනවා. සංදේහ කරුණාරත්න කටුනායක TKG කපිල තමයි වාර්තාව ගෙන විත් තිබෙන්නේ. රුසියානු සමූහ ආණ්ඩුවේ සෞඛ්‍ය මාත මිහායිල් මොරාෂ්කෝ මහතා ඇතුළු 7 දෙනෙකුගෙන් යුක්ත නියෝජිත පිරිසක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඊයේ මෙරටට පැමිණ තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශේෂ ආරාධිතයන් පිළිගැනීමේ පරිශ්‍රයේදී ඒ නියෝජිත පිරිස පිළිගැනීම විද්‍යා හා තාක්ෂණ මාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ජගරායන් මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් චාසිංහ මහතා සහ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක යන මහතුරුන් විසින් සිදු කරනු ලැබුවා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කළා තිබෙනවා. මේ තමයි අද ප්‍රධාන පුවත් බවට පත් වෙලා තිබුණේ ජාතික ධාරාවේ. අපි පුංචි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවත හමුවෙමු. ලක්කන මෝනින් නිවුස් අලට් එක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් අලට් එක එකතු වෙන්න. ලක්කන මෝනින් නිවුස් අලට් හංගන වෙලාව මතක් කරගන්න වෙලාව උදෑසන 6:49යි.

0: ලකන මොනින් නිවුස් වලට හංගන වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි විනාඩි 52යි.
1: මේ උත්සව සමය රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ගෙදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: රටට වග කියන

0: දසන හය විනාඩි 53 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න මේ අද ලකන ප්‍රවෘත්ති අංශයේ වාර්තා කළා තිබෙන ප්‍රවෘත්තියක් මෙරට බලපෑ ස්වභාවික ව්‍යසනයකදී විශාලතම වන්දි මුදල් ලබා දීමට හැකි වේ වත්මන් රජයට පමණක් බව අමාත්‍ය වෛද්‍ය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරනවා එදිට ආපදාව තත්ත්වය හමුවේ නිවාස හා නිසද වූ පවුල් 531ක් සඳහා වන්දි පිරිනමීමේ අවස්ථාවට එක් වෙමින්
1: මේ වගේ රජයක් නොහිටියානම් මිනිසුගේ දුක තේරෙන හඳුනන මෙහෙම ඔබ තේරුම් ගන්න ඉතිහාසයේ මෙහෙම ප්‍රශ්නාවන් මිනිසුන්ට සැලකුණා නම් අපි රටේ නාය ආවා ගම් වතුර කොයි සැරයක් ආවත් ගේ සුද්ධ කරගන්න 25000යි මුළු තැන්ගේ උපර ගන්න 50000යි අර්ධ හානියට 25 ලක්ෂ දක්වා උපරිමේ ගේ හදා ගන්න ලක්ෂ 50යි දීලා තිබුණේ නැහැ විපතට පත් වෙච්ච ජනතාව මෙහෙම ලැබෙයි කියලා හිතුවෙත් නෑ මං කියන්නේ. ඔබ තමුන්නාසල හිතුවද විපතටපත් වුණාම අපිට මෙච්චර දෙයි කියලා. ලක්ෂ 50ක් මේ රටේ තරාතිරම නොබලා පූර්ණ හානි නම් අපි දෙනවා. ලක්ෂ 50ක් වගේ මුදලක් හම්බුණා නම් මේ රටේ හම්බුනේ නෑ මම කියන්නේ. ගත්ත දේශපාලඥයෝ. ගෙවල් ගිනි ගහගෙන හරි ගිනි තියපු හරි අර අරගලයේ වෙලාවේ ගත්තද නැද්ද? ගත්තා. අපි පුළුවන් තරම් ජනතාවට සහන ඉක්මනින් දෙන්න බලනවා. අපි ජනතාවට පුළුවන් තරම් නීත්‍යානුකූල පැත්තෙන් බලලා සහන ටික ලබා දෙනවා.
0: අපිවලම උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ නාවැකේ සටහන් වෙලා තියෙන්නේ මොනවද කියලා. බස්නාහිර සබරගමු මධ්‍යම වයඹ නැගෙනහිර පළාත් වල පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික් වල පස්වරු දෙකෙන් පමණ පසුව තනින් තන බැසි හෝ ගිගුරුම් සහිත බැසි ඇතිවන බව සටහන් වෙනවා. බස්නාහිර සබරගමු පළාත් වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික් වල තම ස්ථාන වලට මිලිමීටර 50කට වැඩි තරමක තද බැසි ඇතිවිය හැකි. බස්නාහිර පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික් වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී බැසි ඇතිවිය හැකි බව සටහන් වෙනවා. උතුරු සහ උතුරු මැද පළාත් වල හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙටින් විට හමන 5 කිලෝමීටර

අකුණුමගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා කියලයි අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 2005-30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියේ සටහන් වෙලා තියෙන්නේ. අපි යනවා විදේශ පිටුවට වාර්තා වන විදේශ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. මේ විදේශ පිටුවේ අද උදෑසන වාර්තා වෙච්ච තොරතුරක් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්නේ ඉරාන බිරුලට ඔබෙන් වූ මුහුදේදී කුඩා යාත්‍රා කිහිපයක් මගින් භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සඳහන් කළේ මෙම සිදුවීම ඉරානයේ සිරික් වරායට නාවික සතපුම් 11ක් බටහිරින් සිදුව ඇති බවයි. එම අවස්ථාවේදී නෞකාව හෝමු සමුද්‍ර සන්ධි දෙසට ගමන් කරමින් තිබූ බවද සඳහන් වනවා. ප්‍රහාරයට ලක් වූ නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරනු ලැබූ මිනුවන් ෆැල්කන් නෞකා විය හැකි බවට විශ්වාස කරන බවයි සටහන් වන්නේ. එම අවස්ථාවේදී එය සිරික් වරායට නාවික සතපුම් 11ක් බටහිරින් යාත්‍රා කරමින් තිබූ අතර ඉන්න අනතුරුව එහි ට්‍රාන්ස්පොන්ඩරය ක්‍රියා විරහිත කර තිබෙනවා. එම අවස්ථාවට හොමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන වාණිජ නෞකාවලට පහර දීම සඳහා කුඩා වේගවත් යාත්‍රා සමූහයක් භාවිතා කිරීමේ උපක්‍රමය ඉරානය විසින් අනුගමනය කරනු ලබනවා. අප්‍රේල් 22 වන දින ඉපමිනෝඩ් සහ MSC ෆ්‍රාන්සිස් යන බහලුම් නෞකා අත්පත් කර ගැනීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව භාවිතා කළේද මෙම ක්‍රමය වන අතර එම නෞකා දෙකම අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිරික් වරාය වෙත රැගෙන ගියා කියලත් අද විදෙස් තොරතුරුවල සටහන් වෙලා තිබෙනවා. එතකම ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමක පවතින බවත් වාර්තාවේ තිබෙනවා. එක්සත් ජනපද ඉරානය සමග ඇති ඉතා සාධනීය සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. හොමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා ඇමරිකානු හමුදාවේ යෙදවීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කරමින් ඔහු මේ බව සඳහන් කරා. මෙම නව සමුද්‍රීය මෙහෙයුම ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් ලෙස නම් කර ඇති අතර අවහිරය හේතුවෙන් සිරවී ඇති ආහාර සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගවමින් පවතින නෞකාවල කාර්යමණ්ඩල වෙනුවෙන් කරන ලද මානුෂීය මැදිහත්වීමක් ලෙසද මෙය හඳුන්වා තිබෙනවා. අපි එම නෞකා සහ කාර්යමණ්ඩලයේ ආරක්ෂිතව සමුද්‍ර සන්ධියෙන් පිටතට ගැනීමට උපරිම උත්සාහයන් ගන්නවා. ප්‍රදේශයේ නාවික ගමනාගමනයට ආරක්ෂිත වන තෙක් ඔවුන් නැවත නොපැමිණෙන බවද එම සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කර තිබෙනවා. යනුවෙන් ට්‍රම්ප් සිය ට්‍රූත් සෝෂල් ගිණුමින් සටහනක් තබමින් ප්‍රකාශ කළා. ට්‍රම්ප්ගේ මෙම නිවේදනයත් සමග ලෝක වෙළඳපොළ බොරතෙල් මිල පහත වැටී තිබෙනවා. කෙසේ වෙතත් ඉරානය සඳහන් කරන්නේ හෝමු සමුද්‍ර සන්ධියේ නව සමුද්‍රීය පාලන ක්‍රමයකට සිදු කරන ඕනෑම ඇමරිකානු මැදිහත්වීමකට සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවයි. මීට පෙර ඉරාන විදේශ අමාත්‍ය ප්‍රකාශක ඉස්මයිල් බාකේ පැවසුවේ යුද්ධය අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන කරුණු 14කින් යුත් සැලසුමක් ඉදිරිපත් කර ඇති බවත් පාකිස්තාන මධ්‍යස්ථකරුවන් හරහා වොෂින්ටනය දැනටමත් ඊට ප්‍රතිචාර දක්වා ඇති බවත් සටහන් කර තිබෙනවා කියලයි අද විදෙස් තොරතුරු විදිහට සටහන් කළ තිබෙන්නේ. විදෙස් තොරතුරු වලින් අපි යනවා ක්‍රීඩා පිටුවට. මොනවද වාර්තා වන ක්‍රීඩා තොරතුරු කියලා ඔයලා බලන්න. ස්පෝර්ට්ස් රවුන්ඩප් මේ වසරේ ලොව හොඳම විසිකිරීමේ වාර්තාව කළ හෙල්ල විසිකිරීමේ ශූරයා ලෝකයේ හත්වන තැනට තරංග ආසියානු ආධිපත්‍ය සොලවා දමයි කියලාද ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව ගෙන විත්තිබෙන්නේ. ඔලිම්පික් පදක්කම දිනු ඉන්දියාවේ නිරාජ් චොප්‍රාගේ සහ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම්ගේ ආසියානු ආධිපත්‍ය සොලවා දැමිය හැකි නව හෙල්ල විසිකිරීමේ ශූරයෙකු ශ්‍රී ලංකාවෙන් මතුව තිබෙනවා. හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පත්‍රගේ පසුගිය දා කෙන්යාවේ නයිරෝබි ජාතික ක්‍රීඩාංගණයේදී පැවති කීනෝ ක්ලාසික් තරගාවලියේදී මීටර 89.28ක් ලෙස දක්ෂ දක්වමින් 2028 ලොස් ඇන්ජලිස් පැවැත්වෙන ගිම්හාන් ඔලිම්පික් වලදී පදක්කම් විභවයක් ඇති බවට පැහැදිලිවම ඇඟවීමක් යළිත් තහවුරු කර තිබෙනවා. තරංග කෙටි කාලයක් තුළ දැක්වූ ජයග්‍රහණය සමග ඔහු දැන් ලෝකයේ හත්වන ස්ථානයට පත්ව තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් කළ තිබෙන්නේ දිනමින ක්‍රීඩා පිටුවෙන්. අපි දිනමින ක්‍රීඩා පිටුවෙන් යන්න හදන්නේ පත්තරවල වාර්තා වන කාටූන්ස් මොනවද කියලා ඔයලා බලන්න. කාටූන්ස් අංජනගේ කාටුනේ මේ දිනමින පුවත්පතේ වත්කම් බැරකම් හරියට දෙන්න මහින්දර තව දවස් 14ක් දීලා අපිට නම් මොකට යන්නේ තප්පර ගානයි කියලා අද අංජනගේ කාටුනෙන් සටහන් කළ තිබෙන්නේ දිනමින පුවත්පතේ. අපි යනවා ලංකාදීප පුවත්පතේ පංකජ රවින්දගේ සරදම් කාටුනේට. තෙල් මිල ආයෙමත් වැඩි කරලා දැන් කාගේවත් සාක්කුවට කොමිස් එකක් යන්නේ නැත්තම් මොකටද වැඩි කරන්න කියලයි අද
පංකජ රුවින්දගේ සරදම් කාටුන්.

0: හල්තින මිශ්‍රී සමයන් කාටූනය දිවයින පුවත්පතේ. සෑම මසකම් පළවෙනිදාට කරන ඉන්ධන නිල සංශෝධනය දවසක් පහු කළේ මේ දිනේට සෙනග නේවි කියලලු බං. ඕක මොකද්ද උපන්දිනෙත් කල් දාන්න කියලද සටහන් කළ තිබෙන වාදශ්‍රී සමයන් කාටූනේ නම් ඊළඟට මෝනින් නිවුස් වල දිමා කරන තෝරා ගන්නවා චාරද්න වික්‍රමසිංහගේ Facebook කාටූනේ පොළොන්නරුවේ රාජ්‍යනායකයා සරත් කියනවා NPP මේ දින රැස්වීම දිස්ත්‍රික්ක 26ක තියෙනවා කියලා. බලේ ඔලුවට ගහලා මොලේ කුරුවල් වෙලා වෙන්නේ නැති කියලයි අද Facebook කාටුනෙන් කියලා දෙන්නේ. අපි ලක්කන මෝනින් නිවුස් සලට් හදට මේ විදිහට නිමාවට පත් කරනවා. හෙටත් උදැසන 6ට හමු වෙමේ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
4: අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මෝහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල. අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මෝහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල.
5: කළුතර සෙවොන්මා ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට 25% වාසියක්. නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම. සෙවොන්මා කළුතර උතුර පළාතට පාර කටුකුරුඳ හන්දිය සහ පයගල.
6: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පීකුමෙන් මවකමෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
8: ගවන ෂර්ට්ස් කඩවසම් පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩවසම් පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්
9: ජාත්‍යන්තරයේ විශ්වාසය දිනු අපේ රටේ වෙදකෙතර වෙදකෙතර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම අලව්ව 0.37 43 53 444

0: Good morning, උදේ 7යි විනාඩි 8යි වෙලාව සුබදසනක්.
1: Good morning සුබදසනක්. අද අපි මේ මාසේ 4 වෙනිදා හම්බෙන්නේ.
0: මේයි මාසේ හම්බෙන පළවෙනි දවසේ නේ
1: මේ. ඔව් මේයි පළවෙනිදා අපි වැඩට ආවිනේ. දෙවෙනිදා 3 වෙනිදා නිවාඩු.
0: හරි.
1: එතකොට අද 4 වෙනිදා. ඉතින් හිතාම ප්‍රීතිමත් දින 3ක් ගත කළා තමයි. අද අපි මේ විදිහට හම්බෙන්නේ.
0: එච්චර ප්‍රීතියක්.
1: මේ මාසේ දවස් 3ක් ඉවරටම ඉවර කළා අද රස්සාවට ආවා.
0: අහහ.
1: ඇත්තටම බලන්න මාසයක් පටන් ගන්නකොට වැඩක් කරන්න නැත්තම්.
0: ඔව්. මේ මාසේ
1: දෙවනි දවසෙත් වැඩක් නැහැ.
0: 3ක් නැහැ.
1: එහෙම මාසෙ මොකටද?
0: වැඩක් නැහැ කියලා.
1: කියලා කියන්න පුළුවන් ඒත් අර දින දර්ශකවල තියෙන ඒ මෙව්වයකට.
0: අහහ. අපිට ඉතින් අද තමයි වැඩට එන්න උනේ මේ මාසේ පළවෙනියටම.
1: ඒකට අපිට කරන්න දෙයක්වත් නැහැ.
0: අහහ.
1: නමුත් මේ මාසේ දවස් 3ක් දැන් ගෙවිලා ගිහිල්ලා එන මේ මාසෙට අදාළව අපිට කරන්න තියෙන දේවල් වලින් වෙනුවෙන් තව ටිකක් වැඩිපුර වැඩ කරන්න හිම වෙයි.
0: අනිවාර්යයෙන්.
1: Right, සුබදාසනක් මේ සතියන්තේ ගොඩක් දේවල් සිද්ධ වුණා. මේ දින පෙළපාලි දැක්කා, රැලි දැක්කා,
0: හරි,
1: බෝධි පූජා පින්කම් දැක්කා, දන්සල් දැක්කා.
0: දන්සල් තිබුණා.
1: සමහරුව වෙසක් උත්සවය වෙනුවෙන් අදිවෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් වගේ දේවල් දුන්නා. ජාත්‍යන්තරයේ මේක වෙසක් දිනේ විදියට සමහර තැන්වල සමරනවා දැක්කා.
0: හරි.
1: ඔය ඔක්කොම මැද්දේ අපිට තෙල් මිල හැල ගියා.
0: අහහ.
1: අරහි අඩු වුණා, මෙහි වැඩි වුණා කියලා. ඒ වගේ මත එහි මෙහි
0: අපි කියවනේ බොරතලුත් වැඩි වුණා කියලා මතකද?
1: පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 12කින් වැඩි වුණා. ඊට කලින් දවසේ හොඳ වෙලාවට කිව්වා රගේ හරියටම තිබ්බ අන්තිම තෙල් ටික ගහගත්තේ ඉඳා
0: මේ පාර
1: කොහොම නමුත් මේවත් එක තමයි මේ සතියන්තේ ගෙවිලා ගියේ.
0: දැන් අලුත් සතියේ ආරම්භයක් එක්ක ඔබේ වැඩ ටික මේ සතිය දැන් plan කරගෙන ඇති කියලා අපි හිතනවා.
1: මේ සතිය පටන් ගන්න එහෙම නැත්නම් මේ මාසෙ පටන් ගන්න ලස්සන කියමනක් මට හිතුණා මතක් කරලා යන්න. අකියෝ මොරිටා.
0: අහහ.
1: මෙයා තමයි සෝනි සමාගමේ නිර්මාතෘ. එයා කියනවා මෙහෙම කතාවක්. මම මිනිස්සුන්ගෙන් ඔවුන්ට අවශ්‍ය කුමක්දයි අහන්නේ නැත.
0: අහහ.
1: මම කරන්නේ ඔවුන්ට අවශ්‍ය වන දේ නිර්මාණය කර එය ඔවුන්ට පෙන්වීමයි. සැබෑ නායකයෙක් යනු පවතින අවශ්‍යතා සපුරාලන්නෙක් නෙවෙයි අනාගත අවශ්‍යතා නිර්මාණය කරන්නේ. ඉතින් ලෝකයට ඔබ පසුපස ඒම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොකරන්න කියලා ඔහු යෝජනා
0: කරනවා.
1: අකියෝ මොරිටා සෝනියගේ නිර්මාතෘ. ඉතින් ලෝකයේ ඔබ පසුපස එන තැනට ඔබේ මේ වටිනාකම් හදාගන්න. ඔබ ලෝකයට දෙයක් එකතු කරන්න කියලයි මොරිටා කියන්නේ.
0: හරි. මද මේක මේ මාසෙ පටන් ගන්න නේ. මද?
1: මේ හරි. එහෙමනම් වෙසක් මාසෙ.
0: පටන් ගන්න තියෙන්නේ.
1: ගොඩක් දේවල් තියෙනවා අපිට.
0: වෙසක් කියන්නේ තා පහ වෙලානේ අපිට නේ.
1: ඔය උනට ලෑස්ති වෙනවා. දන්සල් වලට එහෙම ලෑස්ති වෙනවා.
0: ලියාපදිංචි කිරීම මං හිතන්නේ මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා දන්සල් වලට.
1: සල්ලි එකතු කරන්න එහෙම පටන් අරන් තියෙනවා. කූඩු හදන්න පටන් අරන් තියෙනවා.
0: ඒලේ
1: අවසන්
0: වෙසක් කලාපතියේ ඉනේ. මේ හැම දෙයක් එක්කම මේ මාසේ අපි පටන් ගන්න තියෙන්නේ.
1: අර මේ සබාදහමේ උනත් හරි ලස්සන නේද? අමුතු නිකන් හැඟීමක්.
0: පොඩි වෙනස්කම් ටිකක්.
1: ඔව්, හමන හුළඟේ පවා පොඩි වෙනසක් දෙනන කාලයක්.
0: වෙසක් හුළඟ. එහෙනම් අපි මෝනින් ඩ්‍රයිව් එක පටන් ගන්නම්. උදේ 7:12යි.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
1: වාර්තා පිට වාර්තා සම්මේලන කෝටි යටේ NLB තනට දහන එළතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
2: අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් සියලුම ආයුර්වේද සංස්ථා අලවිසල් ආයුර්වේද ඔසුසල් හා සංස්ථා අලෙවි නියෝජිතයන් මගින් පහසු මිලට ලබාගත හැකිය ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි මිල රුපියල් 45 සිට
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: හතයි විනාඩි 21යි වෙලාව.
1: හරි.
0: අටාමාරටනේ ඔෆිස් එකේ ඉන්න ඕනේ.
1: ඔව්.
0: සමහර ඔෆිස් වල 8ට.
1: ඔව්. සමහර ඔෆිස් වල 9ට.
0: 9ට කිව්වත් ඔව් සමහරු ඉන්නවා 9යි කාලා වෙනවා.
1: අහහ.
0: කොහොම වුණත් රාජකාරිය පටන් ගන්න වෙලාවත් එක්ක තමයි ඒක අවසානේ වෙනකන් අද හවස ඕටි එකක් කරනවද නැද්ද කියලා සමහරලාට තීරණය
1: වෙන්නේ.
0: එහෙනම් කලින් වැඩ පටන් ගත්තොත් කලින් ඉවර කරගන්න පුළුවන්.
1: හරි.
0: ওই දවසේ නැගිටින කාරණාව ගැන කතා කරත් මම අහලා තිනෝ ටිකක් කලින් නැගිට්ටම
1: වැඩ ටික කරගන්න ලේසි.
0: ඔව් දවසේ ගොඩාක් වෙලාවට වෙලාව ඉතුරු කරගන්න පුළුවන් කියලා.
1: අහහ.
0: ඉතින් උදේම නැගිටලා නේද? හොඳ ටී එකක් එහෙම බීලා
1: දත කට මැදගෙන
0: ඊට පස්සේ හිමීට වැඩ ටික කරගෙන යමු.
1: අහහ.
0: රයිට් ටී එකක් දවස පටන් ගන්න ටී එකක්. එහෙම නැත්නම් අපි කියන හොඳ කිරිතේක රසය වාට එකතු කරන්නේ පැල්වත්ත නිෂ්පාදන.
1: දැන් පැල්වත්ත කිරිපිටි ඔබට මේද සහිත මේද රහිත කියන වර්ග දෙකෙන්ම තෝරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ අපිට හොඳම කිරියාශ්‍රිත නිෂ්පාදන ලැබුණේ පැල්වත්ත කියන නමින්. ඉතින් කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල් මී කිරි මේ හැම දෙයක්ම ඔබට දැන් පැල්වත්ත කියන නමින් ගන්න පුළුවන්. ළඟම තියෙන අවුට්ලට් එකෙන් ගන්නවනම් නුගේගොඩ ස්ටෑන්ඩ් තිලකරත්න මාවතේ තියෙන පැල්වත්ත අවුට්ලට් එකට එන්නේ. වගේම ගාලුපාර කොළුපිටිය, අරංගල හන්දිය මාළඹේ, පැල්වත්ත හන්දිය බත්තර මුල්ල සහ අනුරාධපුර මරදන් කඩවල මේ කියන තැන්වලදී කිරියාශ්‍රිත නිෂ්පාදන ටික අවුට්ලට්ස් වලින් ගන්නවනම් ගන්න පුළුවන්. දැන් උදේට බොන කිරිවීදුරුව වගේ තමයි උදේට කන කෑම එකත් සෑහෙන වැදගත්. උදේට රජෙක් වගේ කන්න කියලානේ කියන්නේනේ. ඉතින් එහෙම කනවනම් හොඳ ගුණ දෙයක් කන්න. දැන් ওই කුරක්කන් වගේ දේවල් වලට උදේට ගොඩක් අය පෙළඹෙනවනේ. කුරක්කන් පිට්ටු, එතකොට කුරක්කන් කැඳ හදලා බොනවා. ඉතින් මේ දේවල් එක්ක නියම කුරක්කන් තෝරගන්නවා නම් දැන් විජය නිවහනේ ඔබට විජය කුරක්කන් පිටි හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ දේවල් එකතු කරගෙන හොඳම උදේ කෑම එකක් ගන්න ඔබට විජය නිෂ්පාදනත් එක්ක පුළුවන්කම තියෙනවා.

0: හතයි විනාඩි 27යි වෙලාව. කොච්චර මේ අපි කිව්වත් අපිට දැන් ඔය කොච්චර නිදාගත්තත් නිදිමත කියන කෙනවනේ.
1: ඕ ඒක නම් ඇත්ත.
0: ඒ කියන්නේ මේ බස් එකට නැග්ගත් නිදි. ඔෆිස් එකට ඇවිල්ලා විනාඩි 5ක් පොඩ්ඩක් හරියට පුටුවක හොඳ සුව පහසුට වාඩි වුණොත් නිින්දත් ආතේ.
1: ඇත්ත.
0: මීටින් වල කොහොමත් ලොවෙත් නිින්ද
1: යනවා. වැටෙන තැන අපිට නිදාගන්න පුළුවන් අසීමිත හැකියාවක් තියෙනවා.
0: දැන් සමහරුන්ට නිදාගන්නවා කියන්නේ ආගමක් වගේ දෙයක්. හැබැයි ඕ මේක රෝගී තත්ත්වයක්.
1: රෝගයක් ලෙඩක්
0: නිතර නිින්ද යනවා කියන එක රෝගී තත්ත්වයක් කියන එකයි මේ කියන්න උත්සාහ
1: කරන්නේ.
0: දැන් දවසට පැය 12ක්වත් නැත්තම් පැය 15ක් විතර නිකන් ඔහේ මලා වගේ නිදාගන්න පුළුවන් ඕනම කෙනෙකුට.
1: ඔව් ඔව්.
0: දැන් මේ කියන තත්ත්වේ තියෙන කෙනෙක්ට තමයි ඔය පැය 15ක් විතර නිදාගත්තත් ආයි නිකන් නිදි ආයි නිදාගන්න පුළුවන් වගේ හැඟීමක් එන්නේ. එච්චර නිදාගෙනත් ඇහැරෙන්නේ හරියටම මුළු රෑම නිදාගන්නේ නැතුව වැඩපොළ කළා වගේ. ඒ කියන්නේ පුදුම මහන්සිය.
1: ඔව්.
0: සාමාන්‍යයෙන් මා දන්නවා නිරෝගී මිනිස්සෙකුට පැය 7ක් 8ක් නිින්දක් ලැබුණම ඇති කියලා කියනවා. ඒක ඇඟට ලොකු සහනයක්. ඒත් මේ වගේ තත්ත්වයකදී හරි හයිපර්සොමේනියා කියන තත්ත්වෙදී කෙනෙක්ට දවසෙන් භාගයකට වඩා නිදාගත්තත් එයාට නිින්ද ඇති වෙන්නේ නැලු.
1: අරංගේ අමාරු මහන්සි ගතිය යන්නේ නැහැ.
0: ඔව් දැන් අපි සමානලාට දවසම නිදි කියලා ඔය නිමාඩු දවසට එහෙම ගෙවල් වල ඉන්නකොට බයිනෝ නේද?
1: ඔව්
0: ඔව්. උදේ ඉඳන් නිදි කන්න විතරයි රැකිට්ට දැන් ආයි නිදි.
1: පුදුම නිින්දක් නේ මේක.
0: ඔව් මේක මේ ලෙඩේ වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට වෛද්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය ප්‍රතිකාර ගන්න කියලා මේ විශේෂඥයෝ කියනවා. සාමාන්‍යයෙන් පැය 7ක් 8ක් තමයි අපිට හොඳ නිින්දක් ලැබෙන කාලේ.
1: ඕක පැය 12 15 වෙනවා නම් අර අපි කියන්නේ මලා වගේ නිදා ගන්න පුළුවන් කියලානේ.
0: ඔව්. එතනෙවත් එහාට ගියාට පස්සේ තව නිදා ගන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාලට හයිපර්සොමේනියා කියන
1: ලෙඩේ තියෙනවා. ඒකට බෙහෙත් ගන්න.
0: ඔව්. වෛද්‍යවරේ කම්බෙලා කියන්නේ මෙන්න මෙහෙම තත්ත්වයක් මට තියෙනවා.
1: හා
0: මේ වගේ මගේ ඇඟට මෙන්න මෙහෙම හැඟි මේ ෆීල් එකක් තියෙන්නේ.
1: රයිට්.
0: මේකට මොකක් හරි විසඳුමක් දෙන්න කියලා. මොකද නිදාගෙනම හරියන්නේ නැහැ ජීවිතේ.
1: වැඩත් කරන්න ඕන.
0: ඔව්. ඇහැරලා ඉන්න කාලයක් තියෙන්න ඕනේ. ඒ කාලවල තමයි අපිට අපේ හීන වලට යන්න අවස්ථාවක් තියෙන්නේ.
1: හීන හැබෑ කරගන්නත් පුළුවන්කම තියෙනවනේ. නිින්ද දකින හීන වගේ නෙවෙයි. හැබෑ කරගන්න තියෙන හීන ටිකක් විශාලයි. ඒ නිසා ගොඩාක් අයට තියෙන හීන හැබෑ කරන්න ජාතික ලොතරැයි මණ්ඩලය ඔන්න පුංචි රුපියල් 40කින් කටයුතු කරනවා. ඉතින් ඔබට තියෙන සල්ලි ප්‍රශ්න, සල්ලි හොයාගන්න හීනේ දැන් ඔන්න වාසනාව හරහා උදා කරගන්න පුළුවන් ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙලා. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ ඔබ ගත්ත එහෙම හීන හිතේ තියාගෙන ගත්ත හීන හැබෑ කරන ටිකට් එකක් මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් 6178 වෙනි දිනුම් වාරය ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක වුණා. ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය M, ජය අංක අංක 2, අංක 1, අංක 6, බිංදුව අංක 7 සහ අංක 8. ගොවිසත කිව් අක්ෂරයත් එක්ක අංක 54, අංක 57, අංක 59 සහ අංක 68. මෙගා පව ආර අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 25, ජය අංක අංක 5, අංක 66, අංක 67 සහ අංක 74. ධන නිදානය ඊ අක්ෂරයත් එක්ක අංක 23, අංක 48, අංක 67 සහ අංක 77. හඳහන මීන ලග්නයත් එක්ක අංක 11, අංක 38, අංක 45 සහ අංක 55. අද සම්පත M අක්ෂරයේ තමයි ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ. ජය අංක අංක 6, බිංදුව අංක 7 සහ අංක 8. NLB ජය U අක්ෂරයත් එක්ක අංක 6, නැවතත් අංක 6, අංක 5 සහ අංක 7. සුබ දවසක් මකර ලග්නයත් එක්ක අංක 5, අංක 9 සහ අංක 58 ඔබට වාසනාව ගේනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උයි ඒ මතක් කිරීමයි.

0: හතයි විනාඩි 38යි දැන් වෙලාව.
1: ඉස්සර වගේ නෙමේ හැමදේම බාලයි. බාල නිෂ්පාදන තමයි විරඳපලේ ගන්න තියෙන්නේ.
0: ඔව්.
1: කියලා වගේ අපිට නිකන් හේනවනේ දැන් පාන් ගෙඩියක් ගන්න ගියාම පාන් ගෙඩිය ඇත්තටම පාන් රාත්තලක් නැහැ. ඊට පස්සේ අපි කියනවා ගොඩාක් වෙලාවට බිස්කට් එකක් ගන්න ගියත් ඒ බිස්කට් එක ඒ කාලේ රහ නෙමෙයි දැන්.
0: දැන් රස වෙනස්.
1: ඔව්. දැන් පොල් ගෙඩියක් ගන්න ගියත් දැන් හැදෙන පොල් ඒ નિયમિત සයිස් එකකට ඉන්නේ
0: නැහැ.
1: ඒ කියන්නේ ඒක විවිධ හේතු. සමහර විට කාල ගුණ. ඊට පස්සේ පෝරවල ප්‍රශ්න.
0: හරි.
1: දැන් එළවලු ටිකක් ගන්න ගිහින් බලන්නකෝ. ඒ කාලේ එළවලුයි දැන් කාලේ එළවලුයි. වස විස ගහලා එළවලු ටිකක් හදන කොටයි සාමාන්‍ය නේද?
0: ඔව්. කාබනික
1: පොහොර පාවිච්චි කරන එකේ අතර වෙනස. ඔයගේ හැම දෙයකම ප්‍රමිතිය ප්‍රශ්න කරන තැනකට දැන් ලෝකේ ඇවිල්ලා තියෙනවා.
0: හරි.
1: දැන් මේ පහුගිය දවස්වල අපේ පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ අපේ සභාපති ගැමණු විජයරත්න මහත්තයා මාධ්‍ය හමුවක් තියලා ඔය ඉන්ධන මිල ඉහළ ගිය සිදුවීම ගැන යම් පැහැදිලි කිරීමක් කළා.
0: බස් ගාස්තු වැඩි වුණේ
1: නැහැ. නෑ. එයා කිව්වා බස් ගාස්තුණක් ගන්නෙ නැහැ. හැබැයි කියලා තව පැහැදිලි කිරීමකට ගියා.
0: හැබැයි මෙහෙමයි.
1: ඔව්. ඉන්න පැහැදිලි කරන්න.
0: හරි.
1: මේ ඒගොල්ලන්ට දවසකට රුපියල් 500ක් එහෙම නැත්නම් රුපියල් 1500ක් විතර ඔය කෙටි ගමන් සහ දුර ගමන් වලින්. කෙටි ගමන් වලින් රුපියල් 500කුත් දුර ගමන් වලින් රුපියල් 1500කුත් විතර සාමාන්‍ය පාඩුවක් වෙනවලු. ජූලි මාසයේදී බස් ගාස්තු දැන් සංශෝධනයකුත් එනවලු.
0: ඔව්.
1: එතකොට ඒවට ඔය කියන වියදනුත් එකතු වෙලා ඔය පාඩුවත් එකතු වෙලා තමයිලු
0: බස් ගාස්තුව හැදෙන්නේ.
1: හැදෙන්නේ. ඉතින් එහෙම එකක් ගැන ඒගොල්ලන්ට යම් යෝජනාවක් තියෙනවා. එතකොට බස් කර්මාන්තයේ දවසින් දවස කඩාවැටීමට ලක් වෙනවා කියලා ගැමුණු විජේරත්න මහත්තයා කියනවා. ඒකට තව හේතුවක් යා කියනවා. දැන් මේ බස් වලට ගහන තෙල්වල ප්‍රමිතිය ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැන් මේක මෙහෙමයි. ඉන්න පැහැදිලි කරන්න. දැන් අපේ වාහනයකට උනත් තෙල් ටිකක් ගහුවම ලීටර් 10ක් ගහුවම ඇත්තටම කියනවා නම් ඔයාගේ වාහනේ එන්ජින් එකේ ස්වභාවය. ඔයා ඇක්සලරේටර් කරන ප්‍රමාණය.
0: පාගන විදිය. සිංහලෙම කිව්වම.
1: පාගන පෑගිල්ලක තෙල් ඉතුරු වෙයිද? ඊට පස්සේ AC එක දාගෙන කොහේ හරි වැඩි වෙලාවක් නතර කරලා තියෙනවා. ඊට පස්සේ දහවල් කාලේ අවුවේ තද අවුවේ දාලා තියෙනවා. ඔයගේ ගොඩාක් හේතු බලපාලා නේද? ඔයාගේ තෙල් දහනේ වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් තෙල් වාහනයක තෙල් පිච්චෙන විදිය ගැන එක එකව කියනවා. ප්ලග් වල ප්‍රශ්නයි. ඔය එක එකව කියනවා.
0: හරි.
1: තෙල් මොකක් කර එකක් තියෙනවා ටියුන් අප් කරන්න ඕනේ. දැන් මේ බස් වලත් මේ කතාව මේගොල්ලෝ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ධන ලෝකයේ දැන් අපිට දෙන ඉන්ධන සහ ලෝකයේ දැන් නිෂ්පාදනය කරන ඉන්ධන ප්‍රමිතිය සම්බන්ධව ගැටලු පවතිනවා කියලා. ඒ නිසා දහනය වැඩි වෙනවා. එතකොට දහනය වැඩි වෙනකොට නිතරම තෙල් ගහන්න වෙනවා. ඉතින් මේ සම්බන්ධව අවධානය යොමු කරන්න කියලා එයා රජයේ පාර්ශවයට යම් ඉල්ලීමක් කළා තියෙනවා. ඉතින් අර ලංකා කන්සල් සංස්ථාව තෙල් ගන්න නේද සැපියුම් කරුවන් සම්බන්ධව හොයලා බලලා පුළුවන් නම් ඒකට විසඳුමක් දෙන්න කියලා. දැන් ඇත්තටම අපි දන්නේ නැහැ. මට මේ ළඟදී හම්බුණා මේ එක ගැරජ් එකදී එක වාහනයක් ওই කුරුණෑගල පැත්තේ ඒ වාහනේ ගෙනල්ලා තියෙන පොඩක් මිස් කරනවා කියලා. ඉතින් මිස් කරනවා කියලා ගෙනාවට පස්සේ ඔක්කොම ටියුන් අප් කළා ඔක්කොම කළා ඒත් මිස් කරනවලු. ඊට පස්සේ පෙට්‍රල් පම්ප් එක පොඩ්ඩක් ඒ පැත්ත පොඩ්ඩක් බලලා තියෙනවා. අන්තිමට ඒ ඔක්කොම ගලවගෙන ඇවිල්ලා පෙට්‍රල් ටැංකිය ළඟටම ඇවිල්ලා.
0: ඔව්.
1: ටැංකිය අල්ල බැලුවම ඒ ටැංකියේ මේ වගේ පෙට්‍රල් වලට යටින් මඩ තට්ටුවක් තියෙනවා.
0: හහ්.
1: හරිද?
0: ඔව්.
1: එතකොට
0: ඒ කොහොමද එහෙම වෙන්නේ?
1: ඒක තමයි වැඩි දැන්. පෙට්‍රල් එක වැහි වතුර කලවම් වෙලාද? එහෙනම් මෙච්චර කාලෙකට මේ වාහනේ කොහොමද ආවේ?
0: ඔව්.
1: يعني ගැරජ් හිමියා පුදුම වෙනවා මෙහෙම වාහනයක් එන්නේ කොහොමද කියලා. يعني ගැරජ් එකකටවත් ගේන්නේ කොහොමද?
0: ඔව්.
1: ඔය ඇත්තටම අපි තෙල් ගහන්න ගියාට අපි දන්නේ මේක ප්‍රමිතියෙන් යුතුද නැද්ද කියලා. අපි අතෙන්ට කියලා රුපියල් 5000 තියලා මීටරේ දිහා බලන් ඉඳලා හරි මීටරේට අර ඉලක්කම් ටික හරියට ආවට පස්සේ
0: අපි එනවා.
1: අපි එනවා. හැබැයි ඇත්තටම මේ ප්‍රමිතිය සම්බන්ධව දන්නේ
0: නැහැ.
1: ඒ නිසා ඔය ගොඩක් වාහනවල එන්ජින් වලට වෙන හානිය ගැන එහෙම හරියට කවුරු හරි මේක ගැන සමීක්ෂණයක් කරලා බැලුවොත් හරියට හොයලා බැලුවොත් ඇත්තටම කොච්චර නම් ඒ වගේ නේද? විනාශයක් වෙනවා ඇතිද?
0: නැත්තම් අපි වැඩිය හිතන්නේ නැහනේ.
1: අපි ඒව ගැන හිතන්නේ නැහැ කියන්නේ අපිට ඒ ගැන අවබෝධයක්
0: නැහැ.
1: ඒ නිසා තමයි ඔය ගොඩක් වෙලාවට වාහනයක් ගන්න කලින් ඊට පස්සේ වාහනයක් අරගෙන ටික කාලයක් යනකොට අපි ඔයක මෝටර රථ සම්බන්ධව විශේෂඥයෙකුට පෙන්නලා නේද? ඒ අයගෙන් දැනුම ගන්න තෙල් පිච්චෙන ප්‍රමාණය
0: අනුව
1: මෙච්චරක් තෙල් ගහලා මෙච්චරයි දුවන්නේ. ඇයි මෙහෙම? මුල් කාලේ මෙහෙමයි. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. නමුත් මේ කතාවත් එක්ක ගත්තම අවසානයේ මේව කොහොම හරි ගිහිල්ලා රටේ මහජනතාවගේ
0: බස්සලෙන් තමයි යන්නේ.
1: බස්සල යන මිනිස්සුන්ගේ පඩියෙන් තමයි මේවා ගෙවන්න සිද්ධ වෙන්නේ.
0: ඔන්න ඔකනේ ප්‍රශ්නේ. 7:43යි දැන් වෙලාව.

0: රුපියල් 40 අලුත්ම සම්පතක් ආවෝ.
1: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි. නැවුම් වෙනසක් අඩුම විලක්. අදම පැමිණෙන වෙනස වටහා ගන්න.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: చిట్టా చిట్టా. హతాయ్ పనస్ దేఖాయ్ దాంగ్ వెలావ.
1: ఐపీఎల్ మేదవస్ వల మే యానోని අපේ මේ පැතුම් මේ මායි ට්‍රැක් එකට අවිල්ලා ඉන්නේ.
0: ඔව්නේ.
1: ඒ ඔක්කොම වැඩි PSL එකේ පාකිස්තාන් සුපර් ලීග් එකේ කුසල් මෙන්ඩිස් හිටපු ටීම් එක තමයි ඊයේ කුසලානේ ශූරතාවය දෙන්නේ. කුසල් මේකේ වාර්තා අපිට වාර්තා තිබ්බා.
0: කුසල් සෑහෙන හොඳට සෙල්ලම් කරා සීරීස් එකේ.
1: බාබර් අසාමි මේ මැච් එකට කලින් ෆයිනල් එකට කලින් මේ මාධ්‍යවේදීන් අහනකොට අද ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ කියලා. බාබර් අසාම් කියනවා මගේ ඉන්න ලොකුම තුරුම්පුව ලොකුම බලාපොරොත්තුව කුසල් මෙන්ඩිස්. එයා අපිව අද රෑ වෙනකොට මැච් එක දිනවල අපේ ගෞරවය රැකලා දෙයි කියලා. කොල්ලයි විදිහට වැඩේ කරා.
0: හරි.
1: ඉතින් ලංකා ක්‍රිකට් වලට වටින්නේ නැති කුසල් මෙන්ඩිස් පාකිස්තාන් සුපර් ලීග් වල බාබර් රසාම්ලට වටිනවා.
0: ආහා.
1: කියලා Facebook වල එහෙම යට මේ දවස්වල කමෙන්ට් කරලා හිටියා. හරි. නෑ කුසල් වටින්නේ නැහැ නේ මේ කුසල් වටිනවා.
0: ඔව්.
1: ඒත් කුසල් මේ අපේ නැෂනල් ටීම් එකේ ගහනකොට පොඩක්
0: අදිමදි කරනවා නේද?
1: අදිමදි කරනවාට කියන්නේ මේක.
0: කුසල් හොඳට සෙල්ලම් කරනවා. හිටපු ගමන් නේ.
1: පිස්සු නටනවා.
0: අන්න ඒකනේ.
1: ඉතින් කොහොම නමුත් කුසල් දැන් හොඳ රිද්ම් එකේ ඉන්නේ. කුසල්ලා දෙන්නම. කුසල් ජනිතුත් ගිහිල්ලා ඉන්නේ.
0: ඔව්.
1: ඉතින් ලංකාව ක්‍රිකට් දැන් හොඳ වෙයි. දැන් අලුත් සභාපතිවරයෙක් ඇවිල්ලා ඉන්නවා. අලුත් අතුරුපාලක මණ්ඩලයක්ද මොකද්ද මේ කමිටුවක් ඉන්නවා. ඉතින් එහෙනම් ඉතින්
0: බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට ක්‍රිකට් වලනේ.
1: රයිට්. මැච් බලනවා කියලා කිව්වම දැන් ටෙස්ට් මැච් එහෙම උදේ දාගත්තම රෑ වෙනකම්
0: බලනවා.
1: මං ඉස්සර වැඩිපුරම ගෙදරින් බැනුම් අහන්නේ ඔය ටීවී එක ඕෆ් කරනවා බලන්නෙත් නෑ ඔය දාගෙන ඉන්නවා. මොනවද ඔය මැද්ද? අන්තිමට කරන්ට් බිල් එක.
0: හරි.
1: මැච් එකක් බලනවා කියන්නේ වර්ල්ඩ් කප් සීරීස් එකක් එහෙම දින කාලේ.
0: ඔව් ඒක වෙනම එකක් නෙනේ.
1: අනුන්ගේ මැචුත් බලනවා. අපිට අදාළ නැතිවත් බලනවා.
0: ඔව් ඒක මේකට ගහලා මේක ඒකට ගහලා එනකොට අපිට දිනන්න පුළුවන් වේද කියලා බලන්න ඉතින්.
1: රයිට්. ඉතින් කොහොම නමුත් වාගේ ගෙදර දැන් සීමිත ප්‍රමාණයක් තමයි ඔය ටීවී එකේ ඔය මැච් එකක් එහෙම බලන පිරිමි අපේ පාර්ශවයේ වැඩිහිටියක් ඉන්නේ. අනිත් අය ඔක්කොම කියන ඩ්‍රාමා ටිකනේ බලන්නේ.
0: ඔව්.
1: ඩ්‍රාමා බලන අය වැඩි ලංකාවේ මැච් බලන අය අඩුයි.
0: හා.
1: ඒකට හේතුව අපි මැච් පහුගිය කාලේ පැරදිච්ච එකත් හේතුවක් තමයි.
0: ඔව්.
1: හැබැයි ඔය කරන්ට් බිල් එක කියන එක අපි කන්ට්‍රෝල්
0: කරනවා. කොහොම බැලුවත් වෙනවා.
1: ඔව්. ඒ නිසා අපි හැමෝටම තියෙනවා වගකීමක්. අපේ ගෙදර විදුලි බිල අවම කරගන්න, ඊට පස්සේ වතුර බිල අවම කරගන්න. මේවට කිසියම් මොකක් හරි විසඳුමක් අපි හොයාගන්න ඕනේ.
0: විසඳුම දීලා තියෙනවා ඩීප්ටෙක් සෝලා එක්ක සම්බන්ධ වෙනවා කියලා අපි ඔබට කිව්වා. ඉතින් දැන් අර ගොවි මහත්වරුන්ගේ අස්වැන්න සරු කරගෙන පිරිවැය අඩු කරගන්න පුළුවන් විදිහේ සූර්ය ශක්තියෙන් විතරක් භාවිතා කරන්න පුළුවන් හොඳම වතුර මෝටරයක් ඩීප්ටෙක් සෝලා වතුර මෝටරේ හඳුන්වලා දීලා තියෙනවා. ඩීප්ටෙක් එක්ක ඔයාගේ ගෙදර කරන්ට් බිලට තිත තියන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලාවට වෙන්න පුළුවන්, මේ ඕනම තැනකට සෝලා එකක් විශ්වාසයෙන් සවි කරගන්නවා නම් හොඳම තැන තමයි ඩීප්ටෙක් කියලා කියන්නේ. කෝල් එකක් දෙන්න 0711 711 1 කියන නම්බර් එකට.
1: ඩීප්ටෙක් ගැන මතක් කරේ අපි මේ පෑන් යනවා. යන්න කලින් මතක් කරනවා විජය නිෂ්පාදන කැමරස් කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා. ඉදවාට අදත් දවල් 2 වෙනකොට එහෙම නැත්නම් ඔයා අපි හිතමු ගෙදර නෙමෙයි ඔයා රෙස්ටුරන්ට් එකේ ඉන්න නේද? උයන කෙනෙක් කියලා.
0: හරි.
1: ඔයාගේ අතින් තමයි මේ පැත්තෙම අය දවල්ට කන්න කැම ටික හදාගෙන ඉන්නේ. එහෙම කෙනෙකුට අපි මතක් කරනවා 100% ස්වභාවික කුළුබඩු විජය නිෂ්පාදකයා.

0: ගුඩ් මෝනිං 8යි විනාඩි 5යි වෙලාව අපි දෙවනි පැයට ඇවිල්ලා ඉන්නේ.
1: ගුඩ් මෝනිං සුබෝදසන.
0: සුබෝදසන.
1: ඔයා අහලා තියෙනවද මෙන්න මේ නම?
0: මොකද්ද?
1: කාමෙලා විටාලි.
0: කාමෙලා විටාලි.
1: කාමෙලා විටාලි. කියලා කියන්නේ ඇමරිකාවේ නිව්යෝක් වල හිටපු සාමාන්‍ය ගෘහණියක්.
0: එහෙනම් අපි දැනගන්න විදිහක් නැහනේ.
1: එහෙම දැනගන්න විදිහක් නැහැ. හැබැයි ඔයා පැකේජ් සේව ගැන අහලා තියෙනවා.
0: පැකේජ් සේව?
1: පැකේජ් සේව නෑ. ඒකත් එහෙම ලොකුවට අපේ ඔළුවේ නෑ.
0: අහහා.
1: හරි. මේ කියන්නේ යන්නේ මෙහෙම කතාවක්. අපි සාමාන්‍යයෙන් මේ අපි පීට්සා ඕඩර් කරලා කනවනේ.
0: ඔව්.
1: පීට්සා කියන්නේ හරි ආස සුඛෝපභෝගී කෑමක්. සමහර කෙනෙකුට මාසයකට සැරයක්, සමහර කෙනෙකුට අවුරුද්දකට සැරයක්, සමහර කෙනෙක් සතියට දෙතුන් පාරක් නේද? දවල්ට ඔෆිස් එකේ ඉන්න ගමන් ඕඩර් කරලා කන.
0: ඔව්.
1: රෑට ගෙදර යනකොට කට්ටියත් එක්ක කන්න ආරං යන. සමහර කෙනෙකුට නිකන් අපි හිතන්නේ ගෙදර නිකන් ඩිලිවර් කරන්න ඔයා පේමන්ට් එකක් කළා අර අහවල් ගෙදරට යවනවා කියලා එහෙම යවන ටිකක් විශේෂිත වූ කෑමක්. දැන් ඔය පීට්සා ගෙනාපු ගමන් බලන්න පෙට්ටියේ තියෙන පොඩි ප්ලාස්ටික් කෑල්ලක්.
0: පෙට්ටි ඇතුලේ.
1: ඇතුලේ. පීසා කම්පැනි එකෙන් දාපු පොඩි සෙල්ලම් බඩුවක් වගේ එකක්
0: තියෙනවා.
1: මේ පොඩි සුදු පාට කකුල් තුනක් කර නිකන් පොඩි මේසයක් වගේ. ඈ මොකද්ද මේ කෑල්ල? මේක ඇවිල්ලා මේ පීසා කර්මාන්තයම සම්බන්ධව කතා කරන ඉතිහාසය හොයාගෙන යනකොට ඉතාම වැදගත් සුවිශේෂ වූ ප්ලාස්ටික් කෑල්ල. 1970-80 ගණන් කියලා කියන්නේ ඇමරිකාවේ මේ නිරන්තරයෙන්ම බහුලව ගෙවල් වලට පීට්සා ගෙනල්ලා කාපු කාලයක්.
0: يعني
1: ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබුණා.
0: හරි.
1: ඉතින් පීට්සා ඩිලිවරි ව්‍යාපාරයේ වේගෙන් දියුණුවනේ තොන්න ඔය කියන කාලේ තමයි. එතකොට ඉක්මනටම මේක ප්‍රචලිත වෙනකොට ටික ටික පාරිභෝගිකයෝ මේ පීට්සා එක ගෙනාවට පස්සේ ඕඩර් කරන උනන්දු වගේ නෙමෙයි ඊට පස්සේ කන්න ගියාම කෑවට පස්සේ මේ පීට්සා සමාගම් වලට එනවා කම්ප්ලේන් එක. මොකද්ද? චීස් කේද වාචකය. හරි. ඒ කියන්නේ අර පිට්සා එකේ උඩ දාලා තියෙනවනේ චීස් දාලා තියෙනවා. මොනවද
0: ටොපින්ග්ස් අනම්මලන් තියෙනවනේ.
1: ඒ ඔක්කොම පියනේ ඇලෙන්න
0: ගන්නවා.
1: අර බයික් එකේ අයියත් ඉතින් ඒ මාර ස්පීඩ් එකේ යනවා. දැන් කාලේ වගේ තමයි ඒ කාලෙත්. මම හිතන්නේ තියෙන මොකක් හරි වාහනයකින් එවනවා. ඒ එවනකොටත් පීට්සා උඩ ගිහිල්ලා සොසේජස් කෑලි පියනේ ඇවිල්ලා චීස් එහා පැත්තේ කෙරවලට ගිහිල්ලා
0: පිටිතලිය විතරයි අන්තිමට එන්නේ.
1: මේ වගේ ලොකු ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වුණා.
0: අනික උණු වෙන්නේ දාන්නේ.
1: උණු වෙන්නේ දාන්නේ. දැන් උඩි උණු වෙන දානකොට සාමාන්‍යයෙන් ඒක එහෙම වෙනවා. මොකද ඒකට හේතුව ඒකෙන් පිට වෙන වාෂ්ප නිසා කාඩ්බෝඩ් පෙට්ටිය තෙත් වෙනවා. එතකොට පෙට්ටියේ පියන මැදින් පහළට බහිනවා. එතකොට පියන පහළට නැමුණු ගමන් චීස් තට්ටුව ඒක ඇලෙනවා.
0: හරි.
1: ඉතින් ඩිලිවරි කරන කෙනා පෙට්ටිය කීපයක් එක උඩ එක තියාගෙන ඉන්නේ.
0: ඔව්.
1: ඉතින් ඒ නිසා මේක ප්‍රශ්නයක් වෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුම හෙව්වේ අන්න අර කියපු කමේලා විටාලේ.
0: අහහ.
1: එයා කල්පනා කරා කොහොමද මේ පියන පහළට නොවැටෙන්න පීසා එක ආරක්ෂා කරන්නේ. 1983 දී එයාට එනවා මේ අපූර්ව අදහස. එයා නිර්මාණය කරන කකුල් තුනක් සහිත පුංචි ප්ලාස්ටික් ආධාරකයක්. ඒකට තමයි කිව්වේ පැකේජ් සේවර් කියලා. පීස එක මැදින් මේක තිබ්බම පෙට්ටිය පියන පහලට නැමෙන එක අර පීස එකේ වදින්නේ නැති එක නවතිනවා.
0: ඒ නැමුණත් වදින්නේ ඉස්සෙල්ලාම අර ප්ලාස්ටික්
1: කෑලි මුදුනේ. එතකොට පියන චීස් එකේ ගෑවෙන්නේ නැහැ. පීස එක සුරක්ෂිතව තියෙනවා. 1985 පෙබරවාරි 12 වෙනිදා ඇයට ඇමරිකාවේ මේකට පේටන්ට් එක හම්බෙනවා. එතකොට මේ අංක නම් මනං ඔක්කොම එක්කම යාට හම්බෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දැන් පීසා එක කාලා ප්ලාස්ටික් කෑල්ල කුණු කූඩේට විසිකරනවා.
0: කමක් නැහැ. ඉතින් පීට්සා කරා කියලානේ.
1: ඔව්. දැන් ඔය මේකට කකුල් තුනක් තියෙනයි කියලා හිතලා බලන්න. බලන්න පොඩ්ඩක්. ගණිතමය වශයෙන් කකුල් තුනක් සහිත ආධාරකයක් කියලා කියන්නේ ට්‍රයිපෝඩ් එකක්.
0: ඔව්.
1: ඕනම අසමාන මතු පිටක උනත් නොපැද්දී ස්ථාවරව තියාගන්න පුළුවන්.
0: අහහ.
1: එතකොට කකුල් හතරකට වැඩිය කකුල් තුනක් හදන්න යන ප්ලාස්ටික් ප්‍රමාණය අඩුයි. කෝටි ගණනින් මේවා හදද්දී පීසා සමාගම ඒක ලොකු මුදල් ඉතිරියකුත් කරනවා මේ කකුල් තුන නිසා. හතරක් ඇදුවරම ඊට වැඩිය කොස්ට් එක වැඩි. හරි. අද වෙද්දි ලෝකයේ 99%ක් පීසා සමාගම් මේ පීසා සේවයක පාවිච්චි කරනවා. එතකොට දැන් මේවා සමහරව එකතු කරනවා. මේවා ස්මාර්ට්ෆෝන් ස්ටෑන්ඩ් විදියටත් දැන් පාවිච්චි කරනවලු සමහර. ඉතින් බලන්න අර කමේලගේ නේද පුංචි අදහස ලෝකෙ කොච්චර දුර ගිහිල්ලා තියෙනවද?
0: නැත්තම්
1: කමේලා විටාලිය මතක් කරගන්න ආයි පිට්ස එකක් ගෙනහම.
0: ඔය මේස දැක්කව.
1: හැම වෙලේම ලොකු මැෂින් අදි තාක්ෂණික දේවල් ලෝනේ නෑ. සාමාන්‍ය කෙනෙක්ගේ පුංචි ඔළුවට එන පුංචි අදහසකට පුළුවන් මුළු ලෝකෙම තියෙන ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න.
0: ඇත්තනේ.
1: ඒ ප්ලාස්ටික් කෑල්ල අපි කන්නේ නෑ. හැබැයි අර පිට්සා අපි කියන්නේ අවුට්ලට් එකේ ඉඳලා ගෙදරට එනකන් කාලෙදි.
0: ඒක හැබැයි නැතුවම බෑ.
1: ඔව්. ඒ කාලෙදි විතරයි මේක පාවිච්චි වෙන්නේ.
0: අහහ.
1: පිට්සා එකේ අවුට්ලට් එකේ තෝ පැත්තකට දාලා කොහේ හරි මුල්ලක තියෙන්නේ.
0: අහහ.
1: අපිට වුණාම මේ ගේන වෙලාවට විතරක් අර කෑල්ල ගියලා තියෙනවා.
0: ඔව්.
1: බලන්න ඩිලිවරි කරන ටයිම් එකේ විතරයි ඕන කරන්නේ.
0: හ්ම්.
1: හැබැයි ඒ හරහා පාරිභෝගිකයාට නේද? ඒ පිට්සා එක සම්බන්ධව ඇති වෙන හැඟීම.
0: නැත්තම්
1: යාර ඉස්සර කේන් තියෙන්නේ මේක කන්නේ.
0: ඔව්. නම් කේල් මලක්ද මන් දන්නේ නැහැ කියලානේ.
1: චීස් එක පියනේ පිට්සා එක පියටත්.
0: උදේ 8යි විනාඩි 10යි දැන්.

0: கட்டாயம் வினாடி தாத்துனாய்
1: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: දිනබල රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 979 579

0: سهلو ب
1: سهلو කියන්නේ පුතේ ගැළ පෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොමද බෙරිවිලා?
2: බෙරිවිලා විතර නෙමෙයි බි ඇලිලා.
1: දුවනම් මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජය කිරි මාළු කරි.
3: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු. විජය ප්‍රඩක්ට්ස් අපේ රසය රටේ සැමට. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ රේඩියෝ.

0: මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිද්ධ වෙන්නේ.
1: කවුද කියන්නේ?
0: සමහරු එහෙම කියනවා නේද?
1: ඔව්.
0: සමහරු මේ අපි විභාගයක් පාස් වුණා.
1: ඔව්.
0: ඊට පස්සේ ඔෆිස් එකේ උසස් වීමක් ලැබුවා. ඊට පස්සේ තව තව මොන හරි ජයග්‍රහණයක් ලැබුවම අපි කියනවා ගොඩාක් අය කියනවා මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත.
1: හරි.
0: ඒ තමන් විශ්වාස කරන අදහන නේ.
1: ආගමට අනුව නේද?
0: ඔය ක්‍රිකට් පිටියේම අපි දැකලා තියෙන විශේෂම පාකිස්තානු ක්‍රීඩකයෝ 100ක් එහෙම ගැහුවම ලකුණු.
1: ඔව්.
0: ඒගොල්ලෝ ඉක්මනට ගිහිල්ලා පිට්ටනිය දන ගහලා
1: ඔව්
0: මේ නළල බිම තියලා අහස දිහා බලනවා.
1: අත්
0: දෙක උස්සලා.
1: ඔව්.
0: ඒක ඒගොල්ලන්ගේ විශ්වාසයක්. ඒගොල්ල අධහන ආගමත් එක්ක. එතකොට දැන් පහුගිය දවසක අර වයිබව සූර්යවංශී. සූර්යවංශීගේ බැට් එකේ AI චිප් එකක් තියෙනවා කියලා අර කෙනෙක් කිව්වනේ පාකිස්තානයේ මහාදීක්.
1: ඔව්නේ.
0: ඒකට ලස්සන උත්තරයක් දුන්න සූර්යවංශී. සූර්යවංශී කිව්වා ඔව් ඒ චිප් එක හයි කරලා තියෙන්නේ දෙවියන් වහන්සේ.
1: කොල්ලත් පොඩි උනාට නේද කට?
0: ඔව්. කෙලිම වීඩියෝ එකක් දාලා තියෙන්නේ.
1: ආහා.
0: මේ රාජස්ථාන් රොයල්ස් පේජ් එකට දැම්මා. කිව්වෝ මේ ඒක හයි කරලා තියෙන චිප් එකක් තියෙනවා චිප් එක හයි කරේ දෙවියන් වහන්සේ.
1: ඕකේ.
0: සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ මේ විදිහට තමයි. මෙයා දැඩි විශ්වාසයකින් ඒ කතාව කිව්වේ. මොකද එයා දන්නවා එයාගේ ප්‍රැක්ටිස් එක, එයාගේ ටැලන්ට් එක,
1: එයාගේ මහන්සිය.
0: ඔව්. ඒ එක දෙවියන් වහන්සේගේ තියෙන ආශිර්වාදය තමයි එයාගේ මේ සාර්ථකත්වයේ පිටිපස්සේ තියෙන්නේ කියලා.
1: ඔව්.
0: ඕනම කෙනෙකුට උවමනාව තියෙනවා නම් කැපවීම තියෙනවා නම් ඒ සාර්ථකත්වයට යන්න පුළුවන්.
1: ඇත්ත.
0: කවුරු හරි හිතනවා නම් උදේ හවස පන්සල් ගිහිල්ලා බෝධි පූජා තියලා ඇතේ නූල් ගැට ගහලා විතරක් සාර්ථකත්වයේ ළඟා කරගන්න පුළුවන් කියලා.
1: ඒක බොරුවක්.
0: එයා කියනවා කැපවීමයි නේද?
1: වැදගත් වෙන්නේ.
0: ඔව්. එතකොට එයා දැන් ඔය සූර්යවංශිගේ මේ ක්‍රිකට් පුහුණුවීම් ගැන එහෙම හොයලා බලනකොට එයා පැයට කිලෝමීටර් 150ක් විතර ස්පීඩ් එකෙන් එන බෝල 400ක් 500ක් එයාගේ ප්‍රැක්ටිස් සෙෂන් එකෙන් පස්සෙත් පුහුණු වෙලා තමයිලු ගෙදර යන්නේ. හරි. එතකොට යාට අර මිනිස්සු දුවගෙන දුවන ඇවිල්ලා 140ට 45ට දානකොට ඒවා නැති.
1: නැත්තම්
0: ඒවා කෙලිම ග්‍රවුන්ඩ් එකෙන් එළියට යවන්නේ ඒකයි.
1: එයා
0: කියනවා ප්‍රැක්ටිස් එක තමයි මේ හැම දෙයකම රහස කියලා.
1: ඔව්.
0: හරි. අපිට උනත් උවමනාවක් තියෙනවා නම් ගොඩ යන්න ජීවිතේ ඒකට මහන්සි වෙන්න ඕනේ දිවාරය නොබලා
1: කැප වෙන්න ඕනේ.
0: හරි. ඒ වෙනුවෙන් ඔයාට හොඳම තැනක් ගැන කියන්නම් විශේෂම ව්‍යවසායකයෙක් වෙනවා නම් ලංකාවේ බොහෝ තරුණයින්ට අත දීපු තැනක් තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ.
1: මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එක සම්බන්ධ වෙලා ඔබත් ව්‍යවසායකයෙක් විදිහට තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඒ වෙනුවෙන් පළවෙනි පියවර තියන්න මාක්ස් පෙන් එකට කෝල් එකක් දෙන්න 011 7679 579 කියන අංකයට තමයි කතා කරන්න ඕනේ. ඉතින් අලුත් ගමනකට දැන් ඩෝමා එක්ක ඔයාට එකතු වෙන්න පුළුවන්කම තියෙන මොකද ගොවි ජනතාවගේ විශ්වාසනීය හවුල්කරු ඩෝමත් එක්ක ඔන්නාට පුළුවන්කම තියෙනවා අලුත් පියවරක් තියන්න. ඉතින් මේ හැම දෙයක් එක්කම වැඩි විස්තර දැනගන්න අර කියපු දුරකථන අංකයට කතා කරන්න. එහෙම නැත්නම් මේ ආයේ ශාඛා තියෙනවා රට පුරාම. ප්‍රධාන ශාඛාව තියෙන්නේ නොම්බර 31 ඇල් හේන පාර මහරගම.
0: මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් මතක තියාගන්න ඕනේ නමක්. හරි.
1: කසාගල ගැන කතා කරනකොට සරුසාර අනාගතයකට පැහැබර හරිත ශ්‍රී ලංකාවක් දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබ සැමට උන් ආරාධනා කරනවා. ලාභදායී ආයෝජන අවස්ථා එක්ක කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරන ගමන් රටේ ආර්ථික සංවර්ධනයට දායක වන දේශීය ව්‍යාපාරයක්.
0: විජය නිෂ්පාදන කැමර රස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා විජය නිවසිංහන කුළුබඩු විතරක් නෙවෙයි දැන් විජය පපඩම්
1: ඊට
0: පස්සේ විජය උඳු පිටි රක්කම් පිටි වගේ දේවල්.
1: ඒ විජය තේ විජය කෝප මේ හැම දෙයක් එක්කම කැම මේස රසවත් කරගන්න වගේම රස කැම ජාති හදා ගන්න ඔබ එකතු කරගන්න ඕනේ විජය නිෂ්පාදන උදෑටයි විනාඩි 36.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: උදෑසන 8:37.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: අටයි විනාඩි 45 දැන් වෙලාව.
1: ගෙදරට ගොඩාක් දුරට වැඩිපුර ඔය සොසේජස් එහෙම ගේනවා නම් අන්න ඒ අය චුට්ටක් මේ අහගන්න. සොසේජස් කියන එක ඔය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන විදිහට පිළිකා ඇති කරන්න බලපාන අපි ගන්න ආහාර අතර දුම්කල එකම ඊට පස්සේ ඉහලින්ම කියවෙන එක. ඒ කියන්නේ සොසේජස් එකක් ඉඳලා හිට්ලා සොසේජස් එකක් කනවා කියන එක නෙමෙයි. සමහර ගෙවල් වල තියෙනවා පොඩි දරුවන්ට එහෙමනේ කෑම ටිකක් කවා ගන්න බැරුණාම සොසේජස් කරලා මේ බැදලා
0: දීලා කවනවා.
1: නෝ ග්‍රිල් කරලා දීලා හරි කොහොම හරි සොසේජස් කියන එක ටිකක් බහුලව කනවා. ඔය අපේ පිරිමි පාර්ශවයේ විශේෂයෙන්ම අපේ වැඩිහිටියෝ මේ හවසට මදුවිත පානය කරන ගමන් කොහොමත් ඉතින් වහ පොන ගමන් ආයි සොසේජස් එකක් යව කියලා
0: අමුතු මේකක් වෙන්නේ නැහැ.
1: ශරීරයට අහිත
0: දෙකම වහ
1: දෙකම හොඳම එකින් කරනවානේ. අපි මේ කුඩා දරුවගෙන කතා කරමු. ඉතින් ඒ නිසා මේ මොකද ඔය සොසේජස් එකක් කියලා කියන්නේ ඕක දැන් බදිනකොටත් ඕක ඇතුලේ ඇතිවන රසායනික වශයෙන් වෙනස් වීමක් තියෙනවා රත් වෙනකොට. ඒක අපේ බඩට දාගත්තට පස්සේ බඩ ඇතුලේ සිදුවෙන ක්‍රියාකාරීත්වය එක්කත් ඕකේ යම්කිසි රසායනික ශරීරයට අහිතකර දේවල් ටිකක් නිපද වෙනවා. ඒ ඔක්කොම අවසානයේ පිළිකාකාරක විදියට නේද ඔයාට අහිතකර සෞඛ්‍ය තත්ත්වයක් ඇති කරනවා කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. හරි. ඒ නිසා චුට්ටක් මතක් කරනවා මේ සොසේජස් කියන ඒවා පුළුවන් තරම් අඩු කරන්න. ඉඳලා හිටලා මාසෙකට සැරයක් වගේ කැවුනා නම් ඒක නෙමෙයි මේ කියන්නේ. ටිකක් වැඩිපුර කන තැන්වල අයට වැඩිහිටියන්ට මතක් කරනවා විශේෂයෙන්ම මව්පියන්ට ඔයාගේ දරුවාට දෙනකොට මේක ගැන තවදුරටත් හිතන්න. හොයන්න මේගෙන හොයන්. හරි.
0: අපි දන්න දේවල් මේ. ඔව් දැනගෙන කන්නේ.
1: දුම්කොළ ගැනත් මම දැක්කා ලිස්ට් එකක් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. පිළිකා කියන ඒවා පිළිකා ඇති කිරීම ලෝකයේම ගත්තත් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන තමයි ඒ දර්ශකයේ උඩින්ම තියෙන්නේ
0: කියලා.
1: හරි. ඒ නිසා මේ දැන දැන මේවා සම්බන්ධව විශේෂඥයෝ කියනකොට ඊටත් එහා ගිය දැනුමක් අපිට තියෙන විදිහ නැහැ නේද? අපිට අපි මොනවද දන්නේ?
0: ඔව්.
1: ඒ නිසා මේ පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න.
0: අපි දරුවන්ට හොඳම දේවල් දෙන්න බලන්නේ නේ.
1: දැන් කෑමක් බීමක් කියලා ගත්තාන් අපි කියන්නේ කඩේකට ගිහිල්ලා මොන හරි දෙයක් අපි හිතමු යෝගට් එකක් ගේන්න ගියත් අපි බලනවා
0: මේක කොහෙන්ද එන්නේ මොනවද මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ මේක දරුවට සුදුසුයිද නැද්ද කියලා. ඉතින් එහෙම බලලා තමයි අපි හොඳම නිෂ්පාදන තෝරගන්නේ. විශේෂයෙන්ම දැන් ওই ක්‍රියාශ්‍රිත නිෂ්පාදන වගේ තෝරගන්නකොට ඔබට පැල්වත නිෂ්පාදන තෝරගන්න පුළුවන් බය නැතුව. මොකද අපේ රටේ අපේ නිෂ්පාදනයක්. ඉතින් යෝගට් එකක් ගන්න ගියත් ඔබට දැන් ෆ්ලේවර්ස් ගොඩකින් අයිස්ක්‍රීම් ගන්න ගියත් ෆ්ලේවර්ස් ගොඩකින් පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න අවස්ථාව තියෙනවා.
1: එවගේ මතක් කරනවා අපි හඳහන ලොතරැය ගැන.
0: ඔබව දිනවන තැන ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ අතරින් හඳහන කියලා කියන්නේ මේ දවස්වල ලග්නෙත් එක්ක ගලපලා ගන්න ඕන හොඳම ටිකට් එකක්. ඉතින් ඔයගේ ලග්නෙත් එක්ක ගලපලා ජය අංක ගලපලා ගන්නවා නම් මේ දවස්වල නියත ධනයෝග සහිත හඳහන ටිකට් එකක්ම මිලදී ගන්නවා.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුව මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි සුදු සීනි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ නිල තීරක
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS Agri Business within Sonalika Tractory Mahapulawata Mahabalaya
3: මෙවුත් සමිය රුපියල් 1500ක් කියවා අබන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ඉදිරි ගෙනියන්න මාස 20 ටිකරි ගෙවන්න ඔබත් අද අබන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
4: උදේ 8:52යි වෙලාව. මේලා මාව අහගෙන ඉන්නවද මතක් කරනවා Deep Tech Solar ගැන. Deep Tech කියලා කියන්නේ සෝලා වෝටර් පම්ප්ස් ගන්නවා නම් ගොවි මහතුරුන්ට නේද? දැන් සාමාන්‍යයෙන් ඔය Tamange කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යන වියදම අස්වැන්නෙන් කවර් කරගෙන යම්කිසි මුදලක් අතට තියාගෙන ලාභයක් ලබන එකනේ අරමුණ. එතකොට වියදම වැඩි නම් අතටින ලාභය අඩු වෙනවා. ඒක නිසා තමයි කියන්නේ වෝටර් පම්ප්ස් විශේෂයෙන්ම වතුර මෝටරෙන් පාවිච්චි කරනකොට වඩා පුළුවන්කමක් තියෙනවා නම් සම්පූර්ණයෙන්ම සූර්ය එලියෙන් හිරු එලියෙන් ක්‍රියාත්මක වෙන වතුර මෝටරය පාවිච්චි කරන් වඩ කරන් බිල් එක කියන එකේ නැහැ. ඉතින් ඔය වගා කටයුත්තකට වතුර දානවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. නිකන් සාමාන්‍ය දෛනික ගෙදරක පාවිච්චියට කරන්ට් එකට අපි වියදම් කරනවට වැඩිය සෑහෙන මුදලක්. ඉතින් Deep Tech Solar වෙත වඩ කෝල් එකක් දෙන්න පුළුවන් නම් වෝටර් පම්ප් සම්බන්ධවත් ඉතින් Deep Tech එකට කතා කරන්න පුළුවන්. 071-711-711 කියන නම්බරේට කතා කරලා දැම්මම ඔයාගේ වතුර මෝටරය සෝලා වතුර මෝටරය ඒ අවශ්‍ය කරන මූලික ගෙවීම කළා ඇනෝම් කළා ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවා Deep Tech Solar.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගුණ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනතිතහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී කෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 0712397399.
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: කටුගස්තොට ගුහගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. අදාළියොම සිදුව වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මෙසේ තුවාල ලබා ඇත්තේ හන්තාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙක්. ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: අට්ලන්ටික් සාගරයේ

යාත්‍රා කරමින් තිබූ නෞකාවක පුද්ගලයන් 3 දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු තිබෙනවා. නෞකාවේ ගමන් කළ පුද්ගලයන් අතර පැතිර ගිය හන්ටා වෛරස් රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. මියගිය පුද්ගලයන් අතරම වෛරසය ආසාදනය වූ බවට තහවුරු එක් රෝගියෙකු දැනටමත් හඳුනාගෙන තිබෙනවා. තවත් සැකසිත රෝගීන් 5 දෙනෙකු නෞකාවේ සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. හන්ටා වෛරසයේ මීයන්වැනි සතුන්ගේ මුත්‍රා හෝ මලපහ මගින් මිනිසුන්ට බෝවන වෛරසයක් බව සැක පළ කරනවා. මෙලඟ ලක්න ප්‍රවෘත්ති පෙරවරු 10ට 24 පෑම සිරුවෙන් ලක්

0: Good morning. හුදේ 9යි විනාඩි 6යි දැන් වෙලාව.
1: ඉතාලි අග්‍රාමාත්‍ය මේ වරිය. ඇයි කිව්වා මරු කතාවක්.
0: මොකද?
1: ජෝර්ජියා මෙලෝනි.
0: හහ.
1: ඇයි කිව්වා සංක්‍රමණිකයන්ට මෙන්න මෙහෙම කතාවක්. අපේ රටේ ඉන්නවා නම් අපේ විදියට ඉන්න.
0: අහහ නැත්තම් යන්න.
1: නේද? දෙවෙනි කෑල්ල කිව්වේ නෑ.
0: ඕකේ.
1: පළවෙනි කෑල්ලෙන්ම දෙවෙනි කෑල්ල තේරුම් ගන්න වෙනවනේ.
0: ඔව්.
1: අපේ රටේ ඉන්නවා නම්
0: ඒ විදියට ඉන්න.
1: දැන් ඔය අපේනුත් ඉතාලියට ගිහිල්ලා ඉන්නවනේ.
0: ඔව්.
1: අපේ යාළුවෙම ඉන්නවා. ඉතින් මං ඒගොල්ලන්ට මේක ෆෝවර්ඩ් කරා. ඒගොල්ලෝ කොහොමද දන්නව මතන්?
0: ආ. දැනුවත්. අපි මෙහෙදි ඉන්නේ.
1: ඉතාලි අගමැතිනිය ජෝර්ජියා මෙලනි. ඔය සංක්‍රමණික සම්බන්ධව ආందోళනාත්මක ප්‍රකාශයක් මේක.
0: ඔව්.
1: මුළු යුරෝපයේ මේකෙන් උණුසුම් වෙලා
0: තියෙනවා.
1: එයා කිව්වා ප්‍රධාන කරුණු කීපයක්. නීතිය සහ සංස්කෘතිය. යම් පුද්ගලයෙකු විදේශ රටක පදිංචියට එනවනම් ඔවුන් අනිවාර්යයෙන්ම ඒ රටේ පවතින නීති සංස්කෘතිය සහ සම්ප්‍රදාය පිළිබඳ යම් දැනුමක් තියෙන්න ඕනේ. සහ පිළිගන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා ජාතික අනන්‍යතාවය රැක ගැනීම වැදගත් කියලා. මොකද මේක කිසි ලෙසකින්වත් කාටවත් බැහැර කරන්න බෑ කියලා. ඊට පස්සේ කිව්වා මේ ප්‍රකාශය ඉතාලියේ ඉදිරි සංක්‍රමණික ප්‍රතිපත්ති වලට දැඩි බලපෑමක් ඇති කරනවා. මොකද සංස්කෘතිය ඒකාබද්ධතාවයකින් යුතුව විවාද වලින් තොරව පිළිගන්න ඕනේ. මොකද මේ සංස්කෘතිය කියන එකට මේ එක එක්කෙනාට එක එක විදියට
0: දෙන්න
1: බෑ කියලා. ඉතින් මේක ජාතිකත්වය එහෙම නැත්නම් අපි කියන්නේ ස්වෛරී භාවය සම්බන්ධව ලෝක නායකයෙක් කරපු මෑත ඉතිහාසයේ කරපු ටිකක් දැනෙන සහ ටිකක් වේට් එකක් බරක් තියෙන ප්‍රකාශයක්.
0: ඔව්.
1: මොකද එහෙම නැත්තම් ඉතාලිය කියන රටට විවිධ රටවල් වලින් ඇවිල්ලා ඉතාලිය කියන රට සංස්කෘතිය ඒගොල්ලන්ගේ ජාතිකත්වය කියන එක අවුල් කරන්න මේ කාටවත් එහෙම අවසරයක් නැහැ කියන එක තමයි මේ පතක් කිව්වේ. ඉතින් දැන් ඕක ඒ රටකට යන තැනකට ගම් අපි කොහේ හරි ගියාම අපිට සිද්ධ වෙනවා වවුලෑ ගෙදර ගියොත්
0: එල්ලිලා ඉන්න.
1: අපි තමාලාට වවුලෑ ගෙදර ගිහිල්ලා අපිට ඕන විදියට ඉන්න ට්‍රයි කරොත් ඉන්න වෙන්නේ නැහැ. වැඩිකල් පවතින්න බෑ. දැන් ආයතනයක රස්සාවට ගියා. ඔයාගේ තියෙන නොසන්ඩාලකම් ඔක්කොමත් අරගෙන ඒ ආයතනයට ගියාට පස්සේ ඒ ආයතනයේ මිනිස්සු ඒ නොසන්ඩාලකම් ටික ඉගෙන ගත්තොත් ආයතනය කඩා වැටෙනවා.
0: ඔව්.
1: ඒ නිසා ආයතනයකට ගියාම ඒකට තියෙන විනය නීති ටික. හා
0: හා හැසිරීම.
1: මොකක් හරි ඒක ඇතුලේ උපසංස්කෘතිය. ඒවට අනුගත වෙනකොට තමයි ඔයා හරියට නේද හරි විදිහේ සේවකයෙක් බවට පත්වලා ඒ ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්නේ. අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා අපි යන තැන අපේ විදියට වෙනස් කරන්න.
0: එහෙම කරන්න බැහැනේ.
1: ඒ හින්දා තමයි අපිට වැඩිකල් කොහෙවත් ඉන්න බැරි.
0: රැඳෙන්න බැරි.
1: දැන් බලන්න ආයතනයක අවුරුදු 20ක් 25ක් 30ක් වැඩ කරපු සේවකේ පොඩ්ඩක් හොඳට හොයලා බලන්න. එයාටත් මේ එයාගේ උවමනාවට يعني එයාට ඕන විදියට ඉන්න එහෙම උවමනාවක් නැතිකම නෙමෙයි.
0: හැබැයි එහෙම ඉන්න බෑ. එතන සංස්කෘතියක් තියෙනවා.
1: ඔව්. මොකද එයාට සිද්ධ වෙනවා එයාට එතන ජොබ් එක ඕනේ නම් ඒ විදියට හැඩගැහෙන්න. එහෙම හැඩගැහෙන්න බැයි නම් පවතින්න බෑ.
0: ඇත්ත.
1: ඉතින් මේවා හොඳ මේ උදාහරණ ලෝකේ දැන් රටක් විදියට ගත්තත් අපිටත් එහෙමයි. අපේ රට ඇතුළේ ඉන්නවනම් අපේ රටේ තියෙන දේවල් අගය කරන්න. අපේ රටේ දේවල් විනාශ නොකරින්
0: හරි රැකගන්න.
1: ඔව් කියන්නේ අගේ කිරීම කෙසේ වෙතත් විනාශ නොකර ඉන්නවා කියන්නේ.
0: අන්න ඒක
1: නේද. එහෙම තැන් තමයි පරිස්සමට ඉස්සරහට යන්නේ.
0: ඇත්ත. ඒව රැකගෙන යන්න. 9යි විනාඩි 10යි.

0: උදේ 9යි විනාඩි 18යි
1: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: උදේ 9 විනාඩි 18යි දැන් වෙලාව. මෝනින් ඩ්‍රයිවර් එකත් එක්ක ඉන්න අතරතුරේ ඔබව දිනවන හදහන ගැන කියන්නෙම එපැයි නේද? ජාතික ලොතරැයි මණ්ඩලයේ හදහන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා කියන්නේ ඔබට ඔබේ ලග්නෙත් එක්ක ගලපලා ජය අංකත් එක්ක ගලපලා ගන්න පුළුවන් හොඳම ටිකට් එක තමයි NLB හදහන. එනිසා වැඩි වැඩියෙන් හදහන ටිකට් එක ගත්ත කියලා පාඩුවක් වෙන්නේ නැහැ ඔබට. එනිසා ජාතික ලොතරැයි මණ්ඩලයේ අනිත් ටිකට් පත් ගන්න අතරතුරේ හදහනටත් පුංචි ඉඩක් වෙන් කරන්න. ඒ වගේම ඩොමා මැෂින් එක ගැන අපි කියලා තියෙනවා තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්නවා නම් එවෙනින් විශ්වාසනීය තැනක ආයෝජනය කරන්න. හොඳම තැනක් ගැන අපි කියලා තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම. ඉතින් නම්බර 30 කැල්හේන පාර මහරගම කියන තැනට ගියාට පස්සේ ඔබට අවස්ථාව තියෙනවා මේ ඇත් එක කතා බහ කරලා කොතනින්ද ඔබ පටන් ගන්න ඕන කියලා හරියටම මේ ඇත් එක කතා කරලා දැනගන්න.

0: නවයයි විනාඩි 22යි වෙලා. අපි විවිධ රටවල තියෙන දියුණු තාක්ෂණික ක්‍රමවේද ලංකාවට කොහොමද ඇප්ලයි කරන්න කියලා කතා කරනවා. කතා කරනවා විතරයි ඒවා වෙන්නේ නැහෙනි. ඇත්තටම ගත්තොත් නේ කතා කරපු ඒවා වෙලා නම් ලංකාව දැන් සිංගප්පූරුව වගේ වෙලා.
1: නැත්තම්
0: ගොඩක් කාලවට සමායි. මේව සම්බන්ධ වග්ගීයුත් පවා නිකන්
1: ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ වගේ.
0: ඒගොල්ලෝ සමහරවල් ටීවී වලට ඇවිල්ලා මාධ්‍ය අමුතේලම කතා කරන උනාට
1: වැඩි වෙලා නැහැ.
0: වෙන පාටක් පේන්නේ නැහැ. දැන් ඔය අපි ලංකාවේ මේ දවස්වල කතා කරන එකක් තමයි ඔය බලශක්ති අර්බුදයත් එක්ක සෝලා ගැන. සූර්ය බලශක්තිය ව්‍යාප්ති ගැන.
1: ඔව්.
0: සමහර රජයේ ආයතන මේවට ක්‍රියාත්මක වෙනවා. සමහර පෞද්ගලික අංශ ක්‍රියාත්මක වෙනවා. අපි ඩීප් ටෙක් ගැන මතක් කරනවා නිතරම. ඩීප් ටෙක් එකට අවශ්‍ය කරන පසුබිම හදලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ව්‍යාපාරික නේද?
1: කණ්ඩායමක්.
0: ඒ නිසා ඒගොල්ලන්ට බෑ නිකන් ගිහිල්ලා මේ
1: සෝලා සිස්ටම් හයි කරන්න.
0: හැබැයි ඒගොල්ලන්ට යම් කිසි විදියක දෙන්න පුළුවන් තැන්වලදී සපෝට් එකක් එහෙම දෙනවා. ජර්මනිය වගේ රටවල් වල ඒගොල්ලෝ නිතරම මේ උත්සාහ කරනවා මේ කියන්නේ උපරිම කාර්යක්ෂම එහෙම නැත්නම් ඵලදායීතාවයක් ලබා ගන්න කරන ඕනම ව්‍යාපෘතියකින්. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රධාන වීදිවල තියෙන පාරයිල තියෙන වැට තියෙන මේ කියන වැටවල් පවා හදලා තියෙන්නේ සූර්ය බලශක්ති වැටවල් විදිහට. සාම්ප්‍රදායික ලී එහෙම නැත්නම් ලෝහ එහෙම නැත්නම් තාප නෙවෙයි. ඒගොල්ලෝ යෝජනා කරනවා නිවෙස් හිමියන්ට දැන් මේ කියන තැනට යන්න කියලා. මේ වැටවල් ඉඩමක මායිමක් විදිහට ක්‍රියා කරනවාට අමතරව දිනපතා සූර්යාලෝකයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට පොළඹවන්න තමයි මේ ට්‍රයි එක. එතකොට මේක ඉතාම සරල අදහසක් වුණාට මේකේ ප්‍රයෝජනේ ඉතාම බලවත්.
1: අනිවාර්යෙන්.
0: ඒ නිසා බලශක්ති ප්‍රභවයෙන් එහෙම නැත්නම් බලශක්ති අර්බුදයට විසඳුම් හොයන්න එහෙම දියුණු රටවල් උත්සාහ කරමින් ඉන්නවා. මේගොල්ලෝ උත්සාහ කරනවානේ මේ දැන් මේගොල්ලෝ
1: ක්‍රියාත්මක කරලා තියෙන්නේ.
0: ඉතින් නිවසේ විදුලි බිල අඩු කරගන්න තමන්ගෙම ගේ වටේ තියෙන තාප්පෙන් සපෝට් එකක් ගන්න.
1: දෙකම වෙනවනේ තින්නේ. ආරක්ෂාවක් තියෙනවා.
0: ඔව්. විදුලි බිලත් අඩු. ඉතින් බලශක්ති උත්පාදනය කියන එක ගැන කතා කර කර ඉන්නවට වැඩිය මේ වගේ ව්‍යාපෘති තව දුරටත් අපි කියන්නේ දිනුනු කළා. අනෙත් ලෝකේ අනෙත් රටවල් ඇප්ලයි කරලා බලනවා නම් මේවා ඇත්තටම ඒ රටවල් වල දියුණු වීමේ ප්‍රධාන සාධක.
1: ඇත්ත.
0: අපි හැමදාම කියනවා වගේ කරන් බිල් එක වැඩි වෙනවා කියලා විදුලි බල සම්බන්ධ ආයතනය කියනකොට මෙහි අපි ඒ අයට දෙස් දී තින්න එක නෙමෙයි කරන්න ඕනේ.
1: අපිටත් මොකක් හරි දෙයක් වෙනුවෙන් කරන්න පුළුවන් නන්නේ. අර අපි කියන්නේ එක ලයිට් එකක් හරි ඕෆ් කරන්න පුළුවන් නේද?
0: ඉතින් මේ ජර්මනි වගේ රටවල් අපි තාම හිතනවා කොහොමද කරන්ට් එක අඩු කරගන්න, එහෙම නැත්නම් බිල් එක අඩු කරගන්න ලයිට් එක නිවන්නේ කොහොමද? මේ ලස්සන මේ ලිපියක් මම දැක්ක මේ සම්බන්ධව. ඉතින් දියුණු රටවල් කියලා කියන්නේ ඇත්තටම අන්න එහෙම. අලුත් අලුත් දේවල් හිතනවා. ප්‍රශ්න හැමදාම ප්‍රශ්න කතා කර කර ඉන්නේ. ඒවට විසඳුම් හොයනවා.
1: ඇත්ත. 9යි විනාඩි 25යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුදලාලි
2: අලෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අකිල ඉස්කුඩු ග්‍රෑම් 200ක්වත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි
4: ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උදව මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
5: විජය දාන්න ඔක්කොටම.
4: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
3: හොඳ වෙලාවට ඔයාව නැත්තම් අපිත් අහුවෙමු.
6: විජය මිරිස් නම් මිරිස් විජය මිරිස්.
7: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
8: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
9: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
10: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
9: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
5: Rhythm, vibe, beat, it mix better.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: හැන්දෑවට එහෙම කංගුට වෙන සද්ද
3: යා ලින්ට ගන්න
4: මොනවද හලෝ සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
5: බලාගෙන හවස හතරට ලකඩ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
0: සම අනුග්‍රහය
5: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
6: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
7: මමත් අදම සඳුන් රාජ හන්දි තෛලය ගෙනල්ල ගාල බලන්න ඕනේ.
8: 076 325 25 කියන අංකයට කතා කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් කියන්නේ.

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sang mar mar.
3: නවයයි විනාඩි 30යි වෙලාව. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවසේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික බලන්න ඕනි.
4: බලමු අපි අපේ කිව්ව ඔබව දිනවන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය කියලා. ඉතින් එහෙම දිනන්න බලාගෙන ගත්ත මහජන සම්පත බලමු. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ M අක්ෂරය, ජය අංක අංක 2, අංක 1, අංක 6, බිංදුව අංක 7 සහ අංක 8. ගොවිසෙත කිව් අක්ෂරයත් එක්ක අංක 54, අංක 57, අංක 59 සහ අංක 68. මෙගා පවර් ආර් අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 25, ජය අංක අංක 5, අංක 66, අංක 67 සහ අංක 74. ධන නිදානය ඊ අක්ෂරයත් එක්ක අංක 23, අංක 48, අංක 67 සහ අංක 77. හඳහන මීන ලග්නයත් එක්ක අංක 11, අංක 38, අංක 45 සහ අංක 55. අද සම්පත M අක්ෂරයත් එක්ක අංක 6, බිංදුව අංක 7 සහ අංක 8. NLB ජය U අක්ෂරයේ තමයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ. ජය අංක අංක 6, නැවතත් අංක 6, අංක 5 සහ අංක 7. සුබ දවසක්. මකර ලග්නයත් එක්ක අංක 5, අංක 9 සහ අංක 58 ඔබට වාසනාව ගේනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උයි ඒ මතක් කිරීම.

0: മിനിസുത്തേക്കത്തിന സബദതാവേ തറമട്ടം സമീപ സബദതാവയാ ഗ്യാൻ അധാ സൂമാറു കരകണ്ടേം പുളുവാൻ ഗുണാണ് അന്തിമട അപിട മരണ മുഹത്തേ ഗെദര ബല്ലവത് നേ സമഹ നീ
1: അത്ത
0: ഏ ബല്ലു කියලා අපිට අහන්න තිබ්බා. උඹවත් ඉන්නවද අපිට? දැන් අපි කියන්නේ සමහර තැන්වල මිනිස්සුන්ට වැඩිය අපිට සමීපයිනේ ගෙදර ඉන්න සුරතල් සතා. දැන් ඔය ඒ ඇවිල්ලා අපි ඇත් එක කරන ගනුදෙනුවේ සීමාවනු. ඕනාට වැඩිය ගනුදෙනු කරන්න ගියානම් බවවත් නැහැ.
1: ඇත්ත.
0: එහෙම වෙන්න පුළුවන්. ඇත්ත. ඕනාට වැඩිය මිනිස් සබදතා ලඟ වෙන්න ඊට පස්සේ අපිට ඇති වෙන්න තියෙන ප්‍රශ්න වැඩි.
1: අන්තිමට
0: බව් එක්කත් නැහැ. එහෙම වෙන්න පුළුවන්. ඔතුමාලගේ සින්දුවේ කියනවා වගේ. මැරුණාට පස්සේ නම්
1: එන්න එපා.
0: ඔබ ගැන මේ සමාජයේ දරන ලස්සනම අදහස් ටික අහන්න නම් ඔබ මැරෙන්න
1: ඕනේ.
0: දෙක මේ ස්වාමීන් වහන්සේ නමක් කියපු ප්‍රකාශයක්.
1: ඔව්.
0: ඒකයි මේකයි ගලපගත්තේ.
1: ඉන්නකම් කියන්නේ නැහැ
0: නේද? ඉන්නකම් කියන්නේ
1: නැහැ. ಗುಣ කතන තියෙන්නේ මැරුණාට පස්සේ.
0: ඕනම කෙනෙක් නරකම කෙනෙක් වුණත් මැරුණාට පස්සේ තියෙන්නේ ಗುಣ කතන. හොඳ පැත්තේ ಗುಣ කතන.
1: ඇත්ත.
0: ඔක තමයි යථාර්ථය. නේ.
1: මාර වැඩේ නේ ඒකත්. 9 විනාඩි 46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 190යි සුදු සිර කිලෝ 1ක් රුපියල් 290යි මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ 1ක් රුපියල් 270යි ලුකු ලුණු කිලෝ 1ක් රුපියල් 149යි රතු ලුණු කිලෝ 1ක් රුපියල් 320යි අර්ථපල් කිලෝ 1ක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක

0: නවයයි විනාඩි 45යි වෙලාව.
1: අපේ
0: වදන්නවද අපේ පැත්තේ ඉන්නවා අර අර ගණේ මුල්ලේ කමාදින ටීම් එක වගේ. අහහ. නංගි කෙනෙක් ඉන්නවා එයා කඩුවෙල මාළබේ බත්තර මුල්ල කොස්වත් අංගොඩ කොටිගාවත් හංවැල්ල අවිසාවේල්ල බියගම අර පැත්තෙන් කඩවත කිරිබත්ගොඩ ඔක්කොම ආවරණය වෙන විදිහට අවුරුදු කුමාර තරඟවලට යනවා.
1: අහහ.
0: ගිහිල්ලා 1-2 තුනෙන් එකක් ගත හැකි ලස්සනයි. කෙල්ල මේ මාසේ ඉඳලා මේ තව අවුරුද්ද ජීවත් වෙන්නේ නෑ. අර කඹාදින් ටීම් එකත් එහෙමයි. ගණේ මුල්ලේ කඹාදින් ටීම් එක ලංකාවේ ජනප්‍රියයි.
1: ඕනම අවුරුදු උත්සවයකට ගිහිල්ලා එයාලා කඹාදිනවා.
0: කඹාදලා රුපියල් 25000 කියන ටීම් එකේ 10 2500යි. ඉතින් මාසෙට අවුරුදු උත්සව 20කට විතර ගියාට පස්සේ 2500 වැඩි කිරි 20. හොඳ ගාණක් හොයාගත්ත හැකි. මේ මාසේ හවස් වරු වල ටික විතර.
1: දිනනවත් එක්ක නේද?
0: දිනනවා. ඒ 25000 දෙන්නේ අඩුම සමහර තැන්වල ලක්ෂ 2
1: කමාදේ පොලිස්සන ගහට වෙනම සෙට් එකක් ඉන්නවා නේද?
0: ඒ වගේ ඉන්නවා දැන් අර බයිසිකල් රේස් වල ඉන්නේ යුදා හමුදා ගුවන් හමුදා සහ මේ
1: නාවික
0: නාවික හමුදා වගේ ඒ වගේ හැම ශාස්ත්‍රයකම හිමි ඉන්න අපේ පැත්තේ නංගි අවුරුදු කුමාරි මොන එකවත් ආයි අවුරුදු කුමාරි වෙන අයට බෑ 1-2-3 යා කොහොමාරි
1: ඉන්නවමයි
0: මම මේ ළඟදී අවුරුදු කුමාරි ජජ් බෝඩ් එකේ වාඩි වුණා වාඩි වෙච්ච වෙලේ ඉඳන් සංගීතායක මණ්ඩලයේ කැයිලා මට කියනවා අර 14 නේ පෙනුමයි නේද?
1: අහහ.
0: ඊට පස්සේ
1: ඔයාට දැන් 14 අවුරුදු කුමාරිද කරන්න ඕන කියලා අහන්නනේ තිබ්බේ.
0: මං ඇහුවේ නෑ.
1: ඔව්.
0: මේ මොකද ඒක මට ආරාධනා කරපු මිනිස්සයා කවුරේ රැකලා ඉන්න බෑ. තව දෙන්නේ කියලා ලගින අර මෙහෙම බලන්න කියලා 7ත් හොඳයි. 11 හොඳයි 14 තියනවා නේද පොඩි. ඉතින් මට කෙලින්ම කිව්වනේ ඉවරයි.
1: ඒකනේ.
0: එහෙම තමයි. ගොඩාක් අවුරුදු කුමාරි එහෙම තරඟවල.
1: ඔව්.
0: මේ පොඩි එහෙම ඒ පැත්තේ කාට
1: හරි ඇදිල්ලක් තියනවානේ
0: ඔය විනිශ්චය මණ්ඩලේ වාඩි වෙන අය ඇත්තනම ස්වාධීන නෑ මට හිතුණා නැගිටලා එන්න අර මිනිස්සයාට කරන අසාධාරණයක් ඉඳන් මම ඕගොල්ලෝ ගන්න තීරණයකට එකගයි කියලා
1: ඔයා කව තේරුවේ
0: මම තේරුවේ අංක 9 ලස්සන අංකින කිටියා මේ හරිද
1: ඒ නංගි තේරුණේ
0: නේ යාව තුන්වෙනියට තිබ්බේ හරි අර 14 තමයි එක උනේ මොකද ඒක සංවිධායක මණ්ඩලේ නෑ දෑවෙන
1: වෙන්න ඕනේ ඒ විදිහටලා තියනවා කියන්නේ
0: හැම තැනකම වෙන්නේ අසාධාරණේ තමයි නැද්ද
1: ඇත්ත
0: ඒ උනාට අපි හදන්න පතන්නේ ලස්සන සුරපුරයක් වගේ රටක් එහෙමනේ
1: ඔව්
0: ලස්සන ශ්‍රී ලංකාවක් හදන්න
1: හරි
0: ආකල්ප ඇතින් භෞතික දේවල් ඇතින් එහෙම කියලා අවුරුදු කුමාරි තෝරනකොට අදිනවා
1: කැතයි මහත්වේ වැඩේ නම්
0: ඕන තරම් තියෙනවා. දැන් ඉස්සරහට එන්නේ වෙසක් කාලේ.
1: ඔව්.
0: ඉතින් ඒ වෙද්දිත් එහෙම තමයි. දන්සලේ පොලිමේ ඉන්නවා ඇඳුරුම් කමක් තියනවනේ ඉක්මනට ගත්ත බත් ටිකක්
1: දුන්නා.
0: පාර්සල් ටිකක් බැඳලා දුන්නේ යව්වා.
1: හා හා.
0: මේව ඉතින්
1: කාට කියන්නද පුතා?
0: ඉන්කේත හෙල රන් දෙරේ යලි උපදින්න.
1: හේතු අසලා වේවා.
0: අපි පතන රටයි අපි හිතන දේවල් අතර ලොකු වෙනසක් තියෙනවා.
1: ඇත්ත.
0: 9යි විනාඩි 48යි වෙලාව අපි කසාගල ප්ලාන්ටේෂන් ගැන මතක් කරමු.
1: මේක දේශීය ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරන ගමන් රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙන දේශීය ව්‍යාපාරයක්. ඉතින් තරුණ පරපුර ව්‍යවසායකයෝ බවට පත් කරන්න අවශ්‍ය ඒ මඟ පෙන්වීම නව විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථා සපයන ගමන් හෙටට ශක්තිමත් පදනමක් තැනීමේ අරමුණෙන් කටයුතු කරනවා කසාගල සමූහ ව්‍යාපාරය. ඒ වගේම අපි මතක් කරන්න ඕන විජය නිෂ්පාදන ගැන අදත් කැමටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න ඔබ එකතු කරගන්න ඕන විජය කුළුබඩු දැන් අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වෙළඳපොළෙත් මේ රස විජය නිෂ්පාදන බෙදනවා. ඉතින් ඔබට ඕන කරන ලුණු කුඩු ටිකේ ඉඳලා සියලුම කුළුබඩු ටික විජය කියන නමින්ම ඔබ මිලදී ගන්න.
0: පැල්ලත්ත නිෂ්පාදන අපි හැමතිස්සෙම මතක් කරනවා වගේ පැල්ලත්ත නිෂ්පාදන අතරේ තියෙනවා කිරිපිටි විතරක් නෙවෙයි යෝගට් එක, අයිස්ක්‍රීම් එක,
1: බටර් එක.
0: ඔව් ඊට පස්සේ අපි කියන ෆ්‍රෙෂ් මිල්ක් ටික,
1: ලිටල් මී කිරි මේ හැම දෙයක්ම ඔයාලට අවශ්‍ය විදිහට දැන් පැල්වත්ත කියන නමින් ගන්න පුළුවන්. නියම පෝෂණයේ නනුවන කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නේ පැල්වත්ත කියන නමින්.

0: धड़कन अधूरी थी, अधूरे हम, मगर अब चांद पूरा है फलक पे और अब पूरे हैं हम।
1: නවයයි විනාඩි 53යි වෙලාව. අපි
2: රයිට් අපි යනවා කියලා කිව්වයි.
1: හ්ම්. ඉන්දියෙන්.
2: ඔව්. මේ අපි නම් මේ සතියේ වැඩ පටන් ගත්තා. හ්ම්. ජය වේවා මේ සතියේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. නිකන් ඉඳලා බෑ.
1: අහහ. මහන්සි වෙන්න ඕන වැඩ කරලා.
2: මහන්සිලා අතපය හොල්ලලා වැඩ කරොත් ඉතින් මේ සතියේ ගොඩ දා ගන්න පුළුවන්.
1: එහෙනම් අපි ගිහින් එන්න හම් වෙනවා උදේ 7ට. සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679 579
2: සුමක් සනසුමක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
4: අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මෝහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මෝහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල
5: කළුතර සෙවන් මා ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට 25% වාසියක් නිවසට අවශ්‍ය හැම දෙයක්ම අරණ මිලටම සෙවන් මා කළුතර උතුර පළාතට පාර කටුකුරු දහන්දිය සහ පයගල
6: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අදමින් උදාවන හෙටත් ඔබ රකිමින් රටරැකවට කැමති සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
8: ගවන ෂර්ට්ස් කඩව සම්පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩව සම්පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්
9: ජාත්‍යන්තරයේ විශ්වාසය දිනු අපේ රටේ වෙදකෙතර වෙදකෙතර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම අලව්ව 0 37 43 53 447

0: ലക്കാന്റെ പ്രവൃത്തി സമഗീൻ മമ സമീര കാര്യവസാം പ്രവൃത്തി സംസ്കരണ മനോജ് ഗഡോയ് ധാരണ
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්න
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071 397 399
0: දෙවෙනට පැමිණේ රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු දූත පිරිසක් කොළඹ ජාතික රෝහලේ සංචාරයක නිරත වනවා. ඊට අමතරව ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේද නිරීක්ෂණයක නිරත වීම

0: සැලසුම් කර තිබෙන්නේ. මෙරට සෞඛ්‍ය ශේෂ්ත්‍රයට සහයෝගය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ලැබීමද රුසියානු දූත පිරිසේ සංචාරය අතරතුර සිදුවනවා. ඔවුන් හෙට දිවයිනෙන් පිටත් යාමට නියමිතයි. තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදුවනවා. ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ මීට සුළු වේලාවකට පෙර පැවති තත්ත්වය අනුව රංගන ශිල්පී තලපති විජේ නායකත්වයේ දන්න තමිල් වෙට්‍රි කසහගම් පක්ෂයේ පෙරමුණ ගැනීමට සමත්ව ඇති බවයි. ඒ අනුව ආසන 158 න් ඔවුන් දැනටමත් ආසන 71 ක බලය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. මෙලඟ ලක්හඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: taşıma paha, Arnavutpınar'ı taşıma hata.
1: Lattınhane, Lattınhane, Lattınhane.
0: Lakhane Radio ITN.
2: ලකරහාට විතහඟින බලව මත කරන උදේ 10:21.
3: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bypass.com වෙත පිවිසෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: කළුතර සැවොන්මත් ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට සේද 25ක වාසියක් නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම සැවොන්මත් කළුතර උතුර පළාතට පාර කටුකුරුඳ හන්දිය සහ පයාගල
4: මානවීය

0: සතියේ දිනවලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිදහනෙ ලතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනෙ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: නැකටහල් පිටහඟින් වෙලා මතක් කරන උදේ 10යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: Heartbeat.

ඔත දහ විනාඩි 30ක වෙලාව ලකන හાર્ට් බීට් වල පළවෙනි පැය තාම ඔයා එකතු වෙලා ඉන්න මේ විදිහට අපි අන්න හිතුවා WhatsApp chat එක පැත්තට මගේ යාළුවෝ 60ක් මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට message කරලා තියෙනවා. අපි යනවා කොරියාවට. කොහෙද කොරියාව කියලා කිව්වට පස්සේ දකුණු කොරියාවට තමයි යන්න හැදුවේ. මේ වෙලාවේ අපි අහගෙන වැඩ කරන අපේ ආදරණීය මිත්‍රයා මේ වෙලාවේ ආදරණ එකතු කරගන්න හිටියේ චින්තක කොහොමද? සුබ දවසක් ගිහන් ලක්කන හගෙන වැඩ කරන ගමන් ඉන්නේ මම චින්තක කොරියන් වල ඉඳලා ලස්සනටම සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තින්නේ. ගොඩක් ස්තුතියි හොන්න ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්කන හાર્ට් බීට් වලට. හෙලෝ හෙලෝ කලබල පැන්චෝ, ගුඩ් මෝර්නින්, ගිහන් අය කොහොමද? හොඳින් නේද? මාත් හොඳින් ඉන්නවා. අපේ මාතලේ දිලිනි තමයි මැසේජ් එක දාලා තියෙන. දිලිනින්ද ඔයාවත් ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. ඒත් එකම අපේ ලංකාවෙන් එළියේ ඉන්නේ යාළුවෝ ටික මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා ඉක්මනට ඉක්මනට මැසේජ් කරලා තිනවා. අපි යනවා දැන් ඩුබායි පැත්තට. ඩුබායි වල ඉඳන් මාව අහගෙන ඉන්නවා අපේ මහේෂ්. කොහොමද මහේෂ්? සනීපෙන් ඉන්නව නේද? අපි නම් හොඳින් වැඩ කරගෙන ඉන්නවා. දෝචනා යා වයිෆ් නිමේෂා ලක්කඩහන හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලායි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ එකතු කරගන්නවා ඩුබායි වල ඉන්න අපේ ආදරණීය මිත්‍රයා මහේෂ්. ඔන්නවත් එකතු කරගෙන ඔයාගේ ආදරණීය පවුලේ සියලු දෙනාමත් එකතු කරගන්නවා. ඒත් එකම යන්න හැදුවා පුස්සල්ලාව පැද්දට. අපේ ඊජී අනුර අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙනවා. ජය වේවා ඔයාලට. සරච්චන්ද ඩයස් ගලේ කඩේ රයිගම් ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා අපේ ආදරණීය මිත්‍රයා අවත ආදරණ එකතු කරගන්නවා. යනම කොට්ටාව පැත්තට ලැකඩ හાર્ට් බීට් සද්දට හගෙන ඉන්නේ අපේ ජය මාම තමයි මැසේජ් එක දාලා තියෙන. සුබ උදෑසනක් වේවා ගිහන් පුතේ ඔයාට. අපි මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්නේ එකතු කරගන්න කොට්ටාවේ ඉඳලා අපේ ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, චම්පා නේද, චම්පා මිස්, මදුසංක, හේත් එකම ජනිත් කටේ ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ ජයමාමා. ජයමාමා උන්වවත් ආදරණ එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් අයියා. අපි පින්දෙනිය උඩුගම කිරියල්ල ඉඳලා වැඩ කරන ගමන් ඔයා වහගෙන ඉන්නේ ලසන ප්‍රෝග්‍රෑම් එක කරනවා. චාමර වීරසිංහගේ සින්දුව කෝණි කියලා මැසේජ් එක දාලා තියෙන. අද අපේ ලිස්ට් එකේ තිබ්බ එකක්. අනිවාර්යම දෙන්නම්. කලින් ඉන්න ඔක්කොම කට්ටිය එකතු කරගන්නවා කියලා අපේ ශවිෂ්ක මැසේජ් එක දාලා තියෙන්නේ. මහරගම පැත්තට යන බැලුවා. මහරගම ඉඳන් මේ වෙලාවේ වැඩ කරන ගමන් අපේ විමලසේන අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අද 22 වෙනි උපන්දින සමරන සුභානි චතුරිකා සියලුම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා එකතු වෙලා යාට සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවලු. සුභානි චතුරිකා හොන ලක්කන හાર્ට් බීට් අපිත් ඔයාලට ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුභ උපන්දිනයක් වෙන්න කියලා. එහෙනම් ඔන්න කට්ටියම එකතු කරගෙන තව ගොඩක් කට්ටිය ඉන්නවා එකතු කරගන්න. අපි මේ සින්දු අහලා අපහු එමු මේ පැත්තට. අද තවත් ලස්සනම ලස්සන සින්දු ගොඩක් තියෙනවා. මාඩක දිගට මහන්න පුළුවන්. මං ඊළඟට ලෑස්ති කරගත්ත චරිතා ප්‍රියදර්ශනී මහත්මියගේ සින්දුවක්. අපි එහෙනම් සින්දු අහලා ආපහු ලක්කන හાર્ට් බීට් එක එකතු වෙමු. මතක කරන ලක්කන හાર્ට් බීට් අහන වෙලාව උදේ 10:37.

0: නකරහල් බීටකින් වෙලාව මතක් කරන උදේ 10යි විනාඩි 49යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. Heartbeat.

උදේට හැ විනාඩි 50යි වෙලාව. අපි යනවා WhatsApp chat එක පැද්දට සහ අපිට normal message කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා. ඉක්මනටම එකතු කරගන්නම්. සුබ දැසනක් වේවා. අපි තහනේ ලක්හඳ අපේ අනුරගම අනුලවති මහත්තයා සිරිල් එතකම දුව අනුෂිකා පුතා ප්‍රදීප්වත් පේශල පුතා වගේම හර්ෂණ අමේලියා සමරසේකරවත් ආදරණ එකතු කරගන්න කියලා message එකක් දාලා තියෙනවා. ඔයාගේ හඬ ඇහෙන හැම මොහොතෙම හිතේ නිහඬ ආදරය ඉපදෙනවා. දොරින් හිටියත් ළඟින් ඉන්නා වගේ දැනෙනවා. ඔයාමට හීනයක් කරනවා. ලස්සන කවියක් අපිට ලියලා තියෙන්නේ අපේ කුරුණෑගල කවි. හරිම ලස්සනයි. කවිය ඔන්නාවත් ආදරෙන් එකතු කරගන්නව ලක්කඩ හાર્ට් බීට් වලට. ආයි හැමදාම වගේ අදත් හાર્ට් බීට් එක එකතු වෙනවා. අයිය ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. අපේ කටුනායකින් ජනුලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ජනුලි ගොඩක් ස්තුතියි. ඔන්නාවත් ආදරෙන් එකතු කරගන්න අපි ලක්කඩ හાર્ට් බීට් වලට. යා නිලන් හෙට්ටියාරච්චිගේ සින්දුව කිල්ලලා තිබුණා. මං ඊළඟට ලෑස්ති කරලා තියෙන්නේ. නිලන් හෙට්ටියාරච්චිගේ සින්දුවක්ම තමයි. අයිබුවන් ලක්හඬ ලස්සන සින්දුවකට එකතු කරගන්න චූටි දුව මදුෂි වයිෆ් ඉන්දිකා මහන්සයන්නත් එක්ක සුපිරි සින්දුව කෝණි අපේ බසන්ත ලියන්ගහ මුල කොටියාකුඹුරුන්දල මට මැසේජ් කළා තියෙන ෂයන් ෂා වේබා ලක්හඬට කියලා. ඒතකම කොහෙද අපි යන්න හැදුවේ? මාතරපැත්තට යන්නත් ඕන. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනු අපේ තිලක් නේද? තිලක් සේරසිංහ ආදරණ එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට. මමත් ඉන්නවා මල්ලියෝ. සුබ දවසක් වේවා. යට යන්තට අපේ සේපාලි සේපාලිකා ඔන්නවා ආදරණ එකතු කරගන්නවා. සුබ දවසක් මල්ලි. අපි තුවාගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ දරුණියගල විලගම නේද? විලගම සේන ගම්ලත් සෙනුරි සයුරි චාරිකා විශ්මිත කට්ටියම ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. සුබදාසන ජග්‍රහි ලස්සන දවසක් වේවා ගිහන් මල්ලි. අපිත් හાર્ට් බීට් අහගෙන ඉන්නේ ලස්සන සින්දු ගොඩක් ඕනි. මගේ ෆැමිලි එකේ හැමෝම වයි ලකන හන හැමෝම වයි ආවයි ආදරණ එකතු කරගන්නවා. අපේ ප්‍රියංකා නුවරින්දලා මැසේජ් එක දාලා තියෙන ලස්සන ප්ලේලිස්ට් එකක් කියලා දාලා තියෙන ගොඩක් ස්තුතියි ප්‍රියංකා. ඔන්නවත් ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ හાર્ට් බීට් වලට. හෙලෝ හෙලෝ මා තින්නවා මෙන්ඩිස් කොහමද? ඉතාලි වල ඉඳලා අපි වහගෙන ඉන්න අපේ ආදරණීය මිත්‍රයා මෙන්ඩිස් ඔන්නවත් ආදරණ එකතු කරගන්නවා අපි ලකන හાર્ට් බීට් වලට. ගිනිගත් හේන ඉඳලා මේ වෙලාව වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා දුන්න අපේ මංජුල හේමන්ත. ගිනිගත් හේන ඉඳලා එයා වැඩ කරන තැන චාන්දනි මිස් ඒ වගේම චේතනි මිස් සංගීත නංගී ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න කට්ටියම එකතු කරගන්නවා. දරුණියගල මාගලින් ප්‍රියංකර රෝහණ අක්කලා පුෂ්පා දමයන්ති ඒ වගේම පද්මා දමයන්ති ඇතුළු පවුලේ සියලු දෙනා මත් අත්සරණි ඔයාවත් ආදරණ එකතු කරගන්නවා ලස්සන සින්දුවකට කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් කට්ටියම එකතු කරගෙන අපි ලස්සන සින්දුව ක්ලාස් එක කරගෙන තිනවා. ඒත් එකම යන්න හම්බ වෙන්නේ නැහැ මට බේරලා. සුබ දාසනක් වේවා ලකඩ. උදේ ඉඳන්ම ඔයාලව අහගෙන ඉන්නවා. අපි කරන්නේ වැඩ කරන ගමන් තමයි අපි ඔයාලව අහගෙන ඉන්නේ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් අපේ තනිකම පාළුව නැති කරන ලස්සනම සින්දු දෙනවට ලකඩ ඔයාලා හැමෝටම තැන්කියු. මගේ සැලුන් එකේ ඉන්න හැමෝමයි ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ නුවරින් ශෂිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ශෂිනි වැඩ කරන ගමන් අපිව අහගෙන ඉන්නවා. ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන්ම ඔයාවත් එකතු කරගන්න ඔයාගේ වැඩ කරන තැන හැමෝමයි මේ වෙලාව ලකඩ අහගෙන ඉන්න හැමෝමයි අපි ලකඩ හાર્ට් බීට් වලට එකතු කරගන්නවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න මොරොත්තේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ ප්‍රියංකර නේද? ප්‍රියංකර තුසරයි සුපුන් මල්ලි සිරිල් මාමා ඇතුළු ගෙදර සිලු දෙනාම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් සින්දුකර මාමත් එකතු කරගන්න කෑගල්ල ගමේ අපේ මීදනියෝ ගමේ උපනන්ද මැසේජ් එක දාලා තියෙන්නේ. බුදුසරණයි ගුඩ් මෝර්නින් අපේ මොකද්ද මේ කියලා තියෙන්නේ. හයට ගියේ 10 වෙනත් කලින් ආවා. ගිහන් මට දෙන්න මේ ගී කාටදයි සින්දුව. රත්නපුරේ අපේ තමරා කුමාරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අද ප්ලේලිස්ට් එකේ නැන්නේ. අපි බලමු හෙට ට්‍රයි එකක් දීලා හරිද? අනිවාර්යෙන්ම අපි දෙන්න. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අලව්වේ අපේ උපාලි මැසේජ් එක දාලා තියෙනවා. වැඩ කරන තැන අධිපතිතුමිය පද්මිනී මිස් අධිපතිතුමා උදේ කුමාර සමිත සඳමාලි නලින් සුජානි වසන්ති අතුරු ලක්හඬහන සීලු දෙනාම එකතු කරගන්න. ගුඩ් මෝර්නින් සුබ දවසක් වේවා. තුෂාරි දමුණු පොලේ ඉඳලා අපි වහගෙන ඉන්නවා. කේඩිය සමරසිංහ කේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සේරුවාවිල ඉඳලා හම්බෙගමු සේපාලිකා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ඔන්න කට්ටියම එකතු කරගෙන අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙන්නේ. හිර කලින් මතක් කරනත් පුංචි පණිවිඩයක් තියෙනවා.
සාමාන්‍යයෙන් අපි මැච් එකක් එහෙම බලන්න අපිට තියෙන්නේ පරණ ටීවී එකක් නා කොහොමද අනේ අපි මැච් එක බලන්නේ හරියට නේද ඒ වගේ දඟල් 40 ස්මාර්ට් ටීවී එකක මැච් එක බලන්න තිබ්බනම් එහෙම කොහොමද ඉතින් සමහර අයට හිතන්න පුළුවන් ඉක්මනට ගිහිල්ලා ගන්න පුළුවන් හොඳම තැනකට ගිහිල්ලා ටක් ගාලා ටීවී එක කරගෙන එනවා ඒක ගෙනල්ලත් හරියට බලන්න විදියක් නැහැ සමහර වෙලාවට ඒ ටීවී එකත් ගෙනල්ලත් සතියක් වගේ යනකොට කලර්ස් එහෙම පොඩ්ඩක් අවුල් වෙන්න පටන් ගන්නවා නේ එහෙම නැති ලංකාවේ වගකීමක් සහිතව අපිට ටික ටික ගෙවන්න පුළුවන් නම් ගෙවාගෙන යන්න ටීවී එකක් ගන්න තියෙනවා නම් කොච්චර හොඳයිද නේ එහෙම දැනක් පිළිබඳව තමයි මම මේ කියන්න යන්නේ ඔයාට යන්න ළඟම බාන්ස් එකට ගිහිල්ලා ගල් 40 ස්මාර්ට් ටීවී එකක් ඔයාට මිලදී ගන්න පුළුවන් ටික ටික ගෙවන්න ප්‍රොපෙල්ලර් 1500ක් විතරයි මූලිකව ගෙවන්න තියෙන්නේ පෙල 1500ක් දීලා මාස 20න් ටික ටික ගෙවන්න ඔන්න ඔයාට අබාන්ස් එකෙන් චාන්ස් එකක් දීලා තියෙන ඉතින් මේ චාන්ස් එක මගහැර ගන්න එපා යන ළඟම තියෙන අබාන්ස් ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා මිලදී ගන්න ගල් 40 ටීවී එකක් පෙල 1500ක් දීලා මාස 20න් ටික ටික ගෙවන්න එදිකම පැල්වතු නිෂ්පාදන පිළිබඳවත් මේ පැයදී මතක් කරන්න ඕන. පැල්වතු නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම දේශීය කිරියාශ්‍රිත නිෂ්පාදන. අපේ රටේ දේශීය කිරි ගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරියස්වැන්නෙන් තමයි පැල්වතු නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. අදන සාමාන්‍යයෙන් අපි කිරි පිටි එකක් ගත්තට පස්සේ අපි බලනවා මේද සහිත මේද රහිත කාණ්ඩ තියෙනවද කියලානේ. ඉතින් මේද සහිත මේද රහිත කාණ්ඩ දෙකම ඔයාට මිලදී ගන්න පුළුවන් පැල්වත නාමය යටතේ පැල්වත කිරිපිටියකින්. පැල්වත කියලා කිව්වට පස්සේ පැල්වත කිරිපිටියකට තියෙන සුවිශේෂී තැනක්. පැල්වත කිරිපිටි විතරක් නෙමෙයි පැල්වත කිරි තියෙනවා, පැල්වත බටර් තියෙනවා, පැල්වත අයිස්ක්‍රීම් තියෙනවා, පැල්වත යෝගට් තියෙනවා. මේ හැමදේම ඔයාට පැල්වත නාමය යටතේ මිලදී ගන්න පුළුවන්. අවුට්ලට් ටිකත් මම ඉක්මනට මතක් කරන්නම්. හරි අපි එහෙනම් මේ පැයෙන් ඊළඟ පැයේදී තමයි හම්බ වෙන්නේ මේ පැයට අපිට සමුදෙන්න සිද්ධ වෙනවා අපි ඊළඟ පැයේදී මේ විදිහටම ආදරෙන් හම්බ වෙමු මේ පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව අපි මේ සින්දුවත් එක්ක අපි යමු ඊළඟ පැයට එහෙනම් ඔය හිටිය විදිහටම අපිත් එක්ක එක දිගටම එකතු වෙලා ඉන්න අකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගන්න උදේ 10:57යි

0: ලක්ෂණ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්ය වසම් ප්‍රවෘත්ති සංස්කරණේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ NLB තනට තහන එලතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තහනමි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
3: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේල ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071.397.399.
0: පසරුවේ ප්‍රදේශ කිහිපයක මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවන බවයි අපේක්ෂා කෙරෙන්නේ. ඊට අමතරව මධ්‍යම බයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි හට ගැනීමේ හැකියාවක් පවතිනවා. ගෙගරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්
4: දෙන්නේ.
0: ඉරාන වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම ඉරානයේ සිරික් වරායේ සිට නාවික සැතපුම් 11ක් බටහිර දෙසින් සිදුව ඇති බවයි බ්‍රිතාන්‍ය සමුද්‍ර වෙළඳ බහු මධ්‍යස්ථානය සඳහන් කළේ. ප්‍රහාරය එල්ලවන විට හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් තිබූ බවද වාර්තා වනවා. එය ලයිබීරියානු දජය යටතේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක්. මෙදෙස් මාධ්‍ය වාර්තා කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන වාණිජ නෞකාවලට පහරදීම සඳහා කුඩා වේගවත් යාත්‍රා සමූහයක් භාවිත කිරීමේ උපක්‍රමයක් ඉරානය විසින් ක්‍රියාත්මක කරන බවයි. ලක්නට ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට

0: අයිබෝවන් ඔන්නවා ආදරෙන් පිළිගන්න ඔබ ලකන හාඩ්බීට් දෙවනි පැයට මේ විදිහට ඉතින් ඔන්න කිව්ව විදිහටම අපි පැය ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව මේ විදිහට හම්බ වෙන්නේ අපි කලින් පැයදිත් සඳහන් කරා IPL තරගාවලිය පිළිබඳව පොඩ්ඩක් අපි කතා බහ කරන්න ඕන ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන කියලා මම කලින් පැයදිත් සඳහන් කරා පොයින්ට් ටේබල් එක මොන විදිහට හැදිලා තියෙයිද නේද දැන් කවුද උඩින්ම ඉන්න ටීම් එක මේ හැමදේම පිළිබඳව අපි හොයලා බලනවනේ නේද අපේ රටේ පැවැත්තුන් නැති වුණත් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝම අනිවාර්යෙන්ම හොයලා බලනවා තමයි මේ තරගාවලිය පිළිබඳව අපි යන්න සූදානම් පොයින්ට් ටේබල් එක පැත්තට දැන් පොයින්ට් ටේබල් එකේ උඩින්ම ඉන්නේ කවුද ওই ප්‍රශ්න තමයි දැන් තියෙන ලොකුම ගැටලුවනේ දැන් පොයින්ට් ටේබල් එක ගත්තට පස්සේ මේ වෙලාවේ උඩින්ම ඉන්නේ පංජාබ් කිංස් කණ්ඩායම තමයි අංක 1 පෙරමුණේ රැඳිලා ඉන්නේ ඔවුන් තරඟ 9කට මේ වෙනතේ ක්‍රීඩා කරලා තියෙනවා ඉතින් මේ තරඟ 9න් ඔවුන් තරඟ 8ක්ම ජයග්‍රහණය කිරීමට සමත් වෙලා තියෙනවා ඉතින් ඒක හින්දා ඔවුන් තමයි මේ වෙලාවේ තරඟාවලියේ මේ පොයින්ට් ටේබල් එක ගත්තට පස්සේ උඩින් මෙන්න තරඟ 9යි තරඟ 6ක් ජයග්‍රහණය කළා තියෙනවා තරඟ 6න් තරඟ 2ක් ඔවුන් පරාජයට පත් වෙනවා එක් තරඟයක් ජය පරාජයෙන් තොරව තමයි ඔවුන් තරඟේ නිමා කරන්නේ එයන පොයින්ට් ටේබල් එකේ ලකුණු 13ක් ලබාගෙන තරඟ මේ ලකුණු සටහනේ මුලින්ම ඉන්නේ පංජාබ් කිංස් කණ්ඩායම දෙවන ස්ථානයේ රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලෝ රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලෝර් කණ්ඩායම තමයි ඉන්නේ උණුත් තරඟ 9කට ක්‍රීඩා කළා තිබුණා තරඟ 6ක් ජයග්‍රහණය කළා තරඟ 3ක් පරාජයට පත් වෙලා ලකුණු සටහනේ ලකුණු 12ක් ලබාගෙන දෙවන ස්ථානයේ රැඳිලා ඉන්නවා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම තරඟ 10කට උන් ක්‍රීඩා කළා තිබෙනවා මේතෙක් එන් තරඟ 6ක් ජයග්‍රහණය කළා තරඟ 4ක් පරාජයට පත් වෙලා ලකුණු සටහනේ ලකුණු 12ක් ලබාගෙන තුන්වන ස්ථානයේ තමයි රැඳිලා ඉන්නේ කොහොම නමුත් රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලූර් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම අතර ගැත්තට පස්සේ net run rate එකෙන් තමයි දෙවන ස්ථාන තුන්වන ස්ථාන ලැබිලා තියෙන්නේ. ඔවුනුත් ලකුණු 12ක් ලබාගෙන තිබෙනවා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමත් ලකුණු 12ක් ලබාගෙන තිබෙනවා. නමුත් net run rate එක බැලුවට පස්සේ රොයල් චැලෙන්ජර්ස් බෙන්ගලූර් කණ්ඩායම 0.42යි. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම 0.644 තමයි ඔවුන්ගේ net run rate එක විදිහට සටහන් වෙලා තියෙන්නේ. සෙවල් ස්ථානයේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ඔවුන් තරඟ 10කට ක්‍රීඩා කළා තිබෙනවා තරඟ 10ක් ජයග්‍රහණය කළා තරඟ 4ක් පරාජයට පත් වෙලා ඔවුන් ලකුණු සටහනේ ලකුණු 12ක් ලබාගෙන තිබෙනවා නමුත් අර අපි කලින් සඳහන් කරපු net run rate එකත් ඔවුන්ගේ 0.51 බිංදුවක් විදිහට තමයි සටහන් වෙන්නේ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම ඔවුන් තරඟ 10ක් ක්‍රීඩා කළා තිබෙනවා තරඟ 6ක් ජයග්‍රහණය කළා තිබෙනවා තරඟ 4ක් පරාජයට පත් වෙලා තිබෙනවා ලකුණු සටහනේ ලකුණු 12ක් ලබාගෙන -0.147ක net run rate අගයක් ලබාගෙන පස්වන ස්ථානයේ තමයි ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම ඔවුන්ගේ ස්ථානය තහවුරු කරගෙන තිබෙන්නේ. දැන් කොහොම නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ හිටිය කණ්ඩායම තමයි චෙන්නයි සුපර් කිංස් පහුගිය IPL තරගාවලිය ගත්තට පස්සේ චෙන්නයි සුපර් කිංස් ඒ වගේම මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම මේ කණ්ඩායම පිළිබඳව අපි අවධානය යොමු කරාට පස්සේ හැම තරගාවලියකම ඔවුන් තමයි පෙරමුණේ පසු වුණේ. නමුත් දැන් මේ තරගාවලිය ගත්තට පස්සේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ ඔවුන් රැඳිලා ඉන්නේ 6වන ස්ථානයේ. ඔවුන් තරඟ 9කට ක්‍රීඩා කළා තියෙනවා තරඟ 9න් 4ක් පමණයි ඔවුන් ජයග්‍රහණය කළා තිබෙන තරඟ 5ක් පරාජයට පත් වෙලා ලකුණු සටහනේ ලකුණු 8ක් ලබාගෙන ඔවුන් 6වන ස්ථානයේ තමයි රැඳිලා ඉන්නේ. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඔවුන් තරඟ 9ක් ක්‍රීඩා කළා තිබෙනවා ඔවුන්ටත් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබිලා තියෙන තරඟ 4ක් පමණයි තරඟ 5ක් පරාජයට පත් වෙලා ලකුණු 8ක් ලබාගෙන 7වන ස්ථානයේ රැඳිලා ඉන්නේ. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔවුන් තරඟ 9ක් ක්‍රීඩා කළා තිබෙනවා හැබැයි ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබිලා තිබෙන තරඟ 3ක් පමණයි තරඟ 5ක් ඔවුන් පරාජයට පත් වෙලා එක් තරඟයක් ජය පරාජයෙන් තොරව තමයි විසඳෙන්නේ ලකුණු සටහනේ ලකුණු 7ක් ලබාගෙන ඔවුන් 8වන ස්ථානයේ රැඳිලා ඉන්නවා. මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම ඔවුන් මෙවරත් තරඟ 9කට ක්‍රීඩා කළා තිබෙනවා තරඟ 2ක් පමණයි ඔවුන් ජයග්‍රහණය කරන්නේ ඔවුන්ට තරඟ 7ක් අහිමි වෙනවා එහෙම නැත්නම් පරාජයට පත් වෙනවා net run rate එකේ ලකුණු 5 net run rate point table එකේ ලකුණු 4ක් ලබාගෙන 9වන ස්ථානයේ ඉන්නේ කොහොම නමුත් ඔවුන්ගේ අර net run rate එක ගත්තට පස්සේ -0.83 අගයක් තමයි ඔවුන් සටහන් කරගෙන තියෙන්නේ අවසන් ස්ථානයේ එහෙම නැත්නම් 10වන ස්ථානය ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඔවුන් තරඟ 8ක් පමණයි මෙතෙක් ක්‍රීඩා කළ තිබෙනේ තරඟ 8න් ඔවුන් ජයග්‍රහණය කළ තින් තරඟ 2ක් පමණයි තරඟ 6ක් ඔවුන් පරාජයට පත් වෙනවා ලකුණු සටහනේ ලකුණු 4ක් ලබාගෙන ඔවුන් මේ කාණ්ඩයේ එහෙම නැත්නම් මෙවර තරගාවලියේ අවසන් ස්ථානය තමයි ඔවුන්ට හිමි වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි පොයින්ට් ටේබල් එක සටහන් වෙලා තිබෙන්නේ මෙවර IPL තරගාවලියේ. හරි, අපි එහෙනම් ලකන හાર્ට් බීට් වල පළවෙනි පැය දැන් ඉවර කරලා අපි දෙවෙනි පැයට ඇවිල්ලා ඉන්නේ. ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙනවා මේ පැයේදීත්. අපි තවත් IPL තරගාවලිය පිළිබඳව කතා බහ කරන්න සූදානම්. කවුද වැඩිම ලකුණු ලාභීන්, කවුද වැඩිම කඩුළු ලාභීන් විදිහට දැන් සතහනේ පෙරමුණු අරගෙන ඉන්නේ කියලා හොයලා බලන්න සූදානම්. මෙතන ඔය හිටිය විදිහටම FM 93.5 දිගටම ලක්කඩත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා. මම ලස්සන සින්දුවක් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ක්ලරන්ස්ට ආදරේ කරපු හැමෝම මේ සින්දුව නොදන්න විදිහක් නැහැ. හැබැයි මේ සින්දුවේ තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. අපේ නම් සින්දුව අහලා ඉමු. අහලා වුණාට පස්සේ ඒ පිළිබඳව කතා බහ කරමු. සින්දුවට යන කලින් වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්නම්. ලක්කඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනනම් 11:13.
1: පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න.
0: වෙලාව මං කිව්ව නේද මේ ලස්සනම ලස්සන සින්දුව ඔයාලා අනිවාර්යෙන්ම අහලා තියෙන වෙන්න පුළුවන්නේ. අහලා තියෙනවා නැති කෙනෙක් නැහැනේ මේ සින්දුව පිළිබඳවනේ. ඉතින් අද මේ සින්දුව පිළිබඳව මේ සින්දුව තමයි මම ලෑස්ති කරගෙන තියෙන චාට් එකේ ඊළඟට. මේ විශේෂත්වය වෙන්නේ මේ ක්ලැරන්ස් චිත්‍රපටිය බලපුවාට මතක ඇති. මේ චිත්‍රපටියෙන් තමයි මම මේ සින්දුව ඉස්සුවේ. හරි අපි එහෙනම් අහලා බලමු. මේ වගේ ලස්සන සින්දු ගොඩක් වඩ අහන්න පුළුවන් දවල් එක වෙනකන් අපිත් එක්ක හිටියොත් එක් මන්ට මේ පැත්තට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. අපේ නම්බර් එකත් මතක් කරගෙන මේ අන්නන් සින්දුවට 0703939537 අපේ WhatsApp නම්බර් එක. අපහු මතක් කරන්න 0703939537 එක් මන්ට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. ඔයාගේ මැසේජ් එක එනකන් මම බලාගෙන ඉන්නවා. 11:14.

උදේකලා විනාඩි 20 වෙලා බා. ලකන හાર્ට් බීට් එකව තාම එකතු වෙලා ඉන්නේ දෙවෙනි පැයේ. ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න. ඉක්මනට මැසේජ් එක දාන්න. මම බලාගෙන ඉන්නවා 0703939357. අපේ WhatsApp නම්බර් එක ඔයා වෙනුවෙන් විවෘතයි. ඉක්මනට මැසේජ් එක දාන්න කියලා මතක් කරනවා. අපි ඊළඟට තෝරගත්තේ රෝෂා විරාජිනීගේ ලස්සනම ලස්සන සින්දුවක්. ඔය ආදර තරගෙන ඔය විදිහටම ලක්කඩ හાર્ට් බීට් එක එකතු වෙලා ඉන්නා.

0: Lakanda Radio ITN
1: Lakanda Heartbeat hangina vela mata karana ang 11 vinadi 24 ay
0: Handbell ehema kan gote wenna sabda
2: Get the door up get it
1: over Yeah plenty of gunning
3: Mura dalo samunnada kisi wedak karira karaganna ba ne
4: හරි බබා ඔබ ඉවරම ගමන් එනවා ඔය ඔෆිසෙකට ගිහින් ඉන්නකෝ
5: හරි හරි හරි දැන් ෆෝන් එක තියන්නකෝ බා ලිස්ට් එක දාන්න මම එනකොට අරගෙන
6: මේ වෙලාව නම් එපා
0: FM 93.5 FM 93.7
7: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඳ ඉවනින් ඩ්‍රයිව් එකත් එකතු වෙන්න
8: මල්ලී සොර වැස්සේ මංගවා සරාරි
0: සම අනුග්‍රහය
7: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට ලොකු වගාවකට උනත් පොඩි මිතුලකට උනත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් වගාව ප්‍රතිස්ලබා ගන්න ඩයලොග් ගොවිමිතුරු සරස

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All night deep sleep.

0: 11 විනාඩි 27 වෙලාව ලකන හાર્ට් බීට් වල දෙවන පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් තවත් ලස්සන කවර් සොන් එකක් මං ගත්තා. අපේ ඊළඟ සින්දුව විදිහට ආදිත්‍ය බැලිවද්ද තමයි ගායනා කරන්නේ. ඉතින් අපි සින්දුවට යන්න කලින් මතක් කරන්න පුංචි මතක් කිරීමක් දෙනවා. මන්ට මතක් කරගෙන මේ යන්නම් සින්දුවට. දැන් සාමාන්‍යයෙන් අපි ලන්ච් ටයිම් එක ගත්තට පස්සේ අපි දවල්ට කාලේ වුණාට පස්සේනේ සිංහලෙම කිව්වොත් එහෙම පොඩක් මොනව හරි ඔය මේ අතුරුපසට ගන්නවා. සාමාන්‍යයෙන් අපි කෙසෙල් ගෙඩියක් හරි මොනව හරි කනවනේ. එහෙම නැත්නම් යෝගට් එකක් අයිස්ක්‍රීම් එකක් හරි මේ මොනව හරි අපි කනවනේ. ඉතින් ඔයාලට මම මේ වෙලාවේ මතක් කරනවා අද ඔයා ලන්ච් එක ගත්තට පස්සේ නිකමට යෝගට් එකක් එහෙම කනවනම් පැල්වත්ත නිෂ්පාදන යෝගට් එකක් අරගෙන බලන්නකෝ. එහෙම නැත්නම් පැල්වත්ත අයිස්ක්‍රීම් එකක් අරගෙන බලන්නකෝ. මං කියන්නේ බොරුද කියලා එතකොට ඔයාට තේරෙයි. සාමාන්‍ය පැල්වත්ත කියලා කියන්නේ 100%ක්ම අපේ දේශීය කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරිඅස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදනය කරන්නේ. බාරතෝ පාවිච්චි කරන්න පුළුවන් නැව් නැකඩ ඇති වසවිස නැති අපේ රටේම අපේම නිෂ්පාදනයක්. බාරතෝ විලදී ගන්න කියලා වාට මම මේ වෙලාවේ මතක් කරන්නේ අන්න ඒක හින්දා. අරගෙන බලන්නේ යෝගට් එකක තියෙන නැවුම් බව ඒ රසය පර වෙන යෝගට් එකකින් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක හින්දා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව වැඩි වැඩියෙන් විලදී ගන්න මම මතක් කරනනම් ඉක්මනටම අවුට්ලට් එකක් ස්ටැන්ලි දෙලකරද්ද මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලපිටියේ තියෙන ශාඛාව මාළඹේ රංගලහන්දේ තියෙන ශාඛාව ඒ වගේම තමයි බතරමුල්ල පැලවතු ශාඛාව මර්ධං අනුරාධපුර මර්ධං කඩවල ශාඛාවත් ආවෙනුවෙන් විවෘතයි. ඉතින් මේ කියන ශාඛාවන් වලට යට යන්න වෙලාවක් නැත්තම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සලකට ගිහිල්ලා බලන්න හරියට පැලවත්ත නාමය තියෙනවද කියලා බලන මිලදී ගන්න කියලා තෝරාට මම මේ වෙලාවේ මතක් කරනවා. පැලවත්ත කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ දේශීය ක්‍රියාසූත්‍ර නිෂ්පාදනයක්. බයනතෝ මිලදී ගන්න කියලා කියන්නේ අන්න ඒක හින්දමයි. හරි හાર્ට් බීට් වල ඔයා එකතු වෙලා ඉන්න මේ විදිහට දෙවනි පැයේ ඔයාට පුළුවන් ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා 0703939537 අපේ WhatsApp නම්බර් එක. අපහු මතක් කරගන්නම් 0703939537 මෙන්න මේ නම්බර් එකට ඉක්මනටම මැසේජ් එකක් දාන්න. මන්දවල් එක වෙනකන් ඉන්නවා ලකන හાર્ට් බීට් අරගෙන ඇවිල්ලා ඔයාට පුළුවන් ඉක්මනට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා ඔයාගේ මැසේජ් එක මේ පැත්තට එනකන්. ආරද මොනවහරි ස්පෙෂල් වැඩක් තියෙනවනම් එහෙම නැත්නම් ඔයාගේ බර්ත්ඩේ විෂස් මොනවහරි තියෙනවනම් ඔයාගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ විෂ එකක් මොනවහරි තියෙනවනම් ඉක්මනට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා ඔයාගේ මැසේජ් එක කියන්න මුළු රටටම ඇහෙන්න. අපි බර්ත්ඩේ විෂ එකක් එහෙම තියෙනවනම් නේ එයාව සර්ප්‍රයිස් කරමු මුළු රටටම ඇහෙන්න කියලා. ඉතින් ඉක්මනටම කරන්න තියෙන 0703939537 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එක දාන්න මේ පැත්තට. සූදානම් ඔයාගේ ඒ විශ්යක මුළු ලංකාවට බැහැන්න කියන්න. අපේ නම් සින්දුවට යමු. ආදිත්‍ය වැලිවත්ත ගායනා කරන කවර් සොන් එකක් තමයි අපි මේ විදිහට තෝරගෙන තියෙන්නේ. සින්දුවට යන්න කලින් වෙලාවත් බලන්න පුළුවන්. අපි එහෙනම් වෙලාවත් බලලම සින්දුවට යමු. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනවා නම් 11 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලකඩ හාර්ට් බීට් හංගන වෙලාව මතක් කරනනම් 11 විනාඩි 46
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සැනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
4: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල
5: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැපවී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මම කමෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය ජාත්‍යන්තරයේ විශ්වාසය දිනු අපේ රටේ වෙදකෙතර වෙදකෙතර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම අලව්ව 0.37 43 53 444

0: Beat. එකොළහයි විනාඩි 47යි වෙලාව ලැකෙන හાર્ට් බීට් වල දෙවෙනි පැයත් ඔන්න විදිහට ගෙවිගෙන යනවා. අපි යන්න හදන්නේ නිට්ටඹුව පැත්තට. සුබ දවසක් හાર્ට් බීට්. අද සින්දුරික ලස්සනයි. අපේ නිට්ටඹුවෙන් ජයමාලි මැසේජ් එක දාලා දෙන මේ ජයමාලි ගොඩක් ස්තුතියි. ආයතකම අපි යනවා කොහෙටද? අපි යන්න හදන්නේ බුද්ධම පැත්තට. හાર્ට් බීට් අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කට්ටිය. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපේ බුද්ධම ලක්ෂයට තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආ වැඩ කරන ගාමන්ට් එකේ සද්දරම් මේ වෙලාවේ ලකන හાર્ට් බීට් දාගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න හොයාවත ආදරණ එකතු කරගන්න ආයුබෝවන් මඩබාදු ලක්ෂ්මන්. තමාරුව නිෂා නිෂේධන තේජා ආබෝර් පුංචි පුතා සමගින් භාග්‍ය අවිෂ්ක ලස්සනම ලස්සන සින්දුව කෝණි කියලා මැසේජ් එක දාලා තියෙනවා. මල්ලිය හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා. අපිට හොඳ සින්දුව කෝණි අපේ ඉස්රායල් වලින් නෙරෝෂ් මෑන් අම සමග එකතු වෙනවා ලක්කඩ අහන සිළු දෙනාම මේ වෙලාව එකතු කරගන්නවා කියලා. ඒ වගේම හම්බෙගමු සේපාලිකාවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. නිරෝෂ් මන් නේද? නිරෝෂ් මන් නුවවත ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ඊශ්‍රායෙල් වල ඉඳන් අපි වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නේ. ඉතින් ආදරෙන් මේ වෙලාවේ ලක්කඩ හાર્ට් බීට් වලට එකතු කරගනිද්දී අපි යන්න හදනවා කොහෙටද? සුබම සුබ දවසක් සුබ දාසනක් වේවා ගෙහන් මල්ලි වාට නිදුක් නොරි නිරෝගී වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පොඩ්ඩක් බිසි වුණා වැඩ නිසා දැන් ආයෙත් නිදහස්. වාගේ ප්ලේලිස්ට් එක අහගෙන ඉන්නවා. අපේ බණ්ඩාරගම ලංකා ප්‍රදීප් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරේ ගොඩක් ලක්හන්නට රාටත් ආදරේ මල්ලිකල මැසේජ් එක දාලා දෙන ගොඩක් ස්තුතියි. ලංකාව නාවත් ආදරණ එකතු කරගනිද්දී අපිට ලස්සන සින්දුවක් ඕනි. වෙන්නපු රසල් නෝනා මානෙල් දුවල දෙන්න සුසානා සුරේනි පුතා සුලලිත ජේකෝ ජේකබ් ඕබේද් නේද? ජේකබ් ඕබේද් නේතන් තීර්ෂායතුළු ලක්හඩහන සිරු දෙනාම තවත් ආදරණ එකතු කරගන්නවා කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. කලබල බැංච කිව්වට තරහ නෑ නේද කියලා මට මැසේජ් එක දාලා දෙන්න අපේ දිලිනි. අයියෝ මම මොකටද තරහ වෙන්නේ දිලිනි? එහෙමම මට තරහක් නෑ. මං කාත්තිකවත් එහෙම තරහ වෙන කෙනෙක් නෙමෙයි ඈ. හරි අපි යනවා කොහෙටද? මාතලේට යන්න හදන්නේ. එරමුදු ගොල්ලේ කුමාරි එරමුදු ගොල්ල නයනි ගාමිණි සුභාෂිනි කට්ටිය මාදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ආයුබෝවන් සුබ දවසක් ලැක්කඩහගෙන අපි සද්දෙටම වැඩ. බුත්තලින් අපේ චමින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුවක් අහන්න මේ වෙලාව එකතු කරනවා එතනේ වැඩ කරන ඉෂාන් සංජය තිලක් මහතා, ඒ වගේම මනේෂ අනුෂා යෝඩි මහතා, ගාමිණි මහතා, චමෝදි තිවංක මේ වෙලාව ලැකන හැමෝමත් එකතු කරගෙන ඔයාවත් එකතු කරගෙන ලස්සනම ලස්සන හින්දි සින්දුවක් අහමු නේද කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපි හින්දි සින්දුවක් දුන්න නේද? බලමු අපි අනිවාර්යෙන් තව එකක් දෙන්න ට්‍රයි එකක් දෙන්න. හරි ඒතකම යනවා කොහෙද? අපි මේ වෙලාව වැඩ කරන ගමන් නුවන් අයියා ෆයාස් මල්ලි හැමෝම බරටම වැඩ. අපිට ලස්සන සින්දුවක් ඕනි කියලා මදුරන් කුලේ ඉඳලා වැඩ කරන ගමන් අපිට මැසේජ් එක දාලා තින්න අපේ සුබ සිංහ විය යුතුයි. යා බේකරිය වැඩ කරන ගමන්ලු අපි වහගෙන ඉන්නේ. ඒතකම මහරගමට යනවා අපේ විමල සේන අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. කලමනාකර ඩිලාන් කර් නදීෂාන් රසික ජනදු පසිඳු චමුත් ගයාන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුර ඊටවසේ කුමාරී ශාන්ති නිරෝෂා හර්ෂණි සුභහ දිනුෂා කමනී චන්ද්‍ර නිරේෂා මෙන මේ කට්ටිය මාදර එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් වේවා. අදත් ලස්සනම ලස්සන සින්දුව කෝණි අපිට ගෝනමල එක්සත් මාමතේ අජිත් අසිත ලේනින් පීරිස් අයියා ප්‍රේමා ඒ වගේම උපාලි පදරුණ පවුලේ සේලු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ගාමිණී රංජිත මම ජයනන්ද කියලා මැසේජ් එක දාලා තියෙන ආදරේ ලක්හඩට. ඒ වගේම බොල්ලෑගල මානෙල්වත්ෙන් බන්දුල ශාමා තාරක මෙලනී සෙතු චූටිදුව පවුලේ සේලු දෙනාමත් එකතු කරගන්න කියලා අපේ මැසේජ් එක දාලා තියෙන්නේ. ජයනන්ද නේද? ජයනන්දන් වාවත් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියත් එක්කම. හයි කොහොමද ලකන හાર્ට් බීට්? හයි කොහොමද තින්න? ඔන්න මාත් ඔයාව අහගෙන ඉන්නේ අපේ කුරුවිට සඳුන්. මට ලස්සන පෝස්ට් එකක් හදලා ලැබුවා අපේ මිත්‍රයා කුරුවිට සඳුන්. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා. සමන් පිච්ච මල් පොකුරක් පිදුවා මමත් එක් දිනයක කැලණි පුරේදී අපි දෙන්න හමුවන තුරු ලබන භවයේ එකමුව කුසුම් ඉපදේවා රත්නපුරේ කියලා මැසේජ් එක දාලා තියෙන ලස්සන සින්දුවක් ඕනි. අක්කගේ බබා විහාන් ඒ වගේම ඉඳුනිල් මාමවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපේ සඳුන් ඔන්න ලස්සනම ලස්සන පෝස්ට් එකකුයි ලස්සනම ලස්සන කවියකුයි මට එවලා තියෙනවා. ඉතින් කට්ටිය මේ වෙලාව එකතු කරගන්න ලකන හાર્ට් බීට් වලට හාල් දඬුවන නේද? හාල් දඬුවන සුපර්ලක් ගාමන්ට් එකේ කුමාරී අව උපන්දිනය සමරන එයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා මිස් දිස්නා චන්ද්‍රා නිලු අයේෂා සන්ධ්‍යා රේනු අරුණි ශිලා නන්ද රාණි ලීලා ඇතුළු කට්ටියම සුබ පතනවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මහරගම ඉඳන් අපේ නිමල සේන ආයි මැසේජ් එකක් දාලා තියෙනවා. ඉන්ද්‍රජිත් අජාන්ත යසරත්න කුමාරි ජනක දයාබරන් සම්පත් සන්ධ්‍යා ජේබි යසරත්න උමේ ශ්‍රීමාලි ජනකි එවගේම සජානි ගීනාත් කරුණාරන්ද ගාමිණී කුමුදු ඇතුළු සියලු දෙනාම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ කියලා ආයිබෝවන් අපිටත් ලස්සන සින්දුවක් ඕන. ඒපි රවින්ද්‍ර ගොඩකවෙල ඉඳලා මට මැසේජ් එක දාලා තින්නේ වැල් කෙනියාවනේ වැල් කෙනියාය සිට ඉඳලා තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. තින් කට්ටියම එකතු කරගෙන අපි යනවා ලකඩ හાર્ඩ්වෙයර් වල තවත් ලස්සන සින්දුවක් අහගෙන ඉන්න. සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙනවා. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ එකතු කරගන්නවා මම මේ වෙලාවේ. කවුද උපාලිවයි ඒ වගේම චිත්‍රාණී මාධව කසුනඳුරු ලක්කනහන සීලු දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපි අලව් එක හොලානේ ජයකලනේ. මමත් ලක්කනහනවා. මම කණම් පැල්ලේනේ කණම් පැල්ලේ චාන්දනී ඔය ලස්සනට වැඩසටහන කරනවා. ගොඩක් ස්තුතියි ඔබට ආදරෙන් එකතු කරගන්නවා ලක්කන හાર્ඩ්බීට් වලට. මම ඉල්ලුව සින්දුව කෝ කියලා අහනවා. ඒක ඉතින් අද දෙන්න වෙන්නේ නැහැ කියලා මං කිව්වනේ. අපේ අද චාට් එකේ නැහැ. අපි හෙඩ ට්‍රයි එකක් දෙන්නම් හරිද? අපි තමරා කුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හරි අපි අනිවාර්යෙන් ඔයාලට හෙටේ සින්දුව දෙන්නම්. ඊළඟට ලැස්ති කරගෙන තියෙන සින්දුවට යන්න තෝරන ඊට කලින් මතක් කරන්න තියෙනවා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත කියලා කියන සියයක්ම දේශීය අපේ රටේ නිෂ්පාදනය අපේ රටේ කිරිගොවින්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදනය කරන්නේ. ඒක හින්දා බය නැතුව මෙලදී ගන්න. මම ඉක්මනටම අවුට්ලට් එකක් මතක් කරන්නම්. නිෂ්පාදන හරියටම පැල්වත්ත නම තියෙනවද කියලා බලලා මිලදී ගන්න කියලා තුවාට මේ වෙලාවේ අපි මතක් කරනවා. එහෙම නැත්තම් ඔයා වාගේ ළඟම කඩේට ගිහිල්ලා බලන්න. දැන් පොඩි සිල්ලර කඩවල පවා පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පැල්වත්ත ආයතනයේ කටයුතු යොදලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව මතක් කරන ගමන් අබන්ස ආයතනය වාඩ රුපියල් 1500ක් දීලා අඟල් 40 ස්මාර්ට් ටීවී එකක් ගෙදර ගෙනියන්න පුළුවන් කියලා මම කිව්වොත් ආ විශ්වාස කරනවද? එහෙම කරන ලංකාවේ වගකීමක් සහිත අංක 1 ආයතනයක් තමයි අබාන්ස් කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට අඟල් 40 ස්මාර්ට් ටීවී එකක් රුපියල් 1500ක් දීලා ගෙදර ගෙනියන්න පුළුවන් මාස 20න් ටික ටික ගෙවන්න. විශ්වාස කරන්න පුළුවන්ද? යන්න ළඟම අබාන්ස් ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා බලන්න මම මේ කියන කතාව ඇත්තද බොරුද කියලා. අපි එහෙනම් ඊළඟ සින්දුවට යනවා. ඊළඟ සින්දුවෙන් අපි කෙලින්ම යන්නේ තුන්වෙනි පැයට. තුන්වෙනි පැය කියන්නේ 10වල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන අනතුරුව තමයි අපි හම්බ වෙන්නේ. එතකන් ওই විදිහටම ඔය ආදර තියාගෙන මං එනකන් ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. අපි රටේ තොටේ වෙන්නේ මොනවද නේද? ඒ පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන. හරි එහෙනම් අපි සින්දුවට යමු. සින්දුවට යන්න ඉස්සෙල්ලා වෙලාවත් මතක් කරගෙන යන්න. 11 විනාඩි 55යි.
1: වාර්තා පිට වාර්තා සම්බන්ධ කෝටි 8 NLB තනට තහන ලොතරැයි මුදල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තම සම්පත තහනම දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
0: සහයෝගීතා අනුග්‍රහය උත්සව සමයේ හිතේ හැටියට ඇඳුම් ගන්න හොඳම තැන ප්‍රසාද් ටෙක්ස්ටයිල් කාන්තා පිරිමි ළමානි මේ ඇඳුම් ඇතුළු සියලුම දේ එකම තැනකින් ගන්න ප්‍රසාද් ටෙක්ස්ටයිල් ශාකා පිළියන්දල හෝමාගම කොට්ටාව මාතර ඇහැලිය කොට

0: තන දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම සහයෝගිතාව තවදුරට ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ රාජනායකින්ගේ අවධානය යොමු වන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. විවිධ ශ්‍රේෂ්ඨවල සහයෝගිතාව පුළුල් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව පැවති මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 6 වෙනිදා දක්වා මෙරට රැඳී සිටිනවා. දෙවැනට පැමිණි රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු දූත පිරිස අද කොළඹ ජාතික රෝහලේ සංචාරයක නිරත වනවා. ඊට අමතරව ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේද නිරීක්ෂණයක නිරත වීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෙරට සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයට සහයෝගය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹීමද රුසියානු දූත පිරිසේ සංචාරය අතර සිදු වෙනවා. ඔවුන් හෙට දිවයිනෙන් පිටත් යාමට නියමිතයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලකින්ගේ වරප්‍රසාද කප්පාදු කර ජනතා අරමුණු ඉටු කරන ජාතික ආණ්ඩුවක් පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා. මෙම නව දේශපාලන සංස්කෘතිය තුළ ජනතාව වත්මන් ආණ්ඩුව වෙනුවෙන් තවදුරටත් පෙළ ගැසෙනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
1: තමනාසලා දන්නවා මීට කලින් විධායකයේ බලයේ තිබිලා පාර්ලිමේන්තුවේ 3-2 බලයේ තිබිලා පළාත් පාලන ආයතනවල බලයේ තිබිලා ආණ්ඩු කටයුතු කරේ කොහොමද කියලා. තමන්ට තමයි සියල්ල ඒකරාශී කරගත්. වරප්‍රසාද වැඩි කරගත්. හැබැයි ඉතිහාසයේ පළවෙනි වතාවට දේශපාලඥයෝ තමන්ගේ දේවල් අහිමි කරගෙන ජනතාව වෙනුවෙන් යම් යම් ප්‍රතිලාභ ලබා දෙන වැඩපිළිවෙලක් ආරම්භ කළා. තමනාසලා දන්නවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට තේරීපත් වුණාම ගිය ගමන් හම් වෙන වාහන පර්මිට් එක. ඉතිහාසයේ පළවෙනි වතාවට තමනාසලා මතක තියාගන්න වාහන පර්මිට් ලබා දෙන එක නතර කළා. කෝටි ගාණක් මුදල ඉතිරි වුණා. ඒක ජනතා නියෝජිතයන් හැටියට අපේ වරප්‍රසාදයක කප්පාදු කරගෙන ජනතාව වෙනුවෙන් බොහෝ දේවල් කරන්න සමත් වුණා.
0: දෙට්ව ආපදාවෙන් මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ අර්ධ වශයෙන් හානියට පත් වූ නිවාස 50ක් සඳහා ආධාර ලබා තීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අර්ධ හානියට පත් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් අදියර 2ක් යටතේ ලබා දීමට නියමිතයි. ප්‍රථම අදියරේදී ලක්ෂ 3ක් ලබා දෙන අතර දෙවන අදියරේදී ඉතිරි ලක්ෂ 2 ලබා දීමට සැලසුම් කර තිබෙනවා. පරිගණක ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් විදේශිකයන් පිරිස අනිද්දා දිනේ දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයායි නියෝගය නිකුත් කළේ. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාලය උපයෝගී කරගනිමින් මුදල් ඇතුළු විවිධ වංචාවල නිරත විදේශීය ජාවාරම්කරුවන් 120 දෙනෙකු වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනේදී. ඔවුන් පිරිසයි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී පලා ගිය තවත් 12 දෙනෙකු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. ලෝ බොහෝ රටවල දත්ත පද්ධතිවලට ඇතුළු වී මෙම පිරිස සූක්ෂම ලෙස මුදල් වංචා කර ඇති බවට අනාවරණ වී තිබෙනවා. මෙම ජාවාරම සිදු කර ඇත්තේ රාජකීය මැද වැලිකඩ පාරේ මහල් නිවාසයක් කුලී පදනම් මත ලබාගෙන එහි රැඳී සිටිමින්. අත්අඩංගුවටගත් පිරිස අතර චීන, වියට්නාම, මැලේසියා, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජියන් රටවලට අයත් පරිගණක පිළිබඳ විශේෂඥ දැනුම සහිත පුද්ගලයන් සිටින බවයි පොලිසිය සඳහන් කළේ. කටුගස්තොට ගුහාගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. අදාළියම සිදුව වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මෙසේ තුවාල ලබා ඇත්තේ හන්තාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙක්. ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. ජලකන්නේ සඳහා රජයේ පොහොර සානාධාරය ලබා දීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක වනවා. ගොවීන්ට අවශ්‍ය පොහොර බෙදා දීම සිදු කරන්නේ ගොවි සංවිධානවල මූලිකත්වයෙන්. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේද විවාගා කරන ගොවීන් 74,000කට ආසන්න පිරිසක් සඳහා පොහොර ලබා දීම සිදුවනවා. හෙක්ටයාරයකට රුපියල් 30,000 බැගින් ලබා දීමයි සැලසුම. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 344,246 වී අස්වැන්නක් මෙවර අපේක්ෂා කෙරෙනවා. ඩෙංගු රෝගයේ වැඩිවීමක් රටපුරාම වාර්තාවන බැවින් මදුරුවන් බොහෝ වීම වළක්වා ගැනීමට සියලු දෙනාම පියවර ගත යුතු බව සෞඛ්‍යාංශය පෙන්වා දෙනවා. කොළඹ, ගම්පහ, කළුතර ප්‍රදේශවලයි වැඩි රෝගීන් පිරිසක් වාර්තා වුණේ. ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කළේ වැසි තත්ත්වයේ ආරම්භ වීමත් සමග ඩෙංගු කීටයන්ගේ ව්‍යාප්තිය තවත් ඉහළ යා හැකි බැවින් ජනතාව සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි.
2: 2026 වර්ෂයේ ඩෙංගු රෝගීන් 25,846ක් සහ මරණ 12ක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයට වාර්තා වෙලා තියෙනවා. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිස රදය, ඇස් යට වේදනාව, මස් පිඩු හා සන්ධි වේදනාව, කාරය වමනය, සමෙහි රතු පහැල පැහැට ගැනීම සහ රුධිර වහන තත්ත්වයන් ඇත්නම් සුදුස්කම් ලයිත් වෛද්‍යවරයෙක් හමු වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්. ඊට අමතරව උණ සමනය කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ පමණයි භාවිතා කළ යුත්තේ. වෛද්‍යවරයෙකුගේ අනුමැතිය නොමැතිව වෙනත් ඖෂධ භාවිතා කිරීමෙන් වැළකී සිටින්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ ඇතිවන කඩින් කඩ වර්ෂාව නිසා පරිසරයේ මදුරුවන්ට බෝවිය හැකි ස්ථාන ගොඩක් තියෙනවා. ඉතින් ඒවා පිරිසිදු කරලා මදුරුවන් බෝවීම වැළැක්වීමත් අප විසින් කළ යුතුයි. ඒක මහජනතාවගේ යුතුකමක්. ඊට අමතරව මදුරු දෂ්ටණයෙන් වැළකී සිටීම සඳහා මදුරු විකාශ කාලේප කිරීම සහ විශේෂයෙන් පුංචි ළමයි මදුරුවන් දෂ්ට කරන වෙලාවේ උදේ සහ හවස ඉර බසින වෙලාවේ සෙල්ලම් කිරීමට එළියට බහිනව නම් මදුරුවන් දෂ්ටණය වැළකීම සඳහා පියවර ගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
0: පසරුවේ ප්‍රදේශ කිහිපයක මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවන බවටයි අපේක්ෂා කෙරෙන්නේ. ඊට අමතරව මධ්‍යම වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි අට ගැනීමේ හැකියාවක් පවතින බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පෙන්වා දෙන්නේ.
3: දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම විශේෂයෙන්ම පෙර පරිදිම උදේ කාලයේ සාමාන්‍ය සූර්යාලෝකය වැටිලා සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස්සත්යන් නිර්මාණය වෙනවා. ඒතර මේ වැස්සත්යන් නිර්මාණය වෙන පළාත් හැටියට අපිට කියන්න පුළුවන් බස්නාහිර, සබරගමු, මධ්‍යම, වයඹ, නැගෙනහිර සහ පොළොන්නරුව, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල මේ තත්ත්වය ඇතිවීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිරයි, සබරගමුයි, ගාල්ලයි මාතරයි වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර 50ක් වන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මේ වැසිවල ස්වභාවය තමා ඉතාම වැස්ස පවතින වෙලාවේ තදවල් ලෙස වර්ෂාව පවතිනවා. හැබැයි සාමාන්‍යයෙන් පැය එකහමාරක් දෙකක් වගේ තමා මේ තත්ත්වය තියෙන්නේ. වැස්ස පවතින වෙලාවේ තාවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාවන් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවන් තියෙනවා. එතකොට මේ අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්ව ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියන එක ජනතාවට මතක් කරනවා. විශේෂයෙන්ම වැස්ස පවතින විට ගෙදර දොරේ තියෙන විදුලි උපාංග භාවිතා කිරීමෙන් වළකින්න. අනෙත් එක තමා පේන උලින් ගලවලා ඉවත් කරන්න. චාමසරව අපි වැස්ස පවතින වෙලාවේ තැනිතලා බිම්වල ගැවසෙන්න එපා. විශේෂයෙන්ම කුමුරුය අයවල් වල තේ දළු නෙලන එක, ඊළඟට වෙරළ, එතකොට ජලාශවල මේ වගේ තැන්වල ඉඳීම තුළ අකුණු අනතුරු වලට භාජනය වීමේ හැකියාව වැඩි කියන එක අපි පැහැදිලිව කියනවා.
0: සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ලොකුපැටියේ ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අම්බලංගොඩ බලපිටිය ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, පතරුම් ගැබක්, ජීවපතරුම් 16ක් සහ ඉස්මද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 500ක්ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. වයස අවුරුදු 31ක වන සැකකරු බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පිස්තෝල සැපයූ පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් පොලිසිය එම පුද්ගලයා අද අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කළේ. ඔහුද බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පුද්ගලයෙක්. සැකකරුවන් දෙදෙනාම ලොකුපැටිගේ ගෝලයන් බවට අනාවරණය කරගත් අවුංගල්ල පොලිසිය උන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඉරාන වෙරළට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම සිදුවීම ඉරානයේ සිරික් වරායේ සිට නාවික සැතපුම් 11ක් බටහිර දෙසින් සිදු ඇති බවයි බ්‍රිතාන්‍යයේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන්නේ. ප්‍රහාර එල්ලවන විට හෝමෝ සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් තිබූ බවද වාර්තා වනවා. එය ලයිබීරියානු දජේ අර්ථේ යාත්‍රා කරමින් තිබූ නෞකාවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ හෝමෝ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන වාණිජ නෞකාවලට පහර දීම සඳහා කුඩා වේගවත් යාත්‍රා සමූහයක් භාවිත කිරීමේ උපක්‍රමයක් ඉරානය විසින් ක්‍රියාත්මක කරන බවයි. මේ අතර හෝමු සමුද්‍ර සන්ධියේ සිරවී සිටින නැව්වලට බාධාවකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් තමන් සලසන බව අමරිකාව පවසනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ නෞකාවලට ආරක්ෂාව මෙන්ම අවශ්‍ය පහසුකම් සැපීමටද කටයුතු කරන බවයි. මෙවන් විට හෝමු සමුද්‍ර සන්ධිය ආසන්නයේ සිට වී ඇති නෞකාවල ආහාර සහ අනෙකුත් සැපයුම් හිඟ වී ඇති අතර එම කාර්ය මණ්ඩලවලට ආධාර ලබා දීමද ආරම්භ කර ඇති බවයි ට්‍රම්ප් පවසන්නේ. ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ පෙන්වා දෙන්නේ නැව් සිය ගණනක් සහ නාවිකයන් 20,000ක් පමණ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට නොහැකිව ඒ ආසන්න මුහුදු ප්‍රදේශයේ සිර වී සිටින බවයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 47 තරගය අද පැවැත්වෙනවා. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි ටෙක් වන්නේ. වංගනේ ක්‍රීඩාංගණයේ ඉදිපැතෙන් තරගයේ රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ ප්‍රසාද් ලකුණු සටහන අනුව පංජාබ් කිංග්ස් කණ්ඩායම මෙවලිට පෙරමුණේ පසුවන්නේ. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම දෙවනි ස්ථානයටත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම තුන්වන ස්ථානයටත් පත්ව තිබෙනවා. ප්‍රසාද ලකුණු සටහනේ අද තරගයට එක්වන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම 9 ස්ථානයේ පසුවන අතර ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායම 10 ස්ථානයේ පසුවනවා.
4: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: ජනපති අනුර මාලදිවෙන් ජනපති සමග දේපාර්ශවීය සාකච්ඡා. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික රෝහලේ නිරීක්ෂණයක. ලොකුපැටියේ ගෝලයේ අන්ත දිනකු ආයුධත් සමග අත්අඩංගුවට. පරිගණක අපරාධ චෝදනාවට අත්අඩංගුවටගත් විදේශිකයන් 120 දෙනා රිමාන්ඩ්. ගෙවුණු මාස 4ට ඩෙංගු මරණ 12ක්. හොමුස්සුල සිරවැටි නැව්වලට පහසුකම් සැපීමට ට්‍රම්ප් සූදානම්. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු එකට. දැන් සංචාරයේ විශේෂාංගය.

0: සුන්දර පරිසරයක විවේකී ගත කරන ගමන් විනෝද වෙන්න සහ මානසික සුවය ලබා ගන්න සුන්දර සංචාරක ස්ථාන බොහෝමයක් අපේ රටේ පිහිටලා තියෙනවා. පාසිකුඩා වෙරළ තීරයට හිමිවන්නේ ඒ අතරින් විශේෂ තැනක්. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ පුරාම ජනප්‍රියත්වයට පත්වෙච්ච මේ සුන්දර මුහුදු තීරය ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක්. ලෝකයේ කිසිම රටක මේ තරම් සොඳුරු චමත්කාරජනක මුහුදු වෙරළක් දක්නට නොමැති නිසා සංචාරකයෝ බොහෝ පිරිසක් මේ වෙරළ තීරය සිය ගමනාන්තය ලෙස තෝරා ගන්නවා. මේ වෙරළ තීරයේ සුන්දරත්වය ගැන අපිට කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ එස් ඩැඩීපන් මහතා.
1: ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් සංචාරක කලාප විදියට අපි ගැසට් කරලා තියෙනවා. ඒකේ දැනට 25ක් විතර ගැසට් කරලා තියෙන එකෙන් සංචාරක ව්‍යාපාරයට සුදුසු තැනක් ටුවරිසම් පොටෙන්ෂියල් ඒරියා විදියට සංචාරකවිල්ල එක්ස්පීරියන්ස් ඇක්ටිවිටීස් ඒ වගේ එක කරන්න සංචාර සංවර්ධන අධිකාරියෙන් අයිති වෙලා තියෙන තැන් තමයි පාසිකුඩා. සංචාරක ලංකාවට අවිල්ල ස්ටෑන්ඩර්ඩ් ටුවරිසම් රූට් නැතුව ඒගොල්ලොන්ට තියෙන අපේ සංචාරයකට දෙන්න පුළුවන් උපරිම එක්ස්පීරියන්ස් ඇක්ටිවිටීස් දෙන්න පුළුවන් තැනක් තමයි අපේ පාසිකුඩා තේන වෙරළ ඒරියා එක.
0: වෙරළේ ඉඳලා මුහුදට කිලෝමීටරයක් පමණ දුරක් විහිදෙන ස්වභාවික දිය තටාකයක් පාසිකුඩා වෙරළ තීරයේ පිහිටලා තියෙනවා. ඒක සෝභාදහමේ අපූරු නිර්මාණයක් සහ තිලිනයක් හැටියටයි සංචාරකයන් සලකන්නේ. පාසිකුඩා වෙරළ ලොව පුරා ජනප්‍රිය වීමට ප්‍රධානතම හේතුව තමයි මේ ස්වභාවික මුහුදු තටාකය. මුහුදු රළ ඉතා සෞම්‍ය ආකාරයට පැවතීමත් සංචාරකයන්ගේ සිත් වශීකృత කරවනවා. එහි සුන්දරත්වය තවත් වැඩිවන්නේ පාසිකුඩා වෙරළ තීරයේ පිහිටලා තියෙන අලංකාර කොරල් වැටිය හේතුවෙන්. කොරල් පරය මේ වෙරළ තීරයට අලංකාරයක් වගේම ආරක්ෂාවකුත් ගෙන දෙනවා. පාසිකුඩා වෙරළේ සෞම්‍ය රළ සහිත තටාකයක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ කොරල් වැටිය මගින් මුහුදු රළ බිඳීම හේතුවෙන්.
1: සුන්දර කියන්නේ ඇත්තටම මාර ලස්සන බීච් එකක්. පාසිකුඩා දැනටත් ඕක ගියානම් බලන්න පුළුවන් අපිට ලස්සන බීච් එකයි වෙනම මූදේ කියනවා කොරල් රීෆ් කියනවා බලන්න පුළුවන් මූදේ යටේ තියෙන කෝරල් රීෆ් වරෝ මෙව තියෙනවා. දැන් ඒක සස්ටේනබල් ඩෙස්ටිනේෂන් විදියට අපි ඒක මාක් කරන ඒකට අදාළ වැඩ කටයුතු කරගෙන යනවා.
0: සුන්දර ආරුගම්බොක්ක පාලම හරහා මේ ප්‍රදේශයට ඇතුළු වන සංචාරකයන්ට අත්දැකීම් රසක් එකවර විඳ ගන්න අවස්ථාව සැලසෙනවා. රළමත ලිසා යාමේ ලොව ප්‍රචලිතම ජනප්‍රියම ජල ක්‍රීඩාවට ආරුගම්බොක්ක ඉතාම කදිමයි.
1: සර්ෆින් විතරයි නෙවෙයි අපේ සර්ෆින් වලට වඩා තවත් ඇක්ටිවිටීස් වලට යන්න පුළුවන්. ඒක අපි සීසනල් කියලා මාස 6කට 4කට ඇවිල්ලා සංචාරක සර්ෆින් කරලා ඒ එක්ස්පීරියන්ස් එක විතරයි නැතුව ඒගොල්ලෝ අවුරුදු පුරාම මේ ඒරියාකට ඇවිල්ලා ගන්න පුළුවන් උපරිම එක්ස්පීරියන්ස් ඇක්ටිවිටීස් ටික අපි අන්තරාලා තියෙනවා.
0: පාසිකුඩා අපේ රටට ස්වභාව ධර්මයෙන් ලැබුණු අපි හැමෝටම ආඩම්බර විය හැකි මහඟු දායාදයක්. මේ විශ්මිත ස්වභාවික සම්පත අපේ අනාගත පරපුරට පමණක් නෙවෙයි ලෝකවාසීන්ටත් හෙට දවසේ මේ අන්දමින් දැකබලා ගැනීමට අවස්ථාව සැලසීම අප කාගේත් යුතුයකමක් සහ වගකීමක්. යත නැවතුණු තැන සංචාරේ ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: Leader Radio ITN.
1: Naval Dulhai Vinadi Visai.

0: ඇඹරට එහෙම කන් ගොඩ වෙන ශබ්ද.
1: මේක ගන්න මොනවද අලු? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි බබා, වැඩේ ඉවර වුණ ගමන් එනවා. ඔය ඔෆිස් එක ළඟට ඇවිත් ඉන්නවා.
3: හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න. මම එනකොට අරගෙන.
4: මේ වෙලාව නම් පා
0: වෙනවා. FM 93.5. FM 93.7.
2: අයිබෝවන්. අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලක්නද ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
5: මල්ලි සමවැස්ස මංගවා සරයි
0: සම අනුග්‍රහය
6: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: දවල් 12 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

12 විනාඩි 30 කේ බලා ලකඩ හાર્ට් බීට් වල 3 වෙනි පැය එහෙනම් අපි ඔන්න ඔය විදිහට පටන් ගමු. පැය පටන් ගන්නකොට මට කියන්න තියෙන්නේ මේ පැත්තට එන්න පුළුවන් විදිහ 0.7 0.3 93 5 93 7. අපේ WhatsApp නම්බර් එක ඉක්මනට මැසේජ් එක දාන්න මේ පැත්තට. මම බලාගෙන ඉන්නවා ඉක්මනට මේ පැත්තට එනකන්. අපි එහෙම ආපු යාළුවෙක්ව අපි මේ පැයේ දෙකතු කරගන්න තමයි හැදුවේ. අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා අපේ පින්නවල චන්දි. ලස්සන සෝන් එකක් ඕනේ. සදෙව් තමෝ දෙවගේම මගේ පුතාලා එකතු කරගෙන ගීතයක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආයෙත් එකම අපි යන්න හැදුවා කොහෙටද? ලස්සන ෆොටෝ එකක් කියලා තියෙනවා අපේ. තිලිනි නේද? මකුළු දුව ඉඳලා ආයගේ පුංචි පුතාගේ ෆොටෝ එකක් දාලා තියෙන්නේ. ආවත ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලකන හાર્ට් බීට් වලට. හයි වඩ. ඔයාලට කොහොමද? අපි මුදු කොටුවනේ, මුදුන් කොටුව, මුදු කටුවෙන්, මුදු කටුව. ඒකනේ හරි විදියට දාලා තිබ්බේ නෑනේ. මුදු කටුවෙන්ද ලාලසන සින්දුවකට එකතු කරගන්න ක්‍රිෂාන්ත, කුමාරි, නුවන්, දීපා, සීතා, උමේෂ, ශාශානිකා, ඉන්දික, සුදුනන්දා, ඉමල්චා, රශ්මිකා, සමාධි, සජිත් අපි හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මට මැසේජ් එක දාලා තිනවා. අනිවාර්යෙන්ම දෙනවා. මම ලස්සන සින්දුවක් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ඔය සමන්ද සිල්වට ආදරය කරපු හැමෝම වෙනුවෙන් තමයි මම මේ සින්දුව ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතාබහක් නැතිව සින්දුවට යන්නත් ඕන. ඊට කලින් මතක් කරන්නම් අපේ නම්බර් එක. 0.7 0.3 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. මම බලාගෙන ඉන්නවා දවල් එක වෙනකන්. ඔයාට පුළුවන් මේ පැත්තට එන්න. මට මැසේජ් එකක් දාලා ඔයාට අද මොනහරි විශේෂ මොනහරි තියෙනවද? බර්ත්ඩේ විශ් එකක්, එහෙම නැත්නම් ඔයාගේ ඇනිවර්සරි එක, මොන දේ තිබුණත් බය නැතුව මට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා ඔයාගේ මැසේජ් එක මේ පැත්තට එනකන්. ලකන හાર્ට් බීට් එක අපි සූදානම් මේ මැසේජ් එක මුළු රටටම ඇහෙන්න කියන්න. හරි, එහෙනම් අපි සින්දුවට යමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ඔය හිටිය විදිහටම දෙකටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. දවල් 12:33 වෙලාව.

0: ලකඩ හර් විට හංගන වෙලා මත කරන දවල් 12 විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. Heartbeat.

විනාඩි 42යි වෙලාවා. අකඩ හાર્ට් බීට් එක එකතු වෙලා ඉන්නේ තුන්වෙනි පැයේ මේ විදිහට. මට මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තිනවා අපිව අහගෙන ඉන්නවා කියලා. අපිත් ඔයාලව අහගෙන ඉන්න ගමන් අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මැසේජ් එක දාලා තින අපේ ඉබ්බාගමු අරුණී. අරුණී ඔන්න ආවාදරණ එකතු කරගන්නවා. අද මගේ පුතාගේ 20 වෙනි උපන්දිනේ. එයාගේ නම ෂෙහාන්. සෙහාන් නේද? සෙහාන් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ගමන් එයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ අපේ කණ්ඩල මේ දෙමට හැත්ත පාලම ළඟ ඉනෝකා. ඉනෝකන්න ඔයාගේ පුතාට නෙදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් සුබ අනාගතයක් වෙන්න කියලා ලක්හඬ අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. හරි, එතකම අපි යන්න හදනේ අම්පාර පැත්තට. අම්පාරෙන් දැන් අපිව අහගෙන ඉන්න අපේ නදී රාජපක්ෂ. නදී, කොහොමද ඔයාට ලස්සනම ලස්සන පැතුමන් ඉටු වෙන ජයග්‍රාහි වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා ගීතයියේ. වාරද ලක්කන කාණ්ඩම කාර්යමණ්ඩලයේ සීලු දෙනාටමත් හිත හදන තැනක් වේ නම් ලක්කඬ, හිත නිවෙන තැනක් වේ නම් ලක්කඬ, හදට සැනසුමක් දෙන තැනක් වේ නම් ලක්කඬ, හැමදාම තාදරයි පණවගේ ලක්කඬට. ගීතයි ඔයා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා, ගොඩක් ලස්සනයි. අද සින්දුටික ගොඩක් ලස්සනයි. අපිවත් එකතු කරගන්න අම්මා තාත්තා අක්කා මාලනී, අම්මා අක්කේ මාලනී රාජපක්ෂ, පුතා සෙසඳු, හෙතකම අක්කේ අයරාංගනි රාජපක්ෂ ආදරණ එකතු කරගන්න කියලා අපේ අම්පාර නදී රාජපක්ෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි හොන්නාවත් ආදරණ එකතු කරගන්නවා ලක්කඬ හાર્ට් බීට් වලට මේ වෙලාවේ. එතකම නෝමල් මැසේජ් එකක් දාපු යාළුවෙක් ඉන්නව තව. ඇහැලිය ගොඩ අපේ ආනන්ද රවි මට මැසේජ් එකක් දාලා තියෙනවා. ආනන්ද ඔන්නව ආදරණ එකතු කරගන්නවා. පරිස්සමට ගිහිල්ලා එහෙනම් හෙට එන්න. තව වෙලාව තියෙනවා. හෙට එනවා අනිවාර්යයෙන්ම. වාගේ සින්දුවත් අරගෙන තමයි හෙට එන්නේ. තමරා කුමාරී ඔන්නව ආදරණ එකතු කරගන්නවා මේ පැයටත්. හරි, එහෙනම් අපි ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන නාමල් උඩුගමගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් අද මේ ප්ලේලිස්ට් එක ලස්සනයි කියලා ගොඩක් අය මට මැසේජස් දාලා තිබ්බා. ඒටත් මේ වගේම ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඉතින් ඔය විදිහට අද දවස පුරාම මේ වගේම දිගටම ලක්කඩත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. හරි, අපි මතක් කරන මේ පැත්තට එන ඕන නම්බර් එකත් 07 03 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. ආවෙනුවෙන් විවෘතයි. දවල් එක වෙනකම් මම ඉන්නවා මේ පැත්තේ. එක්මන්ට මැසේජ් එකක් දාන්න අපහු මතක් කරන 07 03 93 5 93 7 මෙන්න මේ කියන නම්බර් එකට එක්මන්ට මැසේජ් එකක් දාන්න. ඔයාලට මොනවා හරි ස්පෙෂල් වැඩක් තියෙනව නම්, ඔයාගේ ඇනිවර්සරි එක නම්, එහෙම නැත්නම් බර්ත්ඩේ එක නම්, එහෙම නැත්නම් ඔයාගේ හොඳම යාළුවගේ බර්ත්ඩේ එක තියෙනව නම් අපි යාට විශ් කරමු. මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නේ ඔයා එනකම් මේ පැත්තට. හරි, එහෙනම් අපි සින්දුවට යමු. මම ලස්සනම ලස්සන සින්දුවක් ඊළඟටත් ලෑස්ති කරගෙන තියෙන්නේ. නාමල්ගේ උඩුගම, නාමල් උඩුගමගේ සින්දුවක් තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ. මේ සින්දුවරත් මම දන්න ගොඩක් අය හරි ආදරෙන් එකතු වෙනවා. දවල් 12:45 ලක්කඬ හાર્ට් බීට් එකේ ඉන්න වෙලාවයි මතක් කරන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Dabal dolahai bina dipanas tunai.
2: NLP hadahana, Lankave vedima tagi dena tagi avastha vedima lutraya. NLP hadahana, obat adama NLP hadahada bala ganna.
3: Kaatak kalin pattada vistara samaga aluthuma thoraturu denaganna. Unusummana deshapalanaya, vidis, krida.
1: දවල් 12 විනාඩි 54 වෙලාව ඔන්න අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ යන්න කලින් තව යාළුවෙක් ඉන්නවා ඉක්මනටම එකතු කරගන්නම් අපි කවුද මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ සඳ ලංකාවේ ධාරුණී නේද ධාරුණී ඔන්න ආව ආදරෙන් එකතු කරගන්නවා අපේ පවුලේ හැමෝටම සින්දුවක් දෙන්න අනිවාර්යෙන්ම මතක් කරලම කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඉතින් ඔන්න මං ලස්සන සින්දුවක් ඊළඟට ලෑස්ති කරගෙන තියෙනවා ඉතින් මේ සින්දුවටත් ආව ආදරෙන් මේ වෙලාවේ අපි එකතු කරගන්නවා කොච්චි බෑන්ඩ්ගේ මාෂප් එකක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ ගීතය මගේ සින්දුව දෙන්නකෝ මොකද්ද දෙයියනේ සින්දුව අනිවාර්යයෙන්ම දෙනවා කිව්වනම් සින්දුව දැන්නම් හැබැයි වෙලාව මදි අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ අපි හෙට අනිවාර්යයෙන්ම ඔයාගේ සින්දුව දෙන්නම් මට සින්දුව මොකද්ද කියලා මැසේජ් එකක් දාලා තියන්න අනිවාර්යයෙන්ම අපි හෙට ප්ලේලිස්ට් එකට දාගමු ඔයාගේ සින්දුව හරිද හරි එහෙනම් අපි ගිහිල්ලෙන්නම් හෙටත් උදේ 10ට හම්බ වෙමේ බලාපොරොත්තුෙන් තමයි අද මේ විදිහට සමුගෙන යන්නේ ප්‍රාර්ථනා කරන ඔබට ශාග්‍රහී වාසනාවන්ත සුභම සුභ දවසක් වෙන්න කියලා මම ගියාට ඔයාට පාලුවක් නැතුව දවල් එකේ ඉඳලා හවස හතර වෙනකන් අපේ චාමියනවා ඕල් ටයිම් බීට්ස් අරගෙන චාමිත් එක ඕල් ටයිම් බීට්ස් අහන්න පුළුවන් හවස හතර වෙනකන් හවස හතරට එනවා අපේ චාමිත් එක චාරු ඉතින් මේ හැමෝම තෙක්ක වාර සතුටින් නිදහසේ ලස්සන සින්දුරික අහන්න පුළුවන් අද දවස පුරාම ලක්කඩත් එක්ක හිටියොත් ඉතින් ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දිගටම ලක්කඩත් එක්ක එකතු වෙන්න එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ගීතේ

0: Time Beat It in the Mix Weather Heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් හම්බුනොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයකට ටැග්

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ එන්එල්බී තනඩි තහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071.397399.
0: ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් තැවීම අද සිදු වුණා. ඒ අනුව සංචාරක අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර සහ ආරක්ෂක ශේෂ්ත්‍රවල සහයෝගීතාව පිළිබඳ ගිවිසුම් වලටයි මෙසේ අත්සන් තැබුණේ. මාලදිවයින ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර ඒ සඳහා මෙසේ අත්සන් තැවීම සිදු වුණා. මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසි මහතා සහ දූත පිරිස අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡාවක නිරත වුණා. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවයේ තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එදී දෙරටේ රාජනායකින්ගේ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන්
5: කළේ.
0: ප්‍රංශයේ බෝට්ටු අනතුරකින් කාන්තාවන් තුන්දෙනෙකු මිය ගොස් තිබෙනවා. සංක්‍රමණිකයන් පිරිසක්රගත් බෝට්ටුව පෙරළී අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුර සිදුවන අවස්ථාවේ 82 දෙනෙකු ගමන් කර ඇති බවද සඳහන්. පුද්ගලයන් 14 දෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. බෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක්

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All night beats with

දවල් එක පහු වෙලා වෙනාඩි 10යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අලුත් මාසක 4 වෙනිදා, කියන්නේ මේ මාසේ 4 වෙනිදා සඳුදා දවසක සතියක ආරම්භයත් එක්ක අපි මුණ ගැහෙන්නේ. මගේ ජීවිතේ මට ලැබිච්ච හොඳම අවවාද මං හිතුව ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕනේ කියලා. හොඳම දේ බෙදා හදා ගත්තට පාඩුවක් වෙන්නේ නැහැනේ කාටවත්නේ ද හොඳක් මිසක. Don't care. ඒ කියන්නේ ගණන් ගන්න නැතුව ඉන්න පුරුදු වෙන්න. අපේ ජීවිත සමහර වෙලාවට නෙමෙයි උගාක් වෙලාවට අපි කරන්නේ අපි වෙලාවක් වෙන් කරන්න අවශ්‍යම නැති එක සිතවිල්ලකින්වත් හිතන්න උවමනාවක් නැති අනවශ්‍ය දේවල් ඕනෝට වඩා හිතට අරගෙන ඒව ගැන වද වෙන එක නෙමෙයි. හා නැද්ද කියන්නකෝ අවංගොම කල්පනා කරලා බල තම තමන් ගැන. ඒ වුණාට අපි අනවශ්‍ය දේවල් ගැන ඒ තරම් දුරට නෙමෙයි කොහෙත්ම ගණන් ගන්න නැතුව ඉන්න පුරුදු වෙන තරමට අපිට සතුටින් ඉන්න පුළුවන් කියන එක මතක් කරගන්න. හැමතිස්සෙම ඒක නිකන් මන්ත්‍රයක් වගේ මතක් කරගන්න. ඒක නිසා හිතරිදර දේවල් සිද්ධ වුණත් අපිට ඒව වළක්වන්න බැහැනේ. අපිට ඒව බාර ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒකෙදී ඔයාට හදාගන්න යමක් තියෙනවා නම් ඔයාගේ දැනුවත් භාවයේ අනුව ඒ දේවල් ටික හදාගන්න එකෙන් ඔයාලට නරකක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාට අත්නෝමතික විදිහට නොකලපෙන විදිහට දිගින් දිගටම කවුරු හරි චෝදනා කරනවා නම් ඔයාට දිගින් දිගටම කරදර කරනවා නම් ඒව ගණන් නොගෙන ඉන්න පුරුදු වෙන්න. එතකොට ඔයාගේ හිතේ තියෙන සනසීම නැති කරගන්න තුව සනසීමෙන් ඉන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: පසරු එකයි විනාඩි 14යි.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අභාන්ස් අඟලහතලේ ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අභාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ biobus.com වෙත පිවිසෙන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: හැන්දෑවම කන් ගොඩනෙන ශබ්ද.
4: මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
5: අයිබෝවන්, අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලක්හඬ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
0: සම අනුග්‍රහය
5: රසයෙනුත් ඉහළ, ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය.
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
5: මම තදම සඳුන් රාජ හන්දි තෛලයේ ගිනල්ල ගාල බලන්න ඕනේ.
6: 076-300-2525 කියන අංකයට කතා කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් කියන්නේ.
0: ලකහඬ රේඩියෝ ITN.
5: දවල් 1යි වෙනකට 16යි වෙලාව. 07:03:93:07:07 හවස හතර වෙන්න කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කඩ Facebook page එකට ගියාම අද ඕල් ටයිම් බීට්ස් ඉට් චාමි අපි post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්.

0: එන්නත් කලා
1: ඔන්ඩයි බීට්ස් විත් චාම්
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්බර වදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඔන්ඩයි බීට්ස් විත් චාම්
0: ඒක තනි කරන ඇපැය පසර එක පහු වෙලා විනාටි 22යි වෙලාව 0.7 0.3 0.3 5 0.3 7 ඒ අපේ මැසේජ් නම්බර් එක හවස 4 වෙන්න කලින් වරිස් පාසක් තිබුණොත් මට මැසේජ් එකක් එවන්න පුළුවන් ඒකව නම්බර් එකට චාමියා කී සුබදා වලක් මේ මැසේජ් එක ලකී ඔයාගෙන් එල්එන්ජී එකේ අද වැඩ නේද කියනවා අති නතගෙන දොරක් කියන්නට දොටුවමුත් එක හේනයක් අයිති නැති බව දැනෙන තනදී අත්හැරීමට ප්‍රේමයක් එහෙම නේද චාමියක් කියලා මගෙන් අහනවා එහෙම තමයි ලකි මංජු පොඩි ප්‍රදීප් සෙවන්දි කාවෙන්ද දිලිනි ඉෂාර තුෂාර කසුන් ඉනෝ කාසුපුනේ චෝටි දීපා යමුනා එතකට විනෝලීන ධම්මේ චතු මේ හැම කෙනෙක්ම එකතු කරගන්නවා ලකි ස්තුතියි මැසේජ් එකක් එව්වට සුබදා සක්ෂාමේ වැඩ කරන ගමන් ලක්කඳහගෙන ඉන්නේ කියලා කොරියාවෙන් චින්තක ලස්සන සින්දුවක් අහමු කියලා අත ඒ මැසේජ් එකෙන් කියන සතල ගාමත් එක කියන්නේ හොරන නේද ඉනෝකා අනුරාධා නිරෝෂා ශ්‍රියානි සේපාලි රමණි ගුණායන්ටි නමෝතිකා ඉන්දිකා සුජීව නිලෝ මුදිතා මණිකයක්කා අශෝකමිස් මුදිතා ඉන්නවද උතන මම ඔය නම කියපු මුදිතා හැපි බර්ත්ඩේ ටු යූ කියලා කියන්නනේ මම ඔයාව හැව්වේ අද උපන්දිනේද අපි ප්‍රාර්ථනා කරනවා ආට නිදුක් නිරෝගී වාසනාවන්ත සුවසුම උපන්දිනයක් වේවා කියලා හැමතම ඔය වගේම හිනාවෙලා සතුටින් ඉඳලා ලැබේවා කියලා අපි ආවට ආතරෙන් ආශිර්වාද කරනවා හොඳ චාමියාගේ කොහොමද හොඳින් නේද කියලා අහලා තියෙන්නේ මාතලේ දෙලිනි පරිස්සමෙන් ඉන්න ඔයත් ස්තුතියි මැසේජ් එකක් කෙව්වට හයි කොහොමද චාමිනාගේ සුබ දහවලක් පින්නවල චන්දී සින්දුවක් ඕනේ කියලා තියෙනවා සිතු නැතු හස්බන් සමී තාත්තා අම්මා අක්කා දුව අමා පුතා ඉසුරු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා තව ටිකකින් ගමනක් යන ඉක්මනට කියන්න කියලා තියෙනවා හරි හරි වා කියන දෙයක් තමයි හැනා සුබ දහවලක් ඔයාට මම අම්බන් පිටියේ රේණුකා පවුල හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ කවුදානේ බෑ කියන්නේ සින්දුවක් දෙන්න ඔයාට එකයි විනාට

පස්සට එකපහුව වෙලා විනාඩිය 33යි වෙලාව. ආතරණියගේ පොකුරක් කියලා කවුද මේ මැසේජ් එක වෙලා තියන්නේ? මුංගෙනේ ශ්‍රී සංගමේ තමාවතේ වසන්ත කුමාරා විසින්දුව කහන්න යන්නේ ළඟට. Good afternoon, Chami. ඉන්නවා ඉන්නවා. බොයකට සුමනා, ඔයාව එකතු කරගන්නම් හොඳේ. ස්තුතියි මැසේජ් එකක් එව්වට. අද මේ පැත්තේ නෝ කියලා තිරනේ බතර මුල්ල පැත්තට. මාතහන් ඉන්නවා කියලා උරුබොක්කෙන් සිරි කුමාර එපු මැසේජ් එකට ස්තුතියි යාට. සුන්දර සුබදාසක් වේවා ශාමිනාගේ. අපිවත් ගීතයකට එකතු කරගන්න. මාතලේ කුමාරියාගේ මැසේජ් එක තනියම නෙමෙයි නේ නයනේ ගාමිණී සුභාෂිණී යාළුවන්වත් එකතු කරගන්නවම. අයිබෝන් ලක්කන ලස්සන සින්දුවක් ඕනේ. චුටිදුව මතෝෂී වයිෆ් වෙන්නවයින් දෙක මහන්සි යන්නත් එක සුපිරි සින්දුවක් දෙන්න කියලා තමයි කොටියා කුපුරෙන් වසන්ත මට මැසේජ් එකක් වල මතක් කරලා තියෙන්නේ. හරි ඕකේ. අදත් ආව මතක් වුණා කියලා සරච්චන්ද්‍ර ටයර්ස් ගලේ කඩරයි ගමින් එවලා තියෙනවා මැසේජ් එකක්. චාමි අක්කා සුබ සතියක් වේවා. ඔයාට කොහොමද කියලා ධර්මිය කර තරුෂි බස්නායක. මොකද මේ කියන්නේ ලස්සන අකුරු ටිකක් තියෙන ඔයාගේ. මොකද තියෙන්නේ කියලා බලන්න. නිදහස් මනසෙන් ලෝකය දකින්න ඔබගේ හැඟීම් සුන්දර වේවි. නිතරම කෙනෙක්ට සතුටක් වෙන්න ඔබගේ හදවත සතුටෙන් පෙරේවි. වෙනස් පිටියට හිතන අයගාව රැඳෙන්න ඒ සිතිවිලි සරල බව වෙදෙන්න. ලෝකයා නොයෙකුත් කතා පවසාවේ ඔබව කොන් කරාවි. හැබැයි ඉදිරියටම යන්න අවසානය සුන්දර වෙනවා නිසැකයි කියලා තමයි ඒ පෝස්ට් එකේ තියෙන්නේ. හරියටම හරි. කොතනක වුණත් කොහොම වුණත් වැටෙන්නේ නැතුව ඉස්සරහට යන එක තමයි ජීවිතේ දිනනවා කියලා කියන්නේ.

0: රේඩියෝ ITN
1: එකයි වෙනාඩට සටයි
2: අත්‍යවශ්‍ය වාහන සඳහා අඩුම මිලකට වඩා අඩු වෙයි සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 190යි සුදු සීනි කිලෝ එකක් රුපියල් 290යි මුලිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතිය මිල තීරක
3: තිමිර උඩල මත් නිර්මාණයක්
4: ඔය පත්තරේ දිහාම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ගෙදර සිද්ධ වෙන දේවල් ගැන ටිකක් බලන්න.
5: මේ ගෙදර වෙන දේවල් මම හොඳට බලාගෙන ඉන්නේ. කට වහගෙන තේක දීලා යනවද මෙතනින්?
4: මොකටද තේක දෙන්නේ? මං අරගෙන යනවා.
5: ඕන දෙයක් කරගන්න.
3: සිහිනක තනිලා.
4: අයියෝ. අනේ මන්දම්.
6: ඩිස්කලවලු.
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
7: සීනෙක තනි වෙලා.
1: පසරු 1:00 වෙනාඩි 46.
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: Lakhanda Radio ITN

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: පසරු එකේ විනාඩි 44යි වෙලාව. කසාගල සමූහ ව්‍යාපාරය ගැන අපි චුට්ටක් කතා කරන් යන්න. සරසර අනාගතයක පැහැපර හරිත ශ්‍රී ලංකාව. ඒ තමයි කසාගල සමූහ ව්‍යාපාරයේ තේමාව බවට පත් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්ම මාධ්‍ය හරහා අපේ නාතයම වැඩි කරලා තියලා අප රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙන දහිතකම් විදේශීය ව්‍යාපාරයක් කසාගල සමූහ ව්‍යාපාරය අපේ තරුණ පරපුරට වෙබසැකෙන් බවට පත් වෙන්න අවශ්‍ය වෙන මඟ පෙන්වීම කරලා අලුතින් විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථා එකතු කරලා හෙටට ශක්තිමත් පදනමක් තනීමේ අරමුණින් යාර ක්‍රියාත්මක වෙනවා. ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගෙන සිල්ම කෘෂි නිෂ්පාදන අපනයන කරනවා වගේම කසාගල ග්‍රීන් සුපිරි බෙන්දසල් ජාලය හරහා දැන් ඔබටත් නැවුම් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබට අපි ආදරෙන් ආරාධනා කරනවා. ලාභදායී ආයෝජන අවස්ථාත් එක්ක කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක අත්හල් බඳ ගන්න කියලා.

0: 7 Lakhanda Radio ITN
1: Dhati dhati kadi modi gini maddahane maha vasse vada karla mahansiyata sindu husma kamuru සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනි

පසර එකයි විනාඩි 52යි වෙලාව. මේ පැයත් නේද ඉවර වේගෙන යන්නේ. අතරණීය සුන්දරතාව ලක්ෂා මේ කෑගල්ල කංකිරි හෙටු මුල්ලේ චන්දිමා ඔයාගේ මැසේජ් එක කොහොමද ඔයාට හැබැයි වෙලා නින්නේ කියලා තියෙනවා. ලාලනේ නිශානි රේණු කොයිටුරින් චන්දිනාගේ ආවත් එකතු කරගන්නම්. ස්තුතියි මැසේජ් එකක් කෙව්වට. සුමතාව ලක්වේවා චාමී ලස්සන සිද්ධුවක් ඕනේ. ඉජි අනුර පුස්සල්ලාව BF ජනපදෙන් යාව එකතු කරගෙන අපි යනවා ග්ලෝබල් අපරල් එක යනෝම ඔයාලව එකතු කරගන්න. මිතුරු බෙස්ගත් සතුරන් ගැන පෝස්ට් එකක් එවලා තියෙනවා. සතු හදවතක් ලෝකෙට පෙන්නන ගොඩක් මිනිස්සු ළඟ තිබුණේම ඊර්ෂ්‍යාවයි ලෝභකමයි. මතක තියාගන්න මොනිචාවට හිනා වෙලා උඩින් බටර් ගාන ළඟින් ඉන්නා වගේ මවපුන් බලන් හිටියේම වර දෙනකන්. ඇතිතන එකයි නැතිතන එකයි ගොතන දිව දෙකෙන් මිනිස්සු ජීවත් වෙන බව ඔබ දන්නේ නැද්ද? ඔබට විඳවන්නට වෙනවා. අනේ වන්දා ඉදින් බලන් යද්දි ළඟින් හිටපු මිනිස්සු තරම් නපුරු జాතියක් තවත් කොහෙන්ද කියලා අනෝම අපෙන් අහනවා නේ. අපෙන් අහලා හරියන්නේ නැහැ, කොහාගෙන් මහ ගන්න ඕනේ. අපි තනිය තනිව අහ ගන්න ඕනේ. ප්‍රශ්නයක් තමයි ඒ. අදින් නරඹන මේ සතියේ බලාපොරොත්තු සියල්ල ඉටුවන සුබ දවසක් සුබ දහවලක් වේවා කියලා ජය මාමෝ අපට මැසේජ් එකක් කරලා තියෙනවා. කොට්ටාව වේරක්කොඩි බේකරියකේ ලොකු බොස් උපුල්, පොඩි බොස් වර්ණ, ලක්ෂ්මි මිස්, මතුශංකර් ජගත්, ජය මාම තැන්ක් යූ මැසේජ් එකක් එවට ඔයාටත්. අයිබෝවන් මේ මැසේජ් එක මට පාතින් එලේ පෙරම ආනන්ද, නන්දලාල්, හෙමපාල, ජයතිස්ස, සොමදාස, කරුණාදාස, ජයසේන, සිරිකුමාර සමග ලක්ෂ්මන්වත් සින්දුවකට එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තියෙන. ගුඩ් ආෆ්ටර්නූන් චාමි, අපි දෙන්නවා අපුට අපිෙන් මේ මැසේජ් එක. චන්දනකේ හන්නදී, ජපානෙන් ඉන්න පොඩි දුව තිල් ශ්‍රී තංගලෙන්, ආදරණීය බිරිඳ ශ්‍යාමා, ජෝන් ඔයාවත් එකතු කරගන්නවා. අපි සින්දුවක් අහමු. තව එක මැසේජ් එකක් බලන්නම්. සින්දුවක් අහන්න ඕනේ කියලා මහපලකම පියා ජයවමට මැසේජ් එකක් කියවලා තිනු. ඔයාවත් එකතු කරගන්නවා. ඒ අතරේ මතක් කරන්නද ලක්කන්ට ෆේස්බුක් පේජ් එකට යන්න කියලා. ගිහින් බලන්නද ඔල්ටා බෙඩ් සිට චාමි අපි පෝස්ට් එක. ඒ පෝස්ට් එක හැදුවෙත් මගේ ලිස්න කෙනෙක්, මේ අහන් ඉන්න කෙනෙක්.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ එන්එල්බී තනතිතහන එළතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනතිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 0.71.397.399.
0: කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිවේදනය අද රාත්‍රී 11:30 දක්වා බලාත්මක බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මධ්‍යම සබරගමුව නැගෙනහිර සහ ඌව පළාතේ මෙන්ම කලුතර පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතිනවා. වැසි සමග එම ප්‍රදේශවල තාවකාලික තද සුළන්ද ඇතිවිය හැකි බවයි අවවාදාත්මක නිවේදනයේ සඳහන් වන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානම පවතින බැවින් අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. අමෙරිකාව සහ ඉරානය අතර පවතින සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරුණු පැහැදිලි කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ දෙරට අතර සාකච්ඡා ඉතා සාධනීය තත්වයක පවතින බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැපීමේ අරමුණු වලින් අමෙරිකානු හමුදා යෙදවීමේ සැලසුමක්ද ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ ළඟ ලක්කන ප්‍රවෘත්ති පස්සරු තුනට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

මූව් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනස

ഇതൊക്കെ സഹല്ലുവൻ എന്നെ ജയവിജയ ලස්සන සින්දු පිරුණු පැය තුනක් සතියේ දවස්වල දවල් එක ඉඳන් හතර වෙනකන්.

හවස දැකපහු බලා විනාඩි 9යි බලන්න. ඕල්ටන් බෙට් සිට චාමිය අපි ඉන්නේ අපේ දෙවනි පැයේ. ඒකෙත් විනාඩි 9ක් අපි ගත කරලා නේ බලවහම. ඒක නිසා ස්පස්වක් තියෙනවා නම් මට මැසේජ් එකක් කරන වෙලාවක් තියෙනවා නම් හවස 4 වෙන්න කලින් 0.7.3 93.5.93.4 මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ අතරේ ලක්කන Facebook page එක අපේ අත post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්. කටුනායකෙන් ජනුලි ඔය message එකක් එවලා තිනවා සින්දුවක් ඉල්ලලා තියෙනවා අපේ ළඟ පෑදී හමු යගේ සින්දුවක් හොඳ. අයිබෝ මේ වාසුබතවසක් අනුරකම සිරිල් ඔහුගේ message එක. අනුලාවතේ මහත්මිය හැමදාම මට message එකක් එවන යාළුවා නේ මගේ. අත උපදිනේ දුවාගේ. Happy birthday නිතොත් නිරෝගී වාසනාවන්ත සුබ සුබ උපන්දිනයක් වේවා කියලා පවුල හැමෝමත් එක්ක මාත් ඔයාට ආදරෙන් ආශිර්වාද කරනවා දීර්ඝායු වේවා. මට සුබ පතනම පුතා ප්‍රදේ පුතු අනුශිකා පුතා හර්ෂණ දුව පේශලා අමෙලියා සමර්සේකර එක්ක මමත් ඉන්න හොඳේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා අපට සුබ පතනවා. චාමි අපිටත් සිද්ධාක් ඕනේ වෙනප්පු වෙන්න රසල් වගේ මැසේජ් එක. මානෙල් තව දුවලා දෙන්න ඉන්නවා සුසාන සුරේනි පුතා සුලලිත ජේකබ් ඔබෙත් නේතන් තීර්ෂා ලක්කඩාන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන නම් ටිකක් එතන තිබ්බා. ඒ හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න ගහන්න. චාමි මම තින්න ඔයාව අහගෙන වැඩ කරන ගමන් වත්තේකමින් ශ්‍යාමා කොහොමද වටත් සින්දුවක් අහන්න ඕනේ නේ. ඊළඟ මැසේජ් එක අලවතු කොටින් අලවතුකට ජයේ කාලෙකින් මැසේජ් එකක් එවුවේ නෑ මොකෝ උනේ අහගෙන ඉන්නවනම් මැසේජ් එකක් තියන්න. අටේ කනුවේ සරසඳ එක්ස්ප්‍රස් ට්‍රේවිල් එකේ මේ වෙලාවෙ ලක්කඩ අහගෙන ඉන්නේ කියලා තියෙනවා. සරත් ඔයාද මාව අහගෙන ඉන්නේ. ඔයාට මම ලස්සන සින්දුවක් අහන්න දෙන්නම්. Thank you. හවස දෙක පහුවෙලා විනාඩි කීයයි දන්නවද? හවස දෙකයි විනාඩි 12යි.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් හම්බුනොත් මොනාද කරන්න බැරි
2: මෙගා පවර් තෑගි දැන් ඩබල් වෙලා සුපිරි තෑගි තුනක් ප්‍රථම තෑගි ලක්ෂ 20 ලක්ෂ 2 කේ තෑගි සමග සුපිරි අංකයට තෑග්ග මෙගා පවර්
3: ආදරි අහංකාරී හිතේ උපන් මාගේ විසේකාරී
4: ඔය ඔය අයියා මේ අක්කගේ ලෙක්චර් එක ඉරුණාට පස්සේ මේ අක්කගේ පස්සෙන් ගියේ නැද්ද ඒක තමයි මම දැක්කේ
5: විසේකාරී
6: ලස්සන වෙලා හිත හොඳ මිනිස්සු කොහොමද ලස්සනයිද දැන් එතකොට මේ ඔය බකපන් විදිය උනොත් මොකද මේ ආ සර් කන්නඩිය කිසර ගිහලා බලන්න එතකොට පෙනේ
5: විසේකාරී සත්‍ය දින පහේම රාත්‍රී 9:00 ITN බලන්න

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසරු දෙකයි විනාඩි 20යි.
2: මේ උත්තර සමය රූපලෙක් 1500ක් කිවා අබන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබන්ස් ප්‍රදර්ශනකාරියක් කොබයපස්.com වෙත පිවිසෙන්න.
0: Lakhana.

0: සමහර ලස්සන පාරවල් හොයාගෙන නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මන්තෙදක සනසෙල්ල අතරමං වෙන්න කැමති නම් වෙතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All night beats with

හවස 2යි වෙනාඩි 27යි වෙලාව 0.7 0.3 93 5 93 7 ඒ අපේ මැසේජ් නම්බර් එකනේ නේද? ටික වෙලාවක් මම කතා කළේ නෑ වගේද? මට හිම යුතුනනේ එකපාරට. බලමු මැසේජස් ටික කවුද එවලා තියෙන්නේ කියලා. මාත් ඉන්නවා චාමී සිද්ධවක් ඕනේ කියලා චාමීන්ද ධර්මසිරිය මට මැසේජ් එකක් එවලා තියෙනවා. අපි සිද්ධවක් අහමු. සුබතාවලක් වේවා. එම්එල්ඒ කමිටුකින් අපිවත් එකතු කරගන්න. මැසේජ් එක අනුෂ්කකින් ලලිත් සර් සිසිල් සර් තනෝජ මිස් කුමාරිය අක්කා ගේතා අක්කා මදු උදයා තීන රම්‍ය අක්කා රමණී රූබන් නන්දනී ලක්මාලි ප්‍රසාද රෝෂිනී සහ මැෂින් නාශ්‍ය සිසිල අයවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. කියනවා මේ ලෝකේ තියෙන වටිනාම දේත් වැදගත්ම දේත් මිලකල නොහැකි දේත් නැති වූ විට නැවත සහගත නොහැකි එකම දේත් හා මොකද්ද? මං කියන කලින් කියන්න බලන්න. බලමු ඔයාගේ උත්තරේ මගේ උත්තරේ එකට පෑහෙනවද කියලා. මොකද්ද මේකට උත්තරේ වෙනවා ඇත්තේ. මේ ලෝකේ තියෙන වටිනාම දේත් වැදගත්ම දේත් මිලකල නොහැකි දේත් නැති වූ විට නැවත සහගත නොහැකි දේත් මොකද්ද? විශ්වාසයනේ විශ්වාසේ. ඇති කරගන්න සෑහෙන කාලයක් ගියාට එක තත්පරයකින් මේ සියල්ල බිඳ වැටෙන්න පුළුවන්. පොල් ගහවල බැලුම් ගල කන්දෙන් හසඳරා දෝනිගේ අම්මා සුරේක කොහොමද යාට කියනවා කපාගෙන කළුවරක එළිය වී සිටි දැල්ල වැඩි වැඩි වෙන්න දිය උනා ඉටි කැපවීම් එහෙමයිල කොන්දේ සිනති ඉටි පහන් කිව්වේම සංසාරේ හැටි. හරි ලස්සනයිනේ. ලස්සන සින්දුකට එකතු කරගන්නම් රුවන් සාකර සුරේකා රේනු යසින්දි හසඳරා අය වසන්ත දීපිකා රෝෂණී බිවන්සා බිනුති පියුමි එරන්දි ජයවර්ධන මාවතෙන් තුෂාරි රංජි ලොකු පුතා චමුදිත පොඩි පුතා පවන් එකතු කරගන්නා කියලා තියෙනවා. ස්තුතියි මැසේජ් එකක් එව්වට හොඳ. කෑගල්ලේ ඇපලතටුවේ හිරුණි නවෝත්‍යා ඔයාගේ මැසේජ් එක. අම්මා තාත්තාතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. යටි අතට ටෙක් එකේ යාළුවන්වත් මතක් කරන්න. හරි අන්න මතක් කළා. මේ කවුද මේ ගිනිගත්තේනේ පෝස්ට් ඔෆිස් එකේ ටීම් එක හැමදෙනාම එකතු කරගන්න කියලා තියෙනවා. චාන්දනී මිස් චේතනී මිස් සංගීතනංගි එකතු කරගන්න කියලා කවුදනත් මැසේජ් එක එවලා තියෙන්නේ. මංජුල හේමන්ත එයාටනේ මං ස්තුතිය කියන්න ඕනේ නේ. අයි හෙටත් අහන්න හෙටත් මැසේජ් එකක් එවන්න. 2:29

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයේ වෙනාඩි 33යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: MLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය MLP හදහන ඔබත් අදම MLP හදහන බලා ගන්න.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: පසර දෙක ඒ වෙනාට 37යි
2: ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
1: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
2: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
1: ඔබගේ ජීවිත කාලයත් දෙක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
2: නොවිනස් වන රසවත්ම රසය
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: හැන්දෑවට එහෙම කං ගොටනම සබ්ද
4: මේක ගන්න
5: මොනවද හලෝ සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
1: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකුණ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න
6: මල්ලී සමවැස්ස මංගවා
2: සම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට ලොකු වගාවකට උනත් පොඩි මිතුලකට උනත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් වගාව ප්‍රතිස ලබා ගන්න ඩයලොග් කොවි මිතුරු සරසර අනාගතයට AI මිතුරා
0: FM 93.5 FM 93.7 ලකනා රේඩියෝ ITN
1: දන්නවද සමහර පැදෙම් වලට නමක් නැහැ හැඟීමක් විතරයි
6: තියෙන්නේ
1: ආදරය පිරුණු සතුටු පැහැ තුනක්

0: හවස දෙකයි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: බිත්වයි 7.93.93.5.7.7 මැසේජ් එකක් එවලනම් තියන්නේ. චටකෝ මහගෙන ඉන්න තම මම මැසේජ් එක කිව්ව නැත්තම් හතර වෙන්න කලින් කොහොමද කියනවා. හරි. ඒ හතරේ ඩෝමගෙන චටක අපි කතා කරන් යන්න ඕන. දැන් ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් හදා ගන්න තියෙන හොඳම මාර්ගය තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් වාගෙම කරගන්න එක. වැඳ පෙළ තියෙන පොල් තෙල් වෙනුවට ඔයාලට දැන් ගෙදර තියෙන පහසුවෙන් අලුතින්ම පොල් තෙල් වාගේ අතින්ම හදා ගන්න පුළුවන්. සිංගල් පෙස් විදුලිය මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය ගතතින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පොල් තෙල් විතරක් නෙවෙයිනේ නේද? රට කජු, කජු, සූදිය කත, වටක්ක, අබ, කොහොඹ, එඬරෝ මේ වගේ කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලට තෝමනා වෙන බොහෝ තෙල් වර්ග ඔබට ඩෝමා හෝම් ඔයිල් මේකකින් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන්නේ මොනවලින්ද? හා මොනවලින්ද? මං කොච්චරවත් කියනවා නේද? සුදු යකඩ වලින් හදලා තියෙන නිසා ගෙවි යෑම අවමයි. ඒ විශ්වාසය තියාගන්න පුළුවන්. මිලි රුපියල් 88,000යි. තව වැඩි විස්තරයක් ඕනේ නම් 0.117,679,579 කෝල් එකක් අරන් බලන්නකෝ. මම විස්තරට කිව්වා. සින්දුවක් ආමු. පරණ ලස්සන සින්දුවක්.

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම්පෙතක සනසිල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාවාන්න.
1: All night beats with

මගහර ගන්න නැතුව හවස 4 වෙනකන් අහන් ඉන්නව නේද? FM 93.5 හරි 93.7 හරි මේ වෙලාවේ අහගෙන ඉන්නේ ලක්හඬ ඕල් ටයිම් බෙස්ට් චොම්. අත මගේ පුතාගේ වැසවෙනි උපන්දිනය, එයාගේ නම ශහම් කියලා. එනෝක මට මැසේජ් එකක් එවලා තිනවා කන්දරමේ. ශහන් ඔයා ආගෙන නම් එන්නේ, අපි හැමෝම එකතුලාට ප්‍රාර්ථනා කරනවා. නිතුක් නිරෝගී වාසනාවන්ත සුවසුබ උපන්දිනයක් වේවා කියලා. හැපි බර්ත්ඩේ ටු යූ. හැමදාම සතුටින් ඉන්න. ස්තුතියි මැසේජ් එකක් එවට එනෝක. අත බර්ත්ඩේ එකක් තිනවට තව මැසේජ් එකක් තියෙනවානේ. සුභානි චතුරිකා ඔයාට විශ් කරන්න කියලා තියෙනවා. සුබ උපන්දිනයක් වේවා කියලා. ඔපෙන් ෆැෂන් එකෙන් ඩිලංක නදේශන්, රසික, චනිතු, පසිදු, චමෝත්, ගයන්, සිරිවංශ, ගාමිනි, ලසිත, චුටි, අනුර, කුමාරි, ශාන්ති, නිරෝෂා, හර්ෂණි, සුභා, දිනෝෂා, කමනි, චම්ටානි, ඉරේෂාව එකතු කරගන්නෝ. සුභානි හැපි බර්ත්ඩේ. ටීම් එක හැමෝම එකතු කරගන්න තමයි මම wish කරන්න. ඊට පස්සේ හැමෝම ටෙක්ස්ටයිල් එකිනුත් ඉන්ද්‍රජිත්, අජන්ත, යසරත්න, කුමාර, කුමාරි, කුමාරි හදේ, ජනක, දයාවරන්, සම්පත්, සන්ධ්‍යා, ජේපී, යසරත්න, උමේෂ්, ශ්‍රීමානි, ජනකි, ජනකි කියලා තියෙන්නේ හරිද නම. ඊට පස්සේ ඉන්නවා සජානේ, ගීනාත්, කරුණාරත්න, ගාමිණී, කුමුදුව එකතු කරගන්නවා. ඊට පස්සේ මේ මැසේජ් එක, හයි චාමියක්කේ කොහොමද ඉතින්? මං හොඳින්. සුරණේ හොරණ දෙකේන පුරි මේ මැසේජ් එක ලස්සන සින්දුවක් ඕන කියලා තියෙනවා. ලස්සන සින්දුවක් තමයි ලැස්සි කරලා තියෙන්නේ. සුරංගනන්දා, සමන්ති අක්කා, ධනුෂිකා, ශාලිකා, දිල්රුක්ෂි, චමිලයවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මතක තියාගන්න හාමෝනවර බලමු මොකට කියන්නේ කියලා. ඇති වෙන හැම දෙයක්ම නැති වෙන බවත්, මුණ ගැහෙන හැම කෙනෙක්ම වෙන වෙන බවත්, හිමි වෙන හැම දෙයක්ම දවසක අහිමි වෙන බවත් මතක තියාගන්න කියලා තියෙනවා. කොච්චර මතක තියාගන්න හැදුවත් අමතක වෙනවා. මේ දැනුත් අමතක වුණා. හිමි වෙන හැම දෙයක්ම දවසක අහිමි වෙනවා කියලා අපි දන්නවා. අපි මතක තියාගන්නේ 2:45

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරවලින් ගෙන් වාපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රි වීකිටි නියන්ත්‍රක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1
2: ගවන ෂර්ට්ස් කඩවසම් පෙනුමට අඳින කලාව හැමතැනටම හැමදාම ඔබේ අපේ තේරීම ගවන ෂර්ට්ස් දැන් ඔබේ නගරේ අරගන්න අඳින්න කඩවසම් පෙනුමේ නියමුවා ගවන ෂර්ට්ස්
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට තහන එළතරයි වෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතාන සම්පත තහනිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
4: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 0.71.397.399.
0: රට තුල නව කෘෂිකාර්මික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රවීන් තුෂාර වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ ඇග්‍රි ප්ලස් ඇතුළු නව වැඩසටහන් රැසක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක බවයි. ගොවි ජනතාවට ලබා දෙන සේවා වඩාත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සන්නිවේදන කුසලතා ප්‍රවර්ධනයටද පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගොවීන්ට අවශ්‍ය දැනුම සහ රජයේ නව ව්‍යාපෘති වඩාත් කඩිනමින් සහ නෙරවුල්ව ගොවි ජනතාව වෙත සමීප කිරීමයි ආරමුණ. වැඩපිළිවෙලේ සමාරම්භයේ හෙට පෙරවරුවේ ගන්නොරුව සේවා සංරක්ෂණ අභ්‍යාස ආයතනයේදී පැවැත්වෙන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රවීන් තුෂාර වික්‍රමාරච්චි ප්‍රකාශ කළේ.
5: කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැන්වීම සඳහා ජනමාධ්‍යයට කළ හැකි කාර්යය අතිමහත්. ඇත්තෙන්ම අපේ නිලධාරීන්ගේ මේ ජනමාධ්‍ය කුසලතාව ඉහළ නැන්වීම ඉතාමත් වැදගත් වෙනවා. හේතුව තමයි අපි කෘෂිකර්මාන්තයට අදාළ දැනුම තාක්ෂණය සහ වෙනත් කරුණු මහජනතාව වෙත ගෙන යාම, ඉක්මනින්ම ගෙන යාම, කාර්යක්ෂමව ගෙන යාම ඉතාමත් වැදගත් වෙනවා කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා. උදාහරණයක් විදිහට ගත්තොත් නව රජයේ කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා මේ ළඟදි ක්‍රියාත්මක කරන ලද ඇග්‍රි ප්ලස් වැඩසටහන ඇතුළු අනිකුත් වැඩසටහන් වල තියෙන ප්‍රතිලාභ ගොවීන් සමාජතාව වෙත ගෙන යන්න අපේගේ නිලධාරීන් මෙම ජනමාධ්‍ය දැනුමෙන් සන්නද්ධ කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ සඳහා අපි වැඩසටහන් ගණනාවක් සංවිධානය කරලා තියෙනවා. ඒකේ සමාරම්භක වැඩසටහන අපි මැයි මාසේ 5 වෙනිදා උදේ 9ට ගන්නරෝ සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී පටන් ගන්නවා. මේක දවස පුරාම පැවැත්වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ නිලධාරීන්ගේ ජනමාධ්‍ය කුසලතාවේ දැනුම වැඩි දියුණු කරලා මේක රටේ කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්න. මේක තමයි අපේ පරම අධිෂ්ඨානය වෙන්නේ මේ වැඩ පිළිවෙලේ.
0: අමෙරිකාව අත්අඩංගුවට ගත් ඉරාන නෞකාවේ සිටි කාර්යමණ්ඩලය පාකිස්තානයට පිටත් කර යවා තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ නෞකාවේ සිටි 22 දෙනෙකු මෙසේ පිටත් කර යවා ඇති බවයි. පාකිස්තාන විදේශ අමාත්‍යාංශයද ඒ සම්බන්ධයෙන් තහවුරු කර තිබෙනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් කාර්යමණ්ඩලය ඉරානය වෙත භාර දීමේ කටයුතු ඉදිරියේදී සිදුවන බවයි පාකිස්තාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මෙලක ලක්කන ප්‍රවෘත්ති 5:04
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් ගෙවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට

ನಲ್ಲವೇ, ಆದರೆ ಬೆದಾಗನ್ನ ಓನಮನ ಸತೆಯ ದಿನವಲ ದವಲ್ ಎಕೆ ಎದ ಹತರ ಬೆದಗ.

හවස 3 විනාඩි 10යි වෙලාව 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක. අද හවස දැන් 4 වෙන්න කලින් ඔය නම්බර් එකට මැසේජ් එකක් එවුවොත් මම නොකියවා යන්නේ නැහැ නේද? දන්නවනේ නේද? ලස්සන සින්දුවක් අහමු කියලා ක්වෙට් වලින් ප්‍රියන්ත ඔබට මැසේජ් එකක් එවලා තිනවා. කාන්ති වාව අමතක කරන්න අපි සින්දුවක් අහමු. හයි චාමි, නවකහ ඇල ඕසිස් ඇග්‍රෝ එකෙන් ඕෂධ රත්වෙට සින්දුවකට එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් එවුවට. ආදරණීය දවසක් චාමි, වාට ආසිරි සම්පත් දෙරමුල්ල කොහොමද? කියනවා වාසියක නැති තැන කළු චරිත පෑසූ අමනාප ඌසනින් අතීතය ඇවිස්සූ පද හදා මිනිහෙක්ගේ ආත්මය පිලිස්සු හමුවෙන්න නරකයි අපිට කැත මිනිස්සු. ලස්සන අදහසක්, තැන්කියෝ අපිත් එක්ක ෂෙයා කරගත්තට ආසිරි. ඊට පස්සේ මම යනවා මහරගමට. ඩිලානේ ඔයාගේ මැසේජ් එක, ඔයා කියනවා සුබුදු නිල්මිණියව එකතු කරගන්න කියලා. අපි ලස්සන සිද්ධාක් අහමු. ආයුෂ බොහෝ වේවා චාමිනංගි. මැසේජ් එක ප්‍රසාද් රාජපක්ෂයාගෙන්. දෝහා කටාරවල වැඩ කරන ලංකාවේ හැමෝමවත් කෑගල්ල දේවලගමේ අයවත් අනිවාර්යෙන් එකතු කරගන්න. අනුන්ගේ දුකක් ළඟ තැතිවෙන ඇසක්, අනුන්ගේ වේදනාවක් ළඟ උරුමෙන හිතක්, අනුන්ගේ දියුණුවක් ළඟ සතුටු වෙන හදවතක්, එහෙම මනුස්සයෙක් කියන්නෙම මනුෂ්‍යත්වය දිනපු මනුස්සයෙක් කියලා පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. කතාවට මං එකඟයි. ඊට පස්සේ සදහස පිරුණු සුබ සන්ධ්‍යාවක් වේවා කියලා තියෙනවා. තවම මහියංගනේ බතලයා ඉන්නේ කියලා විනී තයරංගනේ වගේ මැසේජ් එක. වාසනා මදුෂානි එකතු කරගන්නවා. ස්තුතියි මැසේජ් එකක් එවුවට. ලස්සන ෆොටෝ එකකුත් දැවලා තිනවා වාසනා. ඔයා ලස්සනයි, හොඳයි. අපිත් සතුටම වහගෙන වැඩක් කියලා තියෙනවා. කෑකල්ල හෙටි මුල්ලේ ලංකපුර කැරච් එකේ කොල්ලො ටික කොහොමද වැටද බෙසේද අද? අපි ලස්සන සිද්ධාක් අහමු. බොස් ඉරෝෂ, ලසිත, සුමිත්, කසුන්, කාවින්ද, බුද්ධික තමයි හැමෝම වෙනුවෙන් මැසේජ් ගෙවලා තියෙන්නේ. නියම බුද්ධික, ස්තුතියි. හවස 3:05 වෙනාඩි 13යි.

0: නිෂ්පාදනය සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකීන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 767 9579.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: හවසතුනයි වෙනාඩේ 23යි.
2: ඔබේ සමට අවශ්‍ය පෝෂණ ලබාදෙමින් සම හොඳින් පිරිසිදු කර සමට දීප්තිමත් පැහැපත් වෙනුමක් ලබා දෙයි. සංස්ථා බිනිවෙල් බොඩි වොෂ් සියලුම සංස්ථා අලෙවි මධ්‍යස්ථාන ආයුර්වේද අලෙවිසල් සහ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථා අලෙවි නියුජිතයන් මගින් මිල රුපියල් 350 සිට පිරිසිදුල www.sladc.lk. ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදනය හරහා ජන සුවය වෙනුවෙන් කැප වී සිටින ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනයක්.
3: රාත්‍රි 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: හැන්දෑවට එහෙම කන් ගොඩනෙන ශබ්ද.
5: මොනවදලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
6: අයිබෝවන්, අර සද්ද මේ සද්ද මේ හම්බ සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලක්හඬ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
7: සම අනුග්‍රහය
6: ලාංකීය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු මල්ල අදම අවතන්න 01176779579.
0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.

හවස තුන පහු වෙලා විනාඩි 26 වෙලාව ලක්කනා Facebook page එක පැත්තෙම ගියාද මම දැක්ක ගියාය නගියට මම මේ කියන්නේ WhatsApp එකට එවන messages වලින් හතරෙන් එකක්වත් Facebook නැද්ද මොකද මේ වෙන්නේ ඔයාලා මේක තුර කරගන්න හරියට මේ වෙලාවේ post එක බලලා likes දාලා comments දාලා share කරලා තියනට මම මේ කියන්නේ අලව වේ travel park එකේ බණ්ඩාරයියගේ උපන්දිනය නේද කියලා message එකක් එවලා තියෙනවා ප්‍රදර්ශනයේ salon එකෙන් තමයි මට එකන කියලා තියෙන්නේ බණ්ඩාරයියා happy birthday ඉදක් නිරෝගී වාසනාවන්ත සුවසුබ උපන්දිනයක් වේවා කියලා අපි ඔයාට ආතරෙන් ආශිර්වාද කරනවා අපිත් සුපුත්‍රු මොකද කියුවේ සුපුරුදු විදිහට ඔයාව හාගෙන ඉන්නවා කියලා තියෙනවා ලස්සනයි අනේ සිද්දු ටික කියලා තියෙන්නේ අද මගේ නැන්දා කෙනෙක්ගේ birthday එකක් තියෙනවා එයාගේ නම ලලනි නිතක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා නොවරින් ශෂිනි තමයි මට message එක එවලා තියෙන්නේ ලලනි නැන්දා happy birthday to you ඔයාටත් විශ්වාස කරන්න ඔයාට නැතුණ හැම දෙයක්ම නැති උනේ ඔයාගේ හොඳට සහ ඊටත් වඩා වටින දේවල් ඔයාට ලැබෙන්න කියලා පෝස්ට් එකකුත් ආශා කරලා තියෙන එක වටිනා කියන අදහසක් ස්තුතිය වෙනුවෙන් සුබය දහවලක වේවා ලකඬ අපේ අරුන් ගාමට කහයෙනෙන් ඉනෝකා කුමාරි මොනිකා ගයනි කුසුම් මානිල් චමිල පුෂ්පා ජනුකි නොදී දිල්ෂණි හන්සි පොඩි කුමාරි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි සුධර්මා මට මැසේජ් එකක් කියලා තියෙන්නේ සුබ දවසක් වේවා අපිට ඉන්නවා මහත්යා නාලක අම්මා තාත්තා චම්පි අක්කා දුව පුතා හෙට්ටි පොලි ලක්මාලි අලුත් යාළුවෙක්ද මන්ද දිගටම අපි වහගෙන ඉන්න ඕනේ හසන්ත රාය මට මැසේජ් එකක් එවලා තියෙනවා නේද? ඔයාගේ යාළුවෝ ටික කවුද ඉන්නේ බලමු. චමෝරා, සඳසි, චතුනි, චිරන්‍යා, බිමන්සා, මැඩම් මල්කාන්ති, අමසුරේකා, පච්චසාකර, තුෂාරියන්ටි, රංජිමම ඒ හැමෝම එකතු කරගන්න කියලා තිනා. එහත් දැන් ඉස්කෝලේ ලැවිලා මාව වහන් ඉන්නවා කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. ඩොකියුමන්ට් දුක හිතෙනවා නේද? ඒක මම කිව්වා හොඳේ. ගුඩ් ඉවෙනින් චාමි කොහොමද ඔයාට වැඳ වගේ මදත වහගෙන ඉන්නවා කියලා බණ්ඩාරගමේ ප්‍රියා එපු මැසේජ් එකට ස්තුතියි. හයි චාමි සුබ සන්ධ්‍යාවක් වේවා ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා කිව්වට thank you නිෂු ඔයාට. කොයිතරම් අතීතය ගැන මතක් කර කර දුක්ුණත් පසුතැවුණත් හිතට ලැබෙන්නේ වේදනාවක්. ඉතින් මං හිතන්නේ නම් අතීතය කියන්නේ එක් සිදුවීමක් විතරයි. අතීත සිදුවීමක් නිසා වර්තමානය හා අනාගතය අඳුරු කරගන්න එක මෝඩකමක් කියලා නිෂු අපිට මතක් කරලා දෙනවා. ඒකරි ලස්සනයිනේ. අතීත සිදුවීමක් නිසා වර්තමානය හා අනාගතය අඳුරු කරගන්න එක මෝඩකම. අපි මෝඩ නැහැනේ නේද? ඒක නිසා ඒ සිතුවිල්ල හරි වටිනවා. මටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා ගයාතුමී එපෝ මැසේජ් එකට මෙන්න උත්තරේ. ලස්සන සින්දුවක් අහන්න දෙන්න. 3

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: කළුතර සැවුන්මා ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට 25% වාසියක්. නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම. සැවුන්මා කළුතර උතුර පළාතට පාර කටුකුරුඳ හන්දිය සහ පයාගල.

හවස 9 වෙනාට 35 වෙලාව දන්තනත බොයකට සුමනාවනේ මම බලන්න මම දුවවල කියලා හම්බ වෙලා කතා කරලා ආවා දැන් ඉතින් ඔක්කොම එන්න තියාගන්න එපා හොඳේ 9 වෙනා

0: සත ණය විනාඩි 39යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 190යි. සුදු සීනි කිලෝ 1ක් රුපියල් 290යි. මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ 1ක් රුපියල් 279යි. ලුකු ලුණු කිලෝ 1ක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ 1ක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ 1ක් රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
4: මෙවුතර සමීර රුපියල් 1500ක් කව අබාන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
0: හවස 9 විනාඩි 46
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම්පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All night beats with

තුනයි විනාඩියේ 41යි වෙලාව. WhatsApp එකේ පැත්තෙන් text messages වල දැන් තමයි ආවේ ආන්ත. කොහොමද චාමේ මම තව හනකම පොතක් ලියනවා කියලා තියෙනවා. හරි හරි හරි ලස්සන පොතක් මං හිතන්නේ සාහිත්‍ය මාසෙදී දොරට වඩේ වගේ. ධනජනේ පුෂ්පමාල ඔයා වාතරෙන් එකතු කරගන්න වැඩි ලස්සද කරන්න. සර්වපලි පැත්තට ගියාම කෙටියේ සමරසිංහ යාළු ඔක්කොමල එකතු කරගන්නවා. මේ කවුද මේ? චන්දේ මහවත්ත පස්සයාලෙන් අපි ලස්සන සින්දුවක් අහන්න ඕනේ තමයි. අලව ගුණසිරි කොල්හවුස් එක උපාලේ කවුද ඉන්නේ අදවත් එක්ක? පත්මිනේ මේ සුදය කුමාරස සමිතා සඳමාලේ නලින් සුජානී වසන්ති ඔයාලව එකතු කරගන්නවා. මමත් අහගෙන ඉන්නේ කියලා දොම්පෙන් අශෝකා. පාරෙන් පොඩ්ඩක් අහගන්න ඕනොත් මම කෝල් එකක් ගන්නම්. දොම්පටද? අක්කේ අපිට වෙනද වගේ මහගෙන ඉන්නේ කියලා කන්තලේ චේති මැසේජ් එකක් එවට ස්තුතියි වාද. සුබතවසක් වේවා වේයන්ගුටින් මේ. කවුද? කවුද? දීපා. දව චතෝ පුතා මදු මහත්තයා සුදත් අතේ පැත්තෙන් එකතු කරගත්ත. ස්ත්‍රී වසන්ත කුමාර මංගොන මුන්නේ නේද? අපි සිද්දුවක් අහමු. ඊට පස්සේ කොහොලානේ ජයකලනේ උපාලි චිත්‍රානි මාධව කසුන්ව එකතු කරගත්ත. චාමියක්කා ඔයාවද කියලා අහලා තියෙනවා. හෂිනි හස්බන් මනෝජත් එකතු කරගෙන ඉන්න කියලා තියෙනවා. ඇක්සිඩෙන්ට් එකක් වුණා කියලා තියෙන්නේ. පාරේ යන්න කියනවා. කොච්චරවත් සිහියෙන් අහන්න නැති ඉති මේ වගේ කීප දෙනෙක් ඉන්නවා. ඔයා රේදුරෙක් වුණත් ඔයා පදකෙක් වුණත් ඔයා හැම තිස්සම හිතන්න ඔයා ඉන්නේ අවදානමක කියලා. එහෙම සැලකිල්ලෙන් පාර යන්න එන්න හොඳේ. ඔයාව අපිට වටිනවනේ. ඒක නිසා තමයි මෙච්චරටම කියන්නේ. හවස 3:00 වෙනාඩේ 43.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Hafsa tonai binade hatalis hayae.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හදක් නිසා රිද්දගත් මිනිස්සු දවසක තරවක් නිසා හරි

0: කලිකර ගේ මතක හිත රත්දන ආකස්මික පැල්තනාක
1: ඕන්ඩාල් බීට්ස් විත් චාමි
0: සතිය පෙනවල දවල් එකේ.

0: 하우스 등하의 미나디 바나스 가이.
1: Sloan Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
0: තුනයි විනාඩි 52යි නේ වෙලාව? වෙලාව තියෙනවා කියලා හිතුවට වෙලාව නැහැ. සරසර අනාගතයක් පැහැපර හරිත ශ්‍රී ලංකාවක් තමයි කසාගල සමූහ ව්‍යාපාරයේ තේමාව වෙන්නේ. අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරලා දීලා රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙන දහිතකම් විදේශීය ව්‍යාපාරයක් තමයි කසාගල සමූහ ව්‍යාපාරය කියන්නේ. කසාගල ග්‍රීන් සුපිරි බෙල්දසල් ජාලය හරහා දැන් ඔබටත් නැවුම් අත්දැකීමක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබට අපි ආදරයෙන් ආරාධනා කරනවා ලාභදායී ආයෝජන අවස්ථාත් එක්ක කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න කියලා. ඔය අතරේ 0.7, 0.3, 0.93, 0.5, 0.93 මැසේජ් එකක් කියවලා මං කිව්වේ නෑ කියලා ඉන්නවද නෝ කඩු හිතින් ඉන්න ඉන්න දැන් කියන අනිවාර්යෙන් කොරියාවෙන් කසුන් ඔයාව එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් කියවුවට ඔයාට ගුඩ් ඊවනින් යටියන්තට නිතු කරාජ හොරන්දල යටියන්තට අජිත් ලක්ෂාන් රොක්ෂාන් පුපුතු කුමාර ජාම්පති සෙල්ලන් අපිටත් සින්දුව කෝණි කියලා තමයි කියන්නේ අපිත් ඉන්නවා කරුණායක LNG එකෙන් නෙළුම් නාලි අක්කා ඉරේෂ අක්කා සුජී අක්කා කුමාරි අක්කා ශානි අක්කා විශේෂයෙන්ම අපේ මිස් ගංගාවත් එකතු කරගන්න කියලා තියෙනවා හරි ඊට පස්සේ මේ කවුද මේ ඉන්නේ කියලා බලමු හයි චාමියෝ අද මට නිවාඩු සේපාලි වගේ මැසේජ් එක ඉඹුලාන රුවන්වැල්ලේ තුෂාර ගරච් එකෙන් මම නැතත් ගෙදර අය සතටම හංගින්නේ ඔයාව තමයි කියලා තියෙනවා. ආන් ඒකයි වෙන්න ඕනේ. මහත්තයා තුෂාර තාත්තා සුනිල් එකතු කරගන්න අපි ලස්සන සින්දුවක් අහමු. Thank you message එකක් එව්වට. මේකවද මේ අනේ මිස් පොඩි ප්‍රශ්නයක් වුණා. දුව වොෂ්රූම් එකේ හිටියේ මැසේජ් එක කියනකොට දැන් හොඳටම අඬනවා කියලා තියෙනවා. හසඳලා මොකෝ ඔහොම අඬනවද? ඉස්කෝලේ ගිහිල්ලාවිල්ලා මැසේජ් එකක් දාලා මං ඒක කියනකොට වහිටිය නැතුනම වැටක් තියෙනවා නේද? ඉන්න ඉන්න මං කියන්න. කොහේ ඉන්නවද? hina වෙලා ඉන්නකෝ. අඬන්නේ මොකටද? යහළුවන් එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තිබුණේ කෝ බලමු කොතරද මැසේජ් එක කියලා. චමාරා ඉන්නවනේ සන්තසේ චතුනි තිරන්යා බිමන්සා කවුද හොඳම යාළුවා මේ හැමෝම හොඳම යාළුවා දහසදට එයාලා එකතු කරගමු හොඳේ එතකොට පන්ති බාර මැඩම් මල්කාන්ති මැඩම්වත් එකතු කරගන්න අමසුරේ කප්පච්චි සාකර තුෂාරයන්ටි රජ්ජි මාමා අයියලා දෙන්නවත් මාවත් එකතු කරගෙන තියනවා හරිද දැන් හරිද අඬන්නතෝ ඉන්න ඕනේ උනේ හරිද ඊට පස්සේ මේ කවුද මේ සුබ සන්ධ්‍යාවක් වේවා චාමිනන්ගේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න හොරණින් ඉනෝකා උපාලි දුව සිතුව එකතු කරගන්න බැස්ස ගොරවනවා එවට අහනවා කියලා තියෙනවා පරිස්සමින් රත්නපුරේ එරත්නේ නම මොකක්ද නම කුමාරි මටත් මතක අමතක වුණානේ අනේක පාට එකතු කරගන්නම් හොඳ ඊට පස්සේ යන්න කලින් අපේ නමත් කියන්න කියලා ගාලෙන් පස්සේ දුවා මැසේජ් එකක් කියවලා තියෙනවා ඔයාවත් එකතු කරගෙන එහෙනම් මම යන්නද අපි ආපහු මුණ ගැහෙන්නේ හෙට දවල් එකට පරිස්සමෙන් සතුටින් ඉන්න අකුණු ගහන වෙලාවල් වලට පරිස්සමෙන් හොඳේ ඒ කියන්නේ ඔය මේ ෆෝන් එක දකුණු වදින්නේ නැහැ කියලා එහෙම ෆෝන් එක චාර්ජ් කරගෙන හැම ඉන්න එපා. පහුගිය දවස් ගානක් වර්තා වුණා නේද? ඒක නිසා Tamante එහෙම නොවෙන්න පරිස්සමෙන්. ගෙහින් එන්න. මම චාමිකා මනෝජිනී.

0: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම්පෙතක සනසිල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All night beats with

ඔබ වෙත ගෙනාවේ

0: කෝටි 8 NLB දනරේ දහන එලතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය
2: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
3: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 0.71 397 399
4: මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ඇතුළු අංශවල සංවර්ධනය වෙනුවෙන් රුසියාවේ පූර්ණ සහය ලබා දෙන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඒ සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. නවීනතම තාක්ෂණය උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධි ආශ්‍රිතව ඉරාන පාලන යටතේ පවතින ප්‍රදේශය වෙනුවෙන් නව සිතියමක් නිකුත් කර තිබෙනවා. ඉරාන විප්ලවීය බලකාය නිකුත් කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඉරානයේ බටහිර කලාපයේද ඊට ඇතුළත් වෙනවා. කෙසේ වෙතත් ඒ ක්‍රියාත්මක ආකාරය සම්බන්ධයෙන් නිශ්චිතව තහවුරු වී නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. හෝමු ආශ්‍රිතව තවදුරටත් අර්බුද හටගෙන තිබෙනවා. ලක්කඬ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව කනට රහට හවස අතරට Evening Drive with Chanit and Chai සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011 7679 579
4: මම තදම සඳුන් රාජ හන්දි තෛලයේ ගිනල්ල ගාල බලන්න ඕනි
5: 076 300 25 25 කියන අංකයට කතා කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් කියන්නේ
6: ලොකු වගාවකට උනත් පොඩි මිතුලකට උනත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඒ තාක්ෂණයෙන් වගාව ප්‍රතිස්ලභා ගන්න ඩයලොග් කොවි මිතුරු සරස

0: அத்தனை வினாடி நமையாய் விழாவு சுப சந்தியாவாக் ஹமோட்டம சுப சந்தியாவாக் சாரு
1: சுபம சுப சந்தியாவாக்
0: அர கிய சிக்குராதனே பிரஹஸ்பதிந்தா லாங் வீக்கெண்ட் எகாக் பலாபுருத்துவிங் கிவால் விளட்ட
1: බ්‍රහස්පති
0: චාරවා කියන්නේ මේ මට හිතුනේ මේ අවුරුද්දද කියලා.
1: ඒක තමයි. අවුරුද්ද කරවන්නද සේනකද?
0: අවුරුද්ද වගේ කියන්නේ අවුරුද්ද එනකොටත් අර කොළඹ ඉන්න සේනක ඔක්කොම යනවනේ වගේ පාරවල් දිගට මාර සේනකක්. නිවාඩුවක් කිව්වහම ඉතින් නේද?
1: ඔව්.
0: මේ නිවාඩු අරගෙන අරගෙන ආව විතරයි වැඩට.
1: සිකුරාද සෙනසුරාද ඉරිදා.
0: ඔව්. ආයිමත් දවස් තුනක් ඇති.
1: ඇති ඇති ඇති ඇති මාසයක් කම්පනවගේ තමයි.
0: කොමාර් ඉතින් හදවන්න වැඩට ආපු අයත් එක්ක අදත් ඉවිනින් ඩ්‍රයිව් අපි පටන් ගන්න හදන්නේ. හවස මම වැඩ කරන අතරේ වෙන්න පුළුවන්, ගෙදර යන ගමන් වෙන්න පුළුවන්, මග ඉන්න ගමන් වෙන්න පුළුවන්, කොතන හිටියත්.
1: ඔව් අපි ඉන්නවා එතන.
0: අන්න එතන ඉන්නවා අපි. FM 93.5 මීටරේ වෙනස් නොකර කන ළඟින්ම තියාගෙන ඉවිනින් ඩ්‍රයිව් එක සෙට් වෙන්න හවස 6:30 වෙනකන්.
1: ඉතින් ඒ වගේම ආට පුළුවන්කම තියන කට්ටියක් එකතු කරගෙන මේ පැතර මැසේජ් එකක් දාන්න මම නම් එක මතක් කරන්නම්. WhatsApp එකට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න අසන සින්දුවා කියලා.
0: 0705 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0935 0

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අභාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අභාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
2: Zone Green Life Plantation Private Limited.

NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි සුදු සිරි කිලෝ එකක් රුපියල් 290යි මුංගිට කිලෝ එකක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 270යි ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක

0: හතරයි විනාඩි 19යි වෙලාව. හෙවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව 19යි කිව්වට 20 වුණා.
1: කමන්නේ යන්නේ.
0: මේව කරනකොට 20 වුණා. මං හිතුවේ 19ම තියෙයි කියලා.
1: ඒ කියන්නේ එහෙම වෙන්නේ නැහැ වෙලාව යනවා.
0: හතරයි 20 වෙලා. හෙවිනින් ඩ්‍රයිව් අහන වෙලාව. ඔයාලට සමහර වෙලාවට චාරු හිතලා තියෙනවද?
1: මොකද්ද?
0: අජීවී දෙයකට ජීවත්වයක් නැත්නම් ජීවයක්.
1: හරි.
0: ජීවයක් ආරෝපණය කළා සමහර දේවල් සම්බන්ධව නිකන් හිතලා නැද්ද? අජීවී දෙයකට ජීවයක් ආරෝපණය කළා හිතලා නැද්ද? නිකන් මෙයා මෙහෙම වුණා නම් මෙහෙමයි මෙහෙමයි කියලා වගේ එහෙම හිතිලා නැහැ. හිතන විදියම කියන්න පුළුවන් හිතිලා නැහැ කියලා.
1: ඒක නෑනේ, ඌ හිත හිතින වෙලාවක් නෑ.
0: වෙලාවක් සෑහෙන වැඩ මන් දන්නවා. පුදුම වැඩ තෝගයක් මේ කරන්නේ. මං අද මේ හයිවේ කියනකොට මට පේනුණා මේ මගේ ඉස්සරහින් යනවා ඇම්බියුලන්ස් එකක් කිව්වට ඒක ඇම්බියුලන්ස් එක අරන් යන එක කියන අර කැරිය එකකින් අරන් යන වාහන කැඩුනහම
1: අරන් යන ඇම්බියුලන්ස් එකක්ද? ඔව්. ඈ vehicle ඇම්බියුලන්ස් එකක්ද? ඇයි රහම් ගහලා තියෙන්නේ? දැකලා නැත්තානේ vehicle ඇම්බියුලන්ස් කියන එක තියනවානේ. එහේ දැන් වාහන කැඩුනහම අරන් යන එකට කියන්නේ vehicle ඇම්බියුලන්ස් කියලා.
0: ආ හරි මම බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා. මම කිව්වේ ඒක නෙමෙයි, දැන් වාහනේ දැන් අර අරන් යන කැරියර්ස් තියෙන්නේ.
1: ඔව්.
0: කැඩිච්ච වාහන අරන් යන එහෙම එකක දැන් ඇම්බියුලන්ස් එකක් පටවගෙන යනවා.
1: හරිද?
0: දැන් මේ ඇම්බියුලන්ස් එකේ අර B අකුරත් ඉලා.
1: හරිද?
0: එකක් නෑ ඇම්බියුලන්ස් කියලා තිබ්බට B අකුර එහෙම නෑ.
1: ඇම්බියුලන්ස්.
0: එහෙම එකක්. එතකොට මේ දූවිලි වැදිලා.
1: හරි.
0: දූවිලි වැදිලා ලයිට් කැඩිලා
1: එහෙම
0: B අකුර නැතුව නිකන් හරි දැක්කහම නිකන් අසරණ පෙනුමක් තියෙන්නේ. හරිද? මට හිතුණා දැන් මනුස්සයෝ කී දෙනෙක්ගේ ජීවිත බේර ගන්න මේ වාහනේ නැත්තම් ඔය ඇම්බියුලන්ස් එකේ මං කියන ඇම්බියුලන්ස් එකෙන් අරගෙන යන්නේ නැද්ද? ජීවිත කීයක් නම් ඕකෙන් අරන් ගිහිල්ලා බේරගෙන නැද්ද? කී දෙනෙක්ට පිහිට වෙලා ඇද්ද?
1: ඇත්ත.
0: හැබැයි එයත් අසරණ වෙලා. එයත් අසරණ වෙලා එයා තව කෙනෙක්ගේ කර පිටින් යනවා.
1: යනවා.
0: එයා වරගෙන යනවා වෙන කෙනෙක්.
1: ඒත් කවුරුත් නැහැ.
0: එයත් අසරණ වෙලා.
1: හා.
0: බී අකුරත් හැලිලා ඇම්බියුලන්ස් කියන නමේම ලයිට් කැඩිලා දූවිලි වැදිලා එයා වෙන කෙනෙක්ගේ පිටේ නැගලා
1: යනවා.
0: එයාත් අසරණ වෙලා, එයාත් ලෙඩ වෙලා.
1: මොකද කරන්නේ?
0: ගොඩාක් කයට පිහිට වෙච්ච
1: එයා
0: අද තව කෙනෙක්ගේ පිටේ යනවා. එයාත් අසරණ වෙලා.
1: ඔව්.
0: මම මේ අර මේ මට හිතුණා නිකන් අර ඒ ඇම්බියුලන්ස් එකට ජීවයක් ආරෝපණය කළා එයා හිතන දේ වගේ. හිතනවා
1: මට මේ මොකද්ද වුනේ කියලා.
0: මම කොච්චර මිනිස්සුන්ට උදව් කරත්
1: මටත්
0: අනේ මටත් මෙහෙම යන්න උනානේ කියලා එයා හිතන ඇති.
1: හහ්.
0: එහෙම තමයි නේද?
1: ජීවිතේ
0: හැටි, ලෝකේ හැටි.
1: ඔව්.
0: ආ මේ අපි ඕනම දෙයකට පොඩි ජීවත්වයක් ආරෝපණය කරලා බැලුවොතින් ඔහොම කතාවක් ඕනම දෙයකට
1: තියෙනවා වගේ ඒගොල්ලොත් කියයි.
0: ඕනම දෙයකට තියෙනවා. ඉතින් ඔය දැන් ඔයාට අත්දැකීම් තියෙන මං කිව්වේ නෑ කිව්වට.
1: මොකද්ද?
0: ඔයාත් දැන්
1: මන් දන්නවද කියන්නේ අද නේක?
0: ඔයා ඉස්සර ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් කියනවනේ මං ඔයාගේ හෙඩ්සෙට් එක වෙලා හිටියනම් මං ඔයාගේ කන ළඟින්ම ඉන්නවනේ පැටියෝ කියලා. එහෙම කියලා දිනවනේ. මං ඔයාගේ හෙඩ්සෙට් එක වෙලා හිටියනම්
1: මං හැම වෙලේම ඔයාලගේ
0: මං ඔයාගේ කන ළඟින්ම ඉන්නවනේ හැම වෙලාවෙම කියලා. ඔයා හෙඩ්සෙට් එකට ජීවත්වේ ආරෝපණය කළා. බලන්න එහෙම කල්පනා කරලා බලන්න.
1: මම තමයි ඒ කාලේ.
0: ඒ කොල්ල හිතනවා ඇති.
1: මොකද්ද?
0: ඒ කොල්ල හිතනවා ඇති ඔයා එහෙම කියනකොට.
1: මේ ගෑනට පිස්සු.
0: ලවුඩ් ස්පීකර් එකක් මම මේ ඈතින් ගඳගෙන ඉඳලත් මෙහෙම අමාරු නම් හෙඩ්සෙට් එකක් වෙලා ඔයා මගේ කන ළඟින් හිටියනම් බුදු අම්මෝ
1: මට හරිම සනීපයි.
0: මට ප්‍රෙෂර් වගේ. 4:24 වෙලාව.

0: සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454
1: Cool Drive Victor
2: Lakana Evening Drive

0: හතරයි විනාඩි 29යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහන වෙලාව කැම වේලේ රස ගන්ව ගන්න වස විස නැති රසකාරක නැති કૃතිම දේවල් නැති කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැති හොඳම දේවල් ගන්නව නම් ඒ තමයි විජය නිෂ්පාදන කියන්නේ
1: බෑනේ ඉතින් කරන්න මට කතා කරන්න දෙන්නෙම නෑනේ
0: ඔයාට උයන්න බෑ කියලා දන්නවා ඒකනේ කියන්නේ හද බෑනේ ඉතින් කරන්න කියලා
1: ඉතින් කියන්නකෝ
0: ඉතින් තිස් වසරක විශ්වාසයත් එක්ක පාරිභෝගික විශ්වාසයත් එක්ක මේ නිෂ්පාදන සියල්ල ඔබේ ගෙදර තියෙනවා නම් කැම වෙල රස ගන්නවනවා කියන එක අමුතුවෙන් මහා මැජික් නෙවෙයෝ.
1: ඒ ළඟම තියෙන පුංචි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් සුපුරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් ආට පුළුවන්කම තියෙනවා. විජය කියන නමෙන් වගේ කුළුබදු ටිකේ ඉඳලා ආට පුළුවන් විජය නූඩ්ල්ස් විජය දයාපපිටි විජය තේ විජය කෝෆි මේ කියන හැම දෙයක්ම අපේ රසේ රටේ සමර බෙදන විජය කියන නමෙන් මිලදී ගන්න.
0: ඒ වගේම තමයි ව්‍යවසායකෙක් වෙන්න හීන දකින්නාට ජීවිත ගමනක් යන්න ඕන. හැමදාම එකම තැන ඉඳලා හරියන්නේ නැහැ. අපි සල්ලි ටිකක් තියෙනකොට ඒ සල්ලි ටික නිසි නියමාකාරව කලවනාකරණකින් යුතුව වියදම් කරන්න ඕන කියලා හිතන අයට උන කසාගල ප්ලාන්ටේෂන් සූදානම් වෙන ඉන්නවා. ඔයා ව්‍යවසායකෙක් කරන්න ඕන කරන නියම මඟ පෙන්වීම හරි විදියට කරන්න කසාගල ප්ලාන්ටේෂන් දැන් සූදානම් වෙන ඉන්නවා.
1: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙන කියපු ජාත්‍යන්තර වෙළඳපොළ ලක කරගත් විශ්වසනීයම නාමය කියලා දැන් හැමෝම තරන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. කසාගල සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිත්ම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය ආයෝජන අවස්ථා හරහා අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජන අවස්ථා හරහා අනාගතය ගොඩනගමින් අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් ඔබටම තේරෙනවා ඇති ඔවුන් තුළ කොයිතරම් විශ්වාසයක් තියෙනවද කියලා. ඉතින් දේශීය වුණත් විදේශීය වුණත් අපේ රටේ සියලුම දෙනාට ආරාධනා කරනවා කසාගල සමූහ ව්‍යාපාරය සමගින් විශ්වාසයෙන් යුතුව එකතු වන්නට.
0: සිංදුවක් අහන කවුද ඉන්නේ ඉක්මනට මතක් කරමුද? මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මහේෂ් මැසේජ් කරනවා. ඉන්නවා කියෝ හෝමගම මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන වැඩ කරන ගම.
1: ඔපල් ෆැෂන් එකේ හැමෝම එකතු කරගන්න මේ වෙලාවේ සිංදුවකට කටිය මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ දෙකම නුවන් මැසේජ් එකක් දාලා තියෙනවා. රත්මලානින්දා සිංදුවකට එකතු කරගන්න වැඩ කරන තැන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ දෙකම අනුරගම අනුලාවති මැසේජ් එකක් දාලා තියෙනවා. මහත්ය සිරිල් පුතා ප්‍රදීප් දුව පේශල අනුෂිකා දුව හර්ෂණ අමේලියා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සිංදුවකට. ඒ දෙකම විරකුරිය බේකරෙන් ජයම මැසේජ් එකක් දාලා තියෙනවා සිංදුවකට මේ වෙලාවේ එකතු කරගන්න කියලා.
0: ගයන් බ්‍රෝ මැසේජ් කරනවා සිංදුවකට එකතු කරගන්න. අපිත් වහගෙන වැඩ කරන ගමන් අද දැන් නම් පොඩ්ඩක් එලියට යන ගමන් කියලා කිව්වා. වාහනේ යන අතරේ අපි වහගෙන යනවා කියලා තියෙනවා. Thank you ඡාය වේවා පරිස්සමට යන්න. කොතන ගියත් පරිස්සම ඉස්සරහට තියලා. කකුල ඉස්සරහට තියන වගේම පරිස්සමත් ඉස්සරහට තියන්න. තියලා යන්න යන ගමන ලස්සන වෙයි. ඉවිනින් ඩ්‍රයිව් වහගෙන යනකොට 4:32 වෙලාව.

0: හතරයි විනාඩි 36යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුණු කුමල්ල අදම අමතන්න 011176679479 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර වහරගම
5: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සැනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
4: මේ පාරේ අලකන්නටත් පරපුරෙන් පරපුරට පැවතෙන අපේ පාරම්පරික විශ්වාසය කපන්න කපන්න මුවහත අලුත්වන චිලින්ටන් කිඹුලව් දැල්ල
5: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැපවී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය ජාත්‍යන්තරයේ විශ්වාසය දිනු අපේ රටේ වෙදකෙතර වෙදකෙතර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම අලව්ව 0537 43 53 444
6: ලකාණ්ඩ රේඩියෝ ITN
7: ආව් නියමයිනේ
6: ලකාණ්ඩ ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 43 වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් සකල සතම බොදු බැතියෙන් නමදින කියලා එන කාලේ නේද? දැන් ළඟ ළඟම එනවනේ. වෙසක් මංගල්‍ය වෙනුවෙන් අපි හැමෝම සූදානම් වෙමින් ඉන්නවා. දැන් වෙසක් මංගල්‍ය කියලා කිව්වහම ඒකත් එක්කම කියන එකක් තමයි
1: ඩාන්සර්. ඔව්. අපි කැමැත්තෙන් ඉන්නේ.
0: ඔව්. වෙසක් බලන්න යනවා කියලා බොරුවට ඉස්තරහට නම දාගෙන යන්නේ ඩාන්සල් වලින්. කන්න
1: දන්සල් වඳින්න
0: දන්සල් වඳින්න පන්සල් වඳින්න කියලා නම දාගෙන යන්නේ දන්සල් වඳින්න. හැබැයි මෙහෙමයි තින් ඒක වැරද්දක් නෙවෙයි කියන්නේ. හරි වටිනවා ලෝකෙ මෙච්චර නිකන් කැම දීලා.
1: ඔව්.
0: දෙන රටක් වෙන කොහෙද කියලා හිතන තරමට විදේශිකයන් පවා ඇස් මවිත කරවන අපි රෙකෝඩ් තියපු රටක් තමයි දන්සල් පැත්තෙන් ලංකාව කියන්නේ. ඉතින් හැම අවුරුද්දකම විශාල දන්සල් සංඛ්‍යාවක්
1: හැම පැත්තකම තියෙනවා.
0: රට පුරාම සංවිධාන වෙනවා. ඒකට ජාති ભેද, කුල ભેද, ආගම් ભેද මේ කිසිම දෙයක් නැතුව තමයි මේ දන්සල් සංවිධානය වෙන්නේ. දැකලා ඇති නේද? මුස්ලිම් සහෝදරවරු
1: දන්සල් දෙනවා.
0: වෙසක් එකට දන්සල් දෙනවා.
1: අනිවාර්යයි.
0: දමිළ සහෝදරවරු
1: දන්සල් දෙනවා.
0: වෙසක් එකට දන්සල් දෙනවා. ඉතින් මේක තමයි සහජීවනය කියන්නේ සහ එකමුතුකම කියන්නේ. ඉතින් ඒකට අර වර්ණ ભેද නුත් නැහැ. ඉතින් හරි ලස්සනයි ඒක. ඒක වෙසක් වල වෙසක් මංගල්‍යයේ තියෙන එක පැත්තකින් තියෙන හරි වටින
1: දෙයක්.
0: ඉතින් මේ සැරෙත් විදියට දැන් දන්සල් ගැන කතා වෙන්න පටන් අරන් තියෙන්නේ මේ දන්සල් ලියාපදිංචි ආරම්භ වුණ නිසා.
1: අද ඉඳන් ආරම්භ වුණානේ.
0: ඉතින් ඒ නිසා මේ දන්සලක් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් දන්සල ලියාපදිංචි කළා බොහොම සුරක්ෂිතව සෞඛ්‍ය ආරක්ෂිතව ඒක දෙන එක තමයි වටින්න කියන එක අපි මතක් කරන්න ඕන.
1: ඔව්. දැන් වෙසක් පොහොය කියන්නේ සම්බන්ධ කරගෙන ඔන්න දන්සලියා පදිංචි කිරීම අද සිට ආරම්භ කරලා තියෙනවා කියලා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය මහජනතාවට දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඔයා දන්සලක් දෙනවනම් ඔයා තවදුරටත් ඔයාට පුළුවන් මේ ආයතන සමග එකතු වෙලා ඒක සහතික කරලා වගේම ඉතාම සෞඛ්‍ය ආරක්ෂිතව ඒ දේවල් කරන්න නේද?
0: කරුණු 9කින් යුත් මාර්ගෝපදේශන මාලාවක් යටතේ තමයි සීලම දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාස මට්ටමේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කරන්න වෙන්නේ. ඒ අනුව ඒ මාර්ගෝපදේශයන්ට අනුව ඔබ දන්සල ලබා දෙනවා නම් ඒක සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම විශේෂයෙන් මේ සඳහා අනුමැතිය ලැබෙනවා. ඉතින් දන්සලේ ආහාර පිළියෙල කිරීම සහ පරිභෝජනය කරන කාලය පැය 4කට නොවැඩි විය යුතුයි කියලා තමයි අදාළ මාර්ගෝපදේශන වලට අනුව සඳහන් වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ කියන මාර්ගෝපදේශන පිළිපදිමින් අපි දෙන දෙයක් නේ මේක. හොඳ විදියට දෙන්න ඕන දෙයක් නේ.
1: හිත සතුටින් දෙන දෙයක් නේ.
0: හිත සතුටින් දෙන දෙයක්, පිරිසිදුව දෙන්න ඕන දෙයක්. ඉතින් හිත සතුටින් පිනට දෙන දෙයක් අපි කවදාවත් ඉතින් නරක දෙයක් දෙන්න බලන්නේ නැහැ නේ.
1: නැහැ නේ.
0: ඒක හරි විදියට දෙමු.
1: ඔව්.
0: ඒ වෙනුවෙන් තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු මේ සියලු දෙනා රජය කැප වෙලා දන්සල් ලියාපදිංචි කළා. මේකට මේ නියම වටපිටාවක් හදලා දෙන්න උත්සාහ කරනවා.
1: කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
0: ඔව්. මේ මාර්ගෝපදේශන දානවා කියලා මේකෙන් මේ කවුරුත් බය කරන්න නෙමෙයි. අත්අඩංගුවට අරගෙන මේ
1: ඉරේ
0: දාන්න නෙමෙයි මේ මාර්ගෝපදේශන දානවා
1: කියන්නේ.
0: ඔව්. මේ දෙන අයගේ
1: ඔයාගේම හොඳට
0: දෙන අයගේ සහ මේවා පරිභෝජනය කරන අයගේ යහපත වෙනුවෙන්. ඔව්.
1: ඒතර කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අන්තිමට.
0: ඔව්. අපි දෙයක් දෙනවා. හරිද? දෙන දෙයයි කාලා හරි වෙලා ඊට පස්සේ ලෙඩක් වුණා කියමුකෝ.
1: හා
0: හරිද? ලෙඩක් වුණොතින් ඊට පස්සේ ඇවිල්ලා දන්සල දීපු මිනිසුන්වත් බයිනවනේ.
1: ඔව්.
0: ඊට පස්සේ වැඩක් නැහැ. දීපු දන්සලිනුත් වැඩක් නැහැ. පිනනුත් වැඩක් නැහැ. හිතේ සතුටකුත් නැහැ.
1: ඉතින්
0: ඒව බලයි ඒ තත්ත්වයන් නැති වෙන එක වළක්වන්න තමයි මේ මාර්ගෝපදේශන දාලා තියෙන්නේ. ඉතින් අනෝ වැඩ කරලා දන්සලක් දෙමු. මේ වෙසක් එකට පිනක් රස කරගමු නේද?
1: ඔව් අනිවාර්යයෙන්. අපි දෙනවා ඒක දන්සල්
0: වදින්න. 4 විනාඩි 47 වෙලාව අපි ඩීප් ටෙක් වෝටර් පම්ප් ගැන මතක් කරන්න ඕන. ඩීප් ටෙක් කියුවාම ඉතින් වගාබිම සරුසාරවත් කරගන්න ඕන කරන වතුර ටික මොම පහසුවෙන් සූර්ය ශක්තියෙන් පමණක්ම වැඩ කරන මෝටරයකින් අරගන්න ඕන. දැන් ඩීප් ටෙක් වෝටර් පම්ප් එකෙන් පුළුවන්කම තියෙනවා.
1: ඉතින් අපි ගොවි මහඳුර පුළුවන් අස්සන සරු කරගන්න, පරිවැය අඩු කරගන්න ඩීප් ටෙක් වල වතුර මෝටරයක් දැම මිලදී ගන්න. ඩීප් ටෙක් ආයතනය විසින් සුවිශේෂී වූ මිල අඩු කිරීමක එයාට ඔන්න පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් වල වතුර මෝටරය මිලදී ගන්න වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0.71711711.
0: ඒ වගේම මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගෙදර තියෙන්න ඕන කැම වේල රස ගන්ව ගන්න විජේ නිෂ්පාදන ටික. තේ එකක් බොනකොට විජේ තේ තියෙන්න ඕන, විජේ තේ කුඩු තියෙන්න ඕන. ඒ වගේම කොෆි එකක් බොනවා නම් විජේ කොෆි, වෙනස්සකට නූඩ්ල් එකක් කලව නම් ගෙදර ගෙනihin තියාගන්න විජේ නූඩ්ල්ස්.

0: ලකන්න රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහා ධන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න මාස 20 ටිකරින් ගෙවන්න ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙතට විසෙන්න
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: හතරයි විනාඩි 55යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙනින වෙලාව. ව්‍යාපාරයක් කරන්න ඔය බලාපොරොත්තු වෙනව නම් සහල් ආශ්‍රිතව එකට ඕන කරන මැෂින්ස් ටික දැන් ඩෝම නමින් ගන්න පුළුවන්කම තියෙනවා. හැම ඕන කරන හැම පහසුකමක්ම මේ නිෂ්පාදනයන් කරන්න දැන් මැෂින්ස් හඳුන්වා දීලා තියෙන්නේ මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගම. විශාල ව්‍යාපාර කරන අයට කඩද කෙලිවේට යන්ත්‍රය, වගේම කුඩා සහල් ව්‍යාපාර කරන අයට
1: ස්ටීම් බට්ටා,
0: ඒ වගේම ඇඹරුම් යන්ත්‍ර, මේ වගේ
1: හෝටල් හිඳින යන්ත්‍ර
0: මැෂින්ස් ගණනාවක් තියෙනවා. අර මිලදී ගන්න පුළුවන් සහල් නිෂ්පාදනය ආශ්‍රිත නම් විශේෂයෙන්ම
1: කළුවැටේවත් කිරීමේ යන්ත්‍ර, කැරණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන සියලුම යන්ත්‍ර උපකරණ වලට ගන්න පුළුවන්කම තියෙන එකම වහලක් යටින් ඒකත් ඔයාට අවශ්‍ය ධාරිතා වලින් අවශ්‍ය මාදලි වලින් ගන්න පුළුවන්කම තියෙනවා. නම්බර 31 කැල්හෙන පාරමහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. ආට පුළුවන් එතනට ගිහිලා වට අවශ්‍ය විදියට හිතේ හැටියට දේවල් මිලදී ගන්න. නැත්නම් 011 1176 79 579 011 1176 79 579 කතා කළා. ආට පුළුවන්කම තියෙනවා මාක්ස්පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: සිංදුවකට එකතු කරගන්න නිහාල් මැසේජ් කළා තියෙනවා මීරිගමින් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා. දත් වෙනද වගේ මේ වගේම චන්දිමා මැසේජ් කළා තියෙනවා වරකපොලින් හැමදාම වගේ දත් ඉවිනින් ඩ්‍රයිව් අහනවා මගේ හස්බන්ඩ්, ඒ වගේම දුව සඳලි අතුළු කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපි යන්නේ ත්‍රිකුණාමලයට. ත්‍රිකුණාමලයෙන් අංජන මැසේජ් කරනවා සිංදුවකට එකතු කරගන්න මගේ ගමේ යාළුව හැමෝමත් එකතු වෙනවා, ඒ වගේම වැඩ කරන තැන ට්‍රැෆික් හැමෝමත් මතක් කරන්න කියලා තමයි මැසේජ් කියවලා තියෙන්නේ.
1: යටියන්තරෙන් තීක්ෂණ මැසේජ් එකක් දාලා තියෙනවා බස් එක යන ගමන් එන්නේ අපේ ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒකම සුරණේ මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ වැඩගෙන තන හැමෝමයි ගෙදර හැමෝමයි යාළුව හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා නුගාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මදුගමෙන් පසන් සඳකැලු මැසේජ් එකක් දාලා තියෙනවා වැඩගෙන තන හැමෝම එකතු කරගෙන මේ වෙලාවේ ලස්සන සින්දුවක් දෙන්න කියලා.
0: 4:57 වෙලාව අපි මේ සින්දුවත් එක්ක යනවා දෙවෙනි පැයට. ඉවිනින් ඩ්‍රයිව් එක.

0: හවස පහයි විනාඩි 4යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහන වෙලාව. මේ දවස්වල මේ වහින වැස්ස කඩින් කඩ ඇදහැලන වැස්ස එක මේ වෙනකොට ඩෙංගු රෝගය අයිමත් ව්‍යාප්ත වෙන පටන් ගන්න තියෙනවා කියලා සෞඛ්‍යංශ දැනුවත් කරනවා. මේ වසරේ ගත වුණු කාලය තුල ඩෙංගු මරණ 12ක් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ අතර අවුරුදු 12ට අඩු කුඩා ළමුන් දෙදෙනෙක් ඉන්නවා කියලා ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරලා තියෙනවා. අද පැවැතුණු මාධ්‍ය හමුවකදී තමයි මේ ගැන විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කරලා තියෙන්නේ. කුඩා ළමුන් දෙදෙනාගේ මරණ වාර්තා වෙලා තියෙන කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්ක වලින්. මේ අතර මේ වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 25,846ක් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. 25,846ක්. ලේසි නෑ. මේ ගාන මේ පොඩි ගානක් නෙමෙයි. ඉතින් මේ දක්වා කිව්වහම තවම ගෙවිලා තියෙන්නේ මාස 4යි ඉවර වෙන්නවා. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. දැන් මේ මැයි යන්නේ.
1: දැන් මේ මැයි, ඒ කියන්නේ පස්සෙනි මාසේ තිබ්බ විතරයිනේ, දැන් තව පටන් ගත්ත විතරයි.
0: තාම අද මැයි 4. ඒ කියන්නේ එතකොට මේ වෙනකොට ගත වෙච්ච මාස 4ට 25,000කට වැඩි ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා කියන්නේ තම බරපතල තත්ත්වයක්. ඒක නිසා මේ පරිස්සම් වෙන්න, gedara වටපිටාව ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ටිකක් නේ ගොඩක්
1: නේ. ගොඩක්. පවිත්‍ර එක සුද්ධ පවිත්‍ර කරගන්න අපට තියෙන පරිසරේ නේද? චූටි ඩක් වෙන්න පුළුවන්, ඒ ඩෙංගු මදුරුවට පැතිරෙන්න පුළුවන්. ඉතින් ආරි පුළුවන් ඒ හැමදේම සුද්ධ පවිත්‍ර කරගෙන පිරිසිදුවර තියාගන්න.
0: විශේෂයෙන්ම දැන් අපි නොසලකා හරින සමහර පුංචි පුංචි දේවල් අපිට මරණය පවා අරගෙන එන්න පුළුවන්.
1: ඒ නිසා
0: විසික් කරන සමන්ටින් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිටික

0: ஆட மியூசிக்னா ඒක වතුර පිරෙන්න දානව නම් හිතාගන්න
1: හරිද
0: තව ටික දවසකින් හරි කියලා හිතාගන්න. දැන් ඔය ඩෙංගු බලන්න එනෝනේ සෞඛ්‍ය පරීක්ෂක මහජන සෞඛ්‍ය පරීක්ෂක එතකොට ගම්බල තියෙනවා ඩෙංගු කමිටු කියලා. ඔව්. එහෙම පත් කරලා තියෙනවා. ඒ මිනිස්සු එනකොට මේ මේ අර
1: කඩි කාලේ වගේ
0: භූමි තෙල් ගහපු ගරණි වගේ මෙහෙන්දුවන අර අස්සට දානෝ මේ අස්සට දානෝ කොහොම හරි මේ එහෙට මෙහෙට රිංගවල ඒ මිනිස්සුන්ගෙන් බේරෙන්න මේ වටපිටාවේ තියෙන ඔය භාජන ටික ඇදලා දායි.
1: හැබැයි එදාට ඒ මිනිස්සුන්ගෙන් බේරෙයි
0: ගියාට පස්සේ ආයිමත් එහෙම ඒ මිනිසුන්ටත් ඉතින් පිස්සු නෑනේ මේක හැම වෙලේම දවස ගන්න ඇවිල්ලා වත්ත වටේ කරගෙන මිනිසුන්ට තා වැඩ දියට මිනිසු ඔයාලගේ ආරක්ෂා වෙනුවෙන් තමයි පොඩ්ඩක් මේකට උනන්දු කරන්න සහ මේකට මේ තමන්ගේ උමනාව ඇති කරලා ජීවිත ආරක්ෂා කරන්න තමයි එන්නේ. ඒ මිනිස්සු වෙනකොට නිකන් අර මේ කලබලෙන් ඒක අස් කරලා අතෙන්ට මෙතෙන්ට
1: දාලා
0: නෑ ඔයාගේ පුරුද්දක් කරගන්න සතියකට සැරයක් සති දෙකකට සැරයක් වත්ත පිටිය සුද්ධ කරගන්න දවස් කීපයකට සැරයක් පොඩ වටපිටාව පිරිසිදු කරලා තියාගන්න. එතකොට ඔයාට
1: ඔය ප්‍රශ්න කොහොමද කියනකොට මම දන්නවා ඔයා කියන්නේ මේක කියලා.
0: මම දන්නවා ඒක දැන් ඔයාට හොඳටම පුළුවන් කියලා. අවසන් 5 විනාඩි 8යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: ගැනීමේ උත්සව සමයේ රුපියල් 1500ක් කිවා අබාන්ස් අංගලහතලේ ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරියක් වූ biobas.com වෙත පිවිසෙන්න
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකියි.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩු වෙනි. සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 190යි. සුදු සිරි කිලෝ 1ක් රුපියල් 290යි. මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ 1ක් රුපියල් 279යි. ලොකු ලුණු කිලෝ 1ක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ 1ක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ 1ක් රුපියල් 259යි. ලංකා සතුස. ජාතියේ මිල තීරක.
1: මානවීය ප්‍රේමී

0: දවස පහයි විනාඩි 18යි වෙලාව. කොච්චර කොච්චර කොච්චර වැස්සත් තියෙන රස්නේ නම් අඩුවෙන්නේ නැහැ කියලා.
1: නෑ නෑ නෑ. ඒ වඩුවෙන්නේ.
0: ඉර ගිනි ගන්නවද කියලා හිතන තරමට රස්නයක් නම් තියෙනවා. මේ කොහෙන් ඒක කෙලවර වෙනවද කියලා හිතාගන්න
1: බැහැ. ෆෑන් එකක් දැම්මත් රස්නේ. ඔව්. AC එකක් දැම්මත් රස්නේ. AC නැහැ ඉතින්.
0: ඔව්. වතුර බීලා බීලා බීලා බීලා.
1: වතුරද බොන්න කියලා තියදරව සමහර ලාවට.
0: ඔව් මේ අර හැන්දෑවට ගිහිල්ලා නාන්නේ අහනකොට ෂවරකින් එන්නේ හොට් වෝටර්. කිසි කරදරයක් නැහැ.
1: නෑ නෑ.
0: මේ
1: අමතරව යන කරන්ට් බිල් නෑ.
0: ඒව මුකුත් නෑ. හැබැයි මේ ඔයාලට පුළුවන්කම තියෙනවා. දැන් අර ඉස්සර විදියට. ඔයාලට පුළුවන් නම් ඔය මේ ලින්දකින් එහෙම නාගන්න ක්‍රමයක් හදාගන්න පුළුවන් නම්
1: හොඳයි ඉතින් මේ වගේ කාලෙකට.
0: ඔව්. කකුල් වතුර ටිකක් නාන්න පුළුවන්.
1: ඔව්.
0: ලිං වල එහෙම වතුර එහෙම ලොකුවට රත් වෙන්නේ නෑනේ.
1: ඔව්.
0: ඉතින් ලිඳක් හොයාගන්නේ කොහොමද නේද?
1: නෑ ඉතින් ලිඳ හොයාගන්නේ
0: ගෙදර ගෙදර යන වෙලාව හැටියට ලිඳක් හොයනවා කියන්නේ. එහෙමනම් මේමයි කරන් තියෙන්නේ. දැන් ඔය යනවනේ.
1: ඔව්.
0: ඔය යනකොට දැන් මත රෑ වෙනවනේ. රෑ යනකොට මේ මග ලිඳකින්
1: නාගෙනම යනවා.
0: මග ලිඳකින් නාගෙන යනවා.
1: එහෙනම් ඉතින් ඔක්කොම බඩ ටික ගේන්නේ නතුවා ඈඳුම් ඔක්කොම මග යනකොටත් ලිඳේ.
0: ගෙදර ගිහිල්ලා ආයි ලිඳක් හොයාගෙන නාන්න යන්න බෑ.
1: වෙලාවක් නෑ.
0: දවල්ට එනකොට බලාගෙන එනවා ලිඳක් තියෙන තරම්. ලිඳක් තියෙන තරම් එනකම් බලාගෙන එනවා.
1: හරි.
0: හැන්දේ යනකොට
1: නිදෙන්
0: නාගත්තා ආයි බයික් එක ගත්ත ගියා. ඒ වගේ
1: මොකද
0: ඔය වගේ ක්‍රමයක් හදාගන්න වෙනවා. මොකද නැත්තම් බෑනේ මේ ජොබ් එකේ හැටියට යන්න වෙලාවල හැටියට හරි අමාරුයි නැත්තම් කරන්න. ලිඳක් හොයමු දැන්.
1: අද
0: ඉඳලා මග තියෙන ලිඳක් මග තියෙන ලිඳක් හොයමු අපි යන්නේ පාරයි.
1: ඔක්කොම වෙනවතලා දැන් ලිඳක් තමයි හොයාගෙන යන්නේ.
0: අපි වදක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. කෑම වේල රස ගන්නව ගන්න ගෙදර තියෙන්න ඕන විජේ නිෂ්පාදන එකතු කර ගන්න ඕන. තුන පහ ටික මිරිස් කුඩු ටික ලුණු ටික අතරින් එහාට ගියාට පස්සේ කෑමක් වෙනස් විදිහට හදා ගන්න ඕන.
1: ඔව්. නූඩ්ල්ස් ටිකක් එහෙම හදා ගන්න ඕන රෑට. ඇලෙන්න බැරි වෙන්නේ නැතුව කරදරයක් නැතුව නූඩ්ල්ස් එක හදා ගන්න පුළුවන් වාට විජේ නූඩ්ල්ස් එකක් ගත්තොත් එහෙම. එහෙම නැත්නම් ඉන්දියාප්ප ටිකක් හදා ගන්න ඕන කියලා හිතනොත් එහෙම වෙනසකටත් එක්ක වාට පුළුවන්කම තියෙනවා. මතු ඉන්දියාප්ප හෝ සුදු ඉන්දියාප්ප වාට කැමති විදිහට.
0: මතු
1: රතු ඉන්දියා
0: රතු ඉන්දියා පොගේ මට වුණේ
1: මං ඒකයි කියන්නේ පොඩ්ඩක් දැන් වයසයි
0: වයසයි
1: හැමදාම පොඩක් මං කියනවානේ ඔයාලට
0: ඒකයි නේද
1: රතු
0: ඉන්දියා අප රයිට්
1: රතු ඉන්දියා අප හෝ සුදු ඉන්දියා අප කියලා කිව්වේ මේ ඇයි ඉතින් කරන්
0: මට හිතුනේ අර වාගේ අර දාලා තියෙන දත එළියට ආවම මතු කියනකොට
1: දාලා තියෙන දත
0: ඉස්සර අර දාපු දත ගැලවුණා කියලා මං හිතේ මට හිතුනේ ඒකයි මගේ කනේ දෝෂයක් නෙමෙයි වාගේ දත පැන්න කියලා
1: තිස් වසරක පාරිභක විශ්වාසය දිනාගත අපේ රස්සේ රටේ සමට බෙදර විචය නිෂ්පාදන වලින්ම මිලදී ගන්න.
0: එවගේම මස්කරි තුන පහ එවගේම මාළු කරි තුන පහ මේ දේවල් එකතු කරලා හොඳට මස්කරි එකක් මාළු කරි එකක් හදාගන්න විජේ නිෂ්පාදන වලින් ගෙදර ගෙනියන්න. ඒකක් බොනෝ නම් විජේ තේ කෝෆි එකක් බොනෝ නම් විජේ කෝෆි අරගන්න රස බලන්න රසකාරක වර්ණකාරක නැතුව තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක. එවගේම තමයි අපි බදක් කරන්න ඕන දැන් ඩොමා මැෂින්ස් කිව්වහම අපිට මේ මතක් වෙන්නේම අර මේ කණු දෙක එළිවෙට යනවා.
1: හැබැයි දැන් රෙකෝඩ්ස් තියපු
0: ඒක විතරක් නෙවෙයි. දැන් අපිට වී මෝලකට ගියාට පස්සේ ඉස්සර නම් අපි වී ටික අරන් ගිහිල්ලා දාලා මේ වී ටික කොටලා දෙන්නාට පස්සේ ඒක අරගෙන එනවා. දැන් අපි බලනවා
1: මොකද්ද
0: ඩෝම මැෂින් එකක්ද? ඩෝම මැෂින් එකක්ද කියලා
1: බලන්න
0: කොහෙද ඩෝම කියලා ගහලා තියෙන්නේ කියලා පොඩ්ඩක් ඇහැ කරකවලා බලනවා.
1: ඔව්.
0: එතකොට දැන් වී කොටන තැන මුදලාලිගේ ලෝනා එහෙම එයින් කරගෙන ඉන්නේ මුටි ගන්න වෙනවා. ඩෝම ලෝගෝ එක බැලුවා කියලා කිව්වට පිළිගන්නේ
1: නැහනේ.
0: ඔව් මොනවද බලන්නේ? ඇහැ බලනකොට එකම දුවෙක් කියම හිටියෝති
1: ඉවරයිනේ.
0: ඇහැ කරකව
1: හැමදාම
0: වෙන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ෂේප් එකේ බලන්න ඩෝම මේ ලෝගෝ එක තියද කියලා.
1: ඔව්
0: පේන්න ගහලා තියෙනවා කොච්චර මේ අස්සක ගහලා
1: නැහැ
0: පේන්න තියෙනවා. ඩෝම මැෂින් එක
1: කොහමද හැමතැනම දැන් තියෙනානික.
0: ඔව් අපි බලනවා මේක මේ උමනාවකට නේ නිකන් කිව්වේ. අපි කිවි ටික කොටන් ගියාට පස්සේ දැන් මොකද හැමතැනම තියෙන දැන් ඩෝම මැෂින්.
1: ඔව්.
0: ඒ නිසා මේ ඔව් හරියට ගල් වැලි නැතුව
1: වී
0: ටික කොටා ගන්න ඒවාගේම යන්ත්‍රානුසාරයෙන් බොහොම ඉහළ තාක්ෂණයක් යොදාගෙන තමයි නිෂ්පාදනය කළ තියෙන මේ යන්ත්‍රය. ඉතින් හරි පහසුවෙන් වී ටික කොටන දෙන මනුස්සයටත් ලේසි, විදි කොටා ගන්න එන මනුස්සයටත්
1: ලේසි. දැනගන්න කතා කරන්න 0117979 579.
0: හවස 5:23 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක.

0: ලෙඩරෝගවලින් ආරක්ෂා වීමට ඔබේ නිවසේ තිබිය යුතුම සංස්ථාපේයාව ආයුර්වේද සංස්ථා අලවිසෙල් ආයුර්වේද ඔසුසෙල් හා සංස්ථා අලෙවි නියෝජිතයන් මගින් පහසු මිලට ලබා ගත හැකිය. www.sladc.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Water Pump. අමතන්න 077 777 7374.
2: වාර්තා පිට වාර්තා සම්මේලනයේ කෝටි 8 NLB තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්මවු දැවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: හවස 5යි විනාඩි 36යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
6: තරඟ කරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී ෆිනිෂර්.
7: Unfortunately today some of you will be going home.
6: ජීවිතේම වෙනස් කර හැකි.
8: Welcome to MasterChef Sri Lanka.
6: සෑම සෙන්සුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අතම අබන්ස් ප්‍රදර්ශනකාරයක් ඕ bayabas.com වෙත පිවිසෙන්න
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් මොන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොමදී නිස් ඇලු
4: ආව් නියමයිනි ලඛන ඊවෙනින් ට්‍රයි

0: අවස පහයි විනාඩි 38යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. පෞගේ දවස්වල අපිට මේ අහන්න ලැබුණු මහ කේදණීය ප්‍රවෘත්තියක් තමයි අර අකුණුසර වැදිලා ජීවිතෙන් සමුගන්න වුණ තරුණිය ගැන. ඉතින් මේක අපි නොහිතා කරන සමහර දේවල් වලින් අපිට අනුතුරු සිදුවෙන එක සම්බන්ධයෙන් තමයි මේ සිදුවීමත් වාර්තා වෙන්නේ. අපි පෞගේ සතිවලත් අපි විශේෂයෙන්ම කිව්වා අකුණු වලින් පරිස්සම් වෙන්න
1: කියලා.
0: කාලගුණිකාංශ දැනුවත් කරනවා මේ වහින වැස්සත් එක්ක බක්ම අකුණු කියන එක ලේසි නෑ. ටිකක් පරිස්සම් වෙන්න කියන එක අපි හැම වෙලේම කිව්වා.
1: අනිවාර්යයෙන්.
0: අපි හැම වෙලේම කිව්වා. ඉතින් ඒ කිව්වත් සමහර වෙලාවට මේ වගේ සිදුවීමක් අපිට අහන්න වෙන එක අහඹුවක් නොවේ. මේ වගේ සිදුවීම් අපිට නොහිතා කරන සමහර වෙලාවන් දී නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ජංගම දුරකථනයක් භාවිතා කරමින් අපි ඉන්න වෙලාවක අකුණක් ෆෝන් එකට වදී කියලා වගේ අපේ හිතේ තියෙනවනේ බයක් සැකයක් තියෙනවනේ.
1: අකුණු ගහනලාට ෆෝන් එකෙන් පැත්තකින් තියන්නේ කියලා අම්මලා තාත්තලා
0: කියන්නේ. අම්මලා තාත්තලා කියන්නේ. හැබැයි මෙහෙමයි. මේ එහෙම කරාට කමක් නැහැ. ඒක වැඩි ආරක්ෂාවට හොඳයි. අපි කියන්නේ මේ අකුණු ගහනකොටත් ෆෝන් එක කනේ ගහගෙන ඉන්න කියලා නෙමෙයි. හැබැයි ජංගම දුරකථනය සහ අකුණු අතර තියෙන සම්බන්ධතාවය ටිකක් දුරස්තයි කියලා කියන්නේ.
1: ඔව්.
0: එහෙම කියන්නේ විශේෂයෙන්ම මේ ජංගම දුරකථනය තියෙන මේ ලෝහ ප්‍රමාණය හරි ඒවයින් නිකුත් කරන රේඩියෝ තරංග හරි අකුණු ආකර්ෂණය කර ගැනීමට තරම් ප්‍රබල නෑ කියලා තමයි මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන අය කියන්නේ. හැබැයි එහෙමයි කියලා මේ
1: අකුණු ගහලා ෆෝන් එක අල්ලගෙන ඉන්න එපා.
0: ඉන්න කියලා නෙමෙයි මේ
1: කියන්නේ. ඔව්.
0: හැබැයි අත්‍යවශ්‍ය දෙයකට
1: අවදානම අඩුයි.
0: ඔව් අවදානම අඩුයි. අත්‍යවශ්‍ය දෙයකට අපි පාවිච්චි කරා කියලා මේකෙන් ලොකු කරදරයක් වෙන්න තියෙන ඉඩ කඩ අවමයි. හැබැයි ජංගම දුරකථනය අපි චාර්ජ් කරන්න ප්ලග් පොයින්ට් එකකට ගහලා චාර්ජර් එකට ගහගෙන චාර්ජර් එක ප්ලග් කරලා අපි ඒ චාර්ජර් එකේ ඉන්න ෆෝන් එක චාර්ජ් කරන අතරතුර අපි ෆෝන් එක පාවිච්චි කරනවා නම් කෝල් ගන්නවා හරි මැසේජ් කරනවා හරි ඒ වගේ දෙයක් කරනවා නම්
1: අවදානම ඉතාම වැඩි
0: අතිශයින්ම භයානකයි. ඒ නිසා ඒක තමයි මේ පහුගිය දවස්වල ඇති වුණු සිදුවීමටත් හේතු වෙලා තියෙන්නේ. ඒ තරුණගේ ජීවිතේ නැති වෙන්න හේතු වෙලා තිබුණෙත් මේ ජංගම දුරකථනය. චාර්ජර් එක ගහගෙන
1: පාවිච්චි කළා.
0: පාවිච්චි කරන එක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතු වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා චාර්ජරේ නිවත් කරන් නැතුව කිසිම වෙලාවක කෝල් එකක් ගන්න යන්න එපා. ඒ වගේම තමයි චාර්ජර් එකට ගහලා කොට්ටයට තියාගෙන
1: නිදාගන්නත් එපා.
0: මේක මේ අකුණු ගහන වෙලාවක නෙමෙයි කිසිම වෙලාවක ඒ දේ කරන්න හොඳ නැහැ කියලා තමයි කියන්නේ. ඒ නිසා මේව ගැන අපි හිතන්න ඕනේ. අපි මේ හරි සරලව හිතන
1: සමහර දේවල් හිතන්නේ නැහනේ. ඔය වගේ දේවල්.
0: ඔව් අකුණු ගැහුවට කමක් නැහැ. මේ අපි මේ ඕවා වෙන්න දේවල් නෙමෙයි බොරු කතා එහෙම කියලා කවුරු හරි හිතනවා නම් දැන් ඒවා මේ සාක්ෂි සාධක සහිතව ඔප්පු කරලා තියෙනවා.
1: Facebook එකට හැම ගියහම දැන් දකින්නම තියෙන නිවුස් එකක් නේ.
0: ඔව්. ඉතින් මේවා මේ එහෙම නොසලකා හරින්න පුළුවන් දේවල් නෙමෙයි. තවම මේ අකුණු ගහන එක අඩු වෙලා නැහැ. ඒ නිසා මේ අකුණු වලින් පරිස්සම් වෙන්න මේ වහින වැස්ස එක එන අකුණු වලින් ඔබ පරිස්සම් නොවුනොතින් ජීවිත හානි වැඩි වශයෙන් සිදු වෙන්න ඉදිරියටත් පුළුවන්කම තියෙනවා. අපි මේක ගැන තව හොයනවා. තව විස්තර දැනගන්න ඕන. මිනිස්සු නාම මේව ගැන ටිකක් අවධානයෙන් ඉඳලා මේ සිදුවීමක් සිදු වුණාම පස්සෙවත් අඩුම තරමේ
1: දෙපාරක් තුන් වතාවක් හිතන්න ඕනේ දේවල් ගැන.
0: දැන්වත් හැදෙන්න.
1: ඔව්.
0: දැන්වත් හැදෙන්න කියලා තමයි කියන්නේ.
1: හැදෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ.
0: අපි මේ ගැන තව දැනගන්න තොරතුරු තව හොයාගන්න තොරතුරු මොනවද කියලා වට කියන්න. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න.
1: ඔව්.
0: 5:42 වෙලාව.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: 5:45
0: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න
2: සම අනුග්‍රහය
3: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න
4: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
5: සහයෝගික අනුග්‍රහය
6: ඔබේ දෙමෝපියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 2777
7: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
6: වකුගඩු හානි වලින් තොරව දීර්ඝායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 0.71.397.399
1: ශ්‍රී ලංකාවත් මාලදිවයිනත් අතර අවබෝධතා ගිවිසුම් හතක්. දෙරටේ සමදතා තවත් හරකර ගැනීමට මාලදිවෙන් ශ්‍රී ලංකා ජනපතිවරුන් එකඟතාවක. මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැන්වීමට රුසියාවෙන් පූර්ණ සහය. ජාතික සමගිය වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිසේත් පසුපසට නොගන්නා බව ජනපති අනුරගෙන් සහතිකයක්. තමිල්නාඩු ඡන්ද ප්‍රතිඵලයෙන් තලපති විජේ ඉදිරියෙන්.
0: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න.

0: Bahin, Anu Tunai Dash Bahin, Lakhana, Lakhavadama.
1: Me Lakhana, Perano, Ero.
2: NLP Hadhana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න

0: අවසපහයි විනාඩි 54යි වෙලාව. ඉවනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න ලස්ස සිදුවක් අහන්න මැසේජ් කරන කට්ටිය ඉක්මනට මම මැසේජ් එකක් එවන්න තවපුංචි වෙලාවක් වාඩ තියනවා. සිදුවක් අහන්න මේ වෙලාව මැසේජ් කළා තියෙන ඉන්දික සිදුවට ඉදු කරගන්න කියලාගේ ෆැමිලි එකේ හැමෝම ඉන්නවා කියලා කිව්වා. වගේම ජනක කුමාර මැසේජ් කළා තියෙන මාවණැල්ලෙන් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ. අදත් වෙනද වගේම ලස්ස සිදුවක් දෙන්න කියලා තියෙනවා. ඒ වගේම රූපා මැසේජ් කළා තියෙනවා කොට්ටාවෙන් සිදුවක් අහන්න ඉදු කරගන්න කියලා. නලින්ද වගේම චතුර ඒ වගේම චමින්ද පතිරණ වගේම පැතුම්තුරු කට්ටිය මේක දු කරගන්න කියලා මැසේජ් කරනවා මේ වෙලාවේ අවිස්සාවෙල්ලෙන්.
1: ඉතින් ආඩත් පුළුවන් මැසේජ් එකක් දාන්න WhatsApp එකට මැසේජ් එකක් දා තියෙන කට්ටිය එකතු කරගන්න ආඩත් පුළුවන් කම තියෙනවා 0703 93 5 93 7.

0: මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: නියමයිනි ලකන ඊවනිං ඩ්‍රයිව්.
2: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි.

0: සතියේ දිනමල රාත්‍රී 7ට ලක්කනේ
1: සඳ දිය තාර
2: ශාන් විජේරත්න නිර්මාණයක්.
3: තේරුම් ගන්න කලින් ඇඳුමක් දාගෙන ඉන්නකෝ. ඔයාව හැම දැක්කම මට මතක් වෙන්නේ අනුරාධපුරේ අටුම් මැද තියෙන වාමන රූප.
4: බඩ තිබ්බට නම් ඉතින් මං එච්චරම කැත නෑනේ. ඇතෙක් වුණත් ලස්සන නම් ඉතින් බඩ තියෙද්දිනේ. බඩ නැති ඇත්තු දැකලා තියෙනවා. කැත්තයි බඩ තියද්දි තමයි ඇතෙක් වුණත් ලස්සන.
2: පහේ ළමයි.
5: අන්න ප්‍රසන්නේ අපි කෙල්ලයි දෙන්න මුකුළු කර කර ඉන්නවා.
6: මුකුළු කර කර ගියොත් කොහොමද මුකුළු කරන්නේ?
5: ඇයි මිනිස්සු? දැන් නැති මුකුළු කර කර ඉන්න විදිය?
6: පරිණ කරලා පෙන්නන්නකෝ.
5: අනේ.
2: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
7: පහේ ළමයි එක්ක පුයා කවුද නංගියේ? කුචු කුචු කුචු කුචු කුචු.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10:00ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
9: Cool drive එකට
8: ලක්හඬ evening drive.
10: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ කෑම වේල රසවත් කරගන්න ඕන දේවල් ටික එකතු කරගන්න අමතක කරන්න එපා. ගෙදර ගෙනියන්න ඕන දේවල් ටික අතරට විජේ නිෂ්පාදන අරගෙන යන්න. ගෙදරින් ගේන්න කියලා කිව්වනම් මිරිස් කුඩු 3-5 ටික. එතකොට මේ කියන කෑම රසවත් කරගන්න ඕන දේවල් ටික වසවිස නැති රසකාරක නැති કૃතිම දේවල් නැති නිෂ්පාදන පෙළක් ගෙනියන්න ඕන ගෙදර. ඒ විදිහට ගෙනියනවා නම් නම බලලම ගන්න විජේ නිෂ්පාදන අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව.
11: ඉතින් වසර 30කට වඩා පාරිභෝගික විශ්වාසය දිනාගෙන තියෙන විජේ නිෂ්පාදනත් එක්ක ආට පුළුවන් ආගේ කැමති ක රස කරගන්න. ඉතින් විජය කිව්වහම කුළු බඩු ටිකේ ඉඳලා ආට පුළුවන් කම තියෙනවා විජය නූඩ්ල්ස්, විජය ඉන්දියා පිටි, එතකොට විජය තෝසේ පිටි වගේම විජය තේ, විජය කොෆි, මේ කියන හැම දෙයක්ම ගන්න විජය කියන නමින්ම
10: ආයෝජනයක් කරන්න. තමන්ගේ ජීවිතේ ගොඩදා ගන්න ඕන කියලා හිතන අයට තමන්ගේ ගමන යන්න හොඳ අත්විවරමක් දා ගන්න හොඳම තැනක් ගැන තමයි මේ කියන්න හදන්නේ. කසාගල ප්ලාන්ටේෂන් සූදානම් ඉන්නවා. ඔයාට ඒ අත්වල සපයන්න, ඔයා හොඳ දිරිමත් ව්‍යවසායකයෙක් කරන්න ඕන කරන වටපිටාව හදලා දෙන්න දැන් කසාගල ප්ලාන්ටේෂන් සූදානම් ඉන්නවා.
11: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකටගෙන ගියපෝ ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය උන්ගේ අරමුණු අතරින් ප්‍රධානම අරමුණු කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂික නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජන අවස්ථා හරහා අනාගතය ගොඩනගමින් අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සමට ආරාධනා කරන විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්නට.
10: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන සින්දුවක් අහන්න, මැසේජ් එකක් එවන්න තව පුංචි වෙලාවක් තියෙනවා. අපි සින්දුවක් අහලා අයිමත් කතා කරනවා.

0: Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ලංකේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඉදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
3: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දිනු සුපවේදී පිරිසක්.
4: Unfortunately, today some of you will be going home.
3: ඔබේ මුළු ජීවිතේම වෙනස් කළ හැකි.
5: Welcome to MasterChef Sri Lanka.
3: සෑම සෙන්සුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.
5: Cool drive Victor.
3: Lakanda, even in drive.
6: ඉවිනිං ්‍රයිවලින් යන වෙලාව ලං වෙලා තියෙන්නේ අපිට මතක් කරන්න ඕන විජය නිෂ්පාදන ගැන හැමදාම එකම විදියට කාලක් මත්තික කාලා එපා වෙලා නම් තියෙන්නේ ගෙදර ගෙනින් තියන්න නෝඩල්ස් එකක් නෝඩල් එකක් ගෙනහිල තිබ්බොතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔය හිතන වෙලාවට කම්මැලි අද බත් කන්න බෑ කියලා හිතන වෙලාවට නෝඩල්යක් හදාගෙන කන්න චාරු.
7: ඉතින් ඔයාටත් පුළුවන් ඔන ඇලෙන්න බෙරි වෙන නැතුව ප්‍රශ්න නැතුව නෝඩල්ස් එකක් හදාගන්න. ඉතින් ඒකට අවශ්‍ය වෙද හොඳම නිෂ්පාදනය තමයි විජය නෝඩල්ස් කියලා කියන්නේ. ඉතින් මේ හැමතේම අපේ රසේ රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදන සමගින්
6: එබනම් අපි යනවා ආයමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තුෙන් හෙට බ්‍රහස්පතින්දා ලෑස්ති වෙලා ඉන්න හවස 4ට අපි එනවා.
7: එහෙනම් ගිහින් එන්න නැතකම් පරිස්සමින් ඉන්න ඔයාලට සුබ දවසක්. මම චාරු
6: ගිහින් එන්න. මම චමි.

0: Lakhanda Radio ITN Kanata Rahata Hawasa Hatharata Evening Drive with Chant and Chant Sama Anugrahaya
1: Rasayenut Ihala Gunayenut Ihala Vijaya Tose Mishranaya
2: Vijaya Products අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 76 679
3: මමත් අදම සඳුන් රාජ හන්දි තෛලය ගෙනල්ලා ගාල බලන්න ඕනි
4: 076 300 25 25 කියන අංකයට කතා කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන් කියන්නේ
5: ලොකු වගාවකට උනත් පොඩි මිතුලකට උනත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් වගාව ලබා ගන්න ඩයලොග් කොවි මිතුරු සරුසර අනාගතයට AI මිතුරා
0: ලකන්ඩ රේඩියෝ ITN

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් හම්බුනොත් මොනාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග්ද ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
0: සහයෝගීතා අනුග්‍රහය උත්සව සමයේ හිතේ හැටියට ඇඳුම් ගන්න හොඳම තැනක් ප්‍රසාද් ටෙක්ස්ටයිල් කාන්තා පිරිමි ළමාරිගේ ඇඳුම් ඇතුළු සියලුම දේ එකම තැනකින් ගන්න ප්‍රසාද් ටෙක්ස්ටයිල් ශාකා පිළියන්දල හෝමාගම කොට්ටාව මාතර ඇහැලිය කොට

0: настала.
1: ශ්‍රී ලංකාවත් මාලදිවයිනත් අතර අවබෝධතා ගිවිසුම් හතක්. දෙරටේ සබඳතා තවත් තරකර ගැනීමට මාලදිවයින ශ්‍රී ලංකා ජනපතිවරුන් එකඟතාවක. මෙරට සෞඛ්‍ය සේවාව ගිල දැන්වීමට රුසියාවෙන් පූර්ණ සහය. ජාතික සමගිය වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිසේත් පසුපසට නොගන්නා බව ජනපති අනුරගෙන් සහතිකයක්. දුරගමන් බස් සේවාවල ආසන වෙන් කිරීමට අද සිට නව ක්‍රමවේද. ජූලි පළමු වනදා සිට සියලුම පෙර පාසල් ලියාපදිංචි අනිවාර්ය වෙයි. තමිල්නාඩු ඡන්ද ප්‍රතිඵලයෙන් තලපති විජේ ඉදිරියෙන්. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ. කලාපි ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේ කැපවීම නැවත තහවුරු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. දෙරටේ සමඳතා තහවුරු කරමින් මාලදිවයින මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඒ ශ්‍රී ලංකා මාලදිවයින ජනාධිපතිවරුන් සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මාලදිවයිනේ උසස් තත්ත්වයේ දීවර නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළඳපළට හඳුන්වා දීමේ හැකියාව ඇතුළු ශ්‍රේෂ්ඨ ගණනාවක සම්බන්ධතා තහවුරු කර ගැනීමට මාලදිවයින කටයුතු කරන බවයි මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසි ඒකාබද්ධ හමුවේදී ප්‍රකාශ කළේ.
2: සාගරේ නිවහන කරගත් දූපත් ජාතීන් ලෙස අපගේ ජීවන රටාව සහ ප්‍රවර්ධනය සාගරයේ මතම බොහෝ සේ රඳා පවතින බව සිහිපත් කළ යුතුයි. මෙම සන්දර්භය තුළ ධීවර කර්මා ක්ෂේත්‍රයේ අපගේ රටවල් දෙක අතර සහවිතාව වැඩිදියුණ කිරීම අරමුණු කරගත් යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම ජනාධිපති මුයිසි මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මාලදිවයිනේ කාර්මික ධීවර සමාගම යටතේ නිෂ්පාදනය කරන ලද ධීවර නිෂ්පාදන කොළඹදී දියත් කිරීම උත්සවයට ජනාධිපති මුයිසි මැතිතුමා නායකත්වය දෙනවා. එම උත්සවයේ සාර්ථක වන ලෙසත් පළදායි හවුල්කාරීත්වය ගොඩනගා ගැනීමට හැකිවන ලෙසත් මම මගේ සුබපැතුම් පිරිනමනවා. ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ඉන්දියන් සාගරයේ මන්සන්ධිවල පිහිටා රාජ්‍යන් දෙකක් අප දෙරටම බොහෝ විට පොදු බලපෑම් වලින් මුහුණ දෙන රටවල් වෙනවා. විවිධ ජාහාරම් වලට හා තරජවලට අපගේ රටවල් සහ අපගේ මුහුදු සීමා පත් කර ගැනීමට ඉඩ නොදීමට සාහාමික ක්‍රියාමාර්ග ගත යුතු තිබෙනවා. ශ්‍රී ලංකාව මාලදිවයින මහකොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන් කර ඇති බවත් ඊට ප්‍රතිචාර වශයෙන් මාලදිවයින විසින් මාලෙහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහා ඉඩමක් වෙන් කර ඇති බවත් මම නිවේදනය කිරීමට කැමැති. අදාළ ගිවිසුම් අවසන් කිරීමට රජයන් දෙකම කටයුතු කරමින් සිටිනවා.
1: මේ අතර මාලදිවයින ශ්‍රී ලංකා සම්බන්ධතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය සංචාරක ආරක්ෂක ඇතුළු ශ්‍රේෂ්ඨ කීපයක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් තැබීම සිදු කෙරුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසි යන මහතුරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට මාලදිවයින විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂා මාදම් මහත්මිය සහ අමාත්‍ය විජිත හේරත් මහතා අත්සන් තැබුවා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින ලේඛනාගාර දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීම සිදු වුණා. දෙරටේ ගුරුවරුන් සහ පාසල් නායකයන් පුහුණු කිරීම මෙන්ම වෘත්තීය සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබුණා. ඒ දෙරටේ විදේශ අමාත්‍යරුන්ගේ මූලිකත්වයෙන් ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය පිළිබඳව අවබෝධතා ගිවිසුමට අත්සන් කළේ මාලදිවයින විදේශ කටයුතු අමාත්‍යවරිය සහ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතායි. ආරක්ෂකංශ සහයෝගීතාව සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබුවා. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික යාවයිෂ් මාර්ෂල් සම්පත් තුයකොන්තා සහ මාලදිවයින මහකොමසාරිස් මසෝ ඩිමාදෙන මහතුරුන් නීට අත්සන් කළා. මීට අමතරව මාලදිවයින ආරක්ෂක සහ ජාතික සේවා අමාත්‍යංශය මෙන්ම ශ්‍රීමන් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීමටයි පියවර ගත්තේ. අධ්‍යයන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ මාලදිවයින මහකොමසාරිස්වරයා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතායි. මෙරට සෞඛ්‍ය සේවාව නන්වාලීමට රුසියාවේ පූර්ණ සහය ලබා දෙන බව රුසියා සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවෙමින් නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියා තානාපතිවරයා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියා. සෞඛ්‍ය සේවාවේ වර්ධනයට AI ඇතුළු නවීන තාක්ෂණ යොදා ගැනීම පිළිබඳවද මේ දේ දෙපාර්ශ්වයේ අදහස් හුවමාරු කරගත්තා. එයයි තාක්ෂණය මෙන්ම මෙරට වෛද්‍යවරුන්ට ඉහළ වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දීමට රුසියාව මේදී එකඟතාව පළ කළා. රෝග 42ක් හඳුනා ගැනීම සහ විනිශ්චය සඳහා එයයි තාක්ෂණයේ සහිත නවීන තාක්ෂණික උපකරණ පද්ධතිය පිළිබඳවද සාකච්ඡාවේදී අදහස් පළ කෙරුණා. රුසියානු නියෝජිත පිරිසේදී සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත සංචාරයකටද ආරාධනා කළා. ජාතික සමගිය වෙනුවෙන් තැබූ ශක්තිමත් ක්‍රියාමාර්ග කිසිසේත් පසුපසට නොගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා. මනුෂ්‍යත්වයේ පෙරටු කරගත් නව සමාජයන් නිර්මාණය කිරීමේදී සාහිත්‍යයට සහ සංස්කෘතියට මහඟු වගකීමක් පැවරී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ වැල්ලවත රාමකෘෂ්ණ ශාලාවේ පැවති කම්බන් උළෙලට එක් වෙමින් රටේ ජනතාවට සමානාත්මතාවෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉටු කරන මෙහෙවරාගේ මෙන් ජනාධිපතිවරයාට කම්බන් සම්මානය පිරිනැමීමද මෙවර කම්බන් උළෙලේදී සිදු කෙරුණා. කාලගම් සංවිධානයයි කම්බන් උළෙල සංවිධානය කළේ. ජ්‍යෙෂ්ඨ දෙමළ කවියෙකු කම්බන්ගේ නාමයෙන් සමස්ත ලංකා කම්බන් කලගම් සංවිධානයේ 1980 වසරේ යාපනයේදී ආරම්භ කෙරුණා. දුරසේවා බස් රථ ආසන වෙන් කිරීමේ පද්ධතියේ නියම ව්‍යාපෘති අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. පොදු ප්‍රවාහනයේ ගුණාත්මක බව ඉහළ නැන්වීමට මේ හේතුවක් වුණු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
0: කවුරුත් දන්නවා ලංකාවේ විශාල වශයෙන් ජනතාව ගමන් බිම යනවා, විශේෂයෙන්ම ඒ සඳහා වැඩිපුර යොදාගන්නේ මේ බස් රථ. එතකොට අපේ රටේ දැනට දුර පළාතකට යනකොට අපිට තිබෙන ක්‍රමය වෙන්නේ බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා බස් එක තියෙන වෙලාව කලින් අපිට දැනගන්න පුළුවන් යම් ප්‍රමාණයකට 100%ක් විශ්වාසයක් ඒත් නැහැ බස් එක තියෙයිමද කියලා ගිහිල්ලා තමයි අපි බස් එකේ සීට් එක බුක් කරගන්නේ. දුර ගමනක් සැලසුම් කරලා යන්න බෑ. ඒ නිසා තමයි අපි තීන්දු කළේ දුර ගමනක් යද්දී බස් එකක සීට් එකක් ගෙදර ඉඳගෙන හරියාකාරව කලින් දවස් දෙකකට කලින් හරි ඒ වගේ බුක් කරගෙන තමන් එතන කිසිම ප්‍රශ්නයක් නෑ. දවස් 12ට නම් බස් එක පිටත් වෙන්නේ. එතකොට සාමාන්‍ය තත්ත්වෙදි වගේ උදේ 10ට එන්න ඕනේ. 12ට තියෙන පිටත් වෙන දින බස් එකට 11:00ට ආවම හොඳටම ඇති. මේක දැනට අපි නියම වැඩසටහනක් විදිහට පටන් ගන්න. මොකද අපි නියම වැඩසටහනක් කරන්නේ. අපි ආරම්භ කරන්නේ මේක මූලික වශයෙන්ම පෞද්ගලික අංශයේ දිගු දුර බස් වලින්. ඒකට අපිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, මොබිටෙල් ආයතනය අපිට උදව් කරනවා. මහා විශාල කතාවක් නෙමෙයි මම කියන්නේ. මේවා මේ අවුරුදු 50කට 75කට කලින් ඉඳලා පාවිච්චි කරන දේවල්. ඒවා අපේ රටේ හැමදේම වගේ පරක්කු වෙලා නොසලකිලිමත් ලෙස කරපු නිසා මේ වගේ ඉතාම සරල දේවල් වෙන්න තියෙන සහනවත් අපිට දෙන්න බැරිලා.
1: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතාද අදහස් පළ කළා.
3: මාකුඹුර බදුල්ල, මාකුඹුර නුවර, මාකුඹුර මාතලේ, කොළඹ අම්පාර, කොළඹ මොනරාගල, කොළඹ දෙනියාය, කොළඹ මිද්දෙනිය, කොළඹ අගනුකොළ පැලැස්ස යන මාර්ගත් දැනට බස් රථ හිමියන්ගේ ටික එකතු වෙලා තියෙනවා. ඉදිරියේදී මේ පද්ධතිය හරහා අපි භාණ්ඩ ගිනියන්න වෙනම අපි නියමිත මුදලක් ඉවලා ගන්න පුළුවන්. ඒ වගේම බස් රථය හරහාම ආහාර පාන, ඒ වගේම අනිත්කුත් සේවා, බස් ගාස්තුවට අමතරව මුදලක් ආසනය වෙන් කරන අවස්ථාවේදීම සේවා ලබා ගැනීමත් ඉදිරියේදී හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. සුවපහසු ගමනක් ජනතාවට ලබා දීම තමයි අපේ මූලික අරමුණ.
1: මේ අතර ප්‍රවාහන ශේෂ්ත්‍රයේ නව දිශාවකට යොමු කරමින් පසුගියද ආරම්භ කළ මෙට්‍රෝ බස් සේවාවට අවශ්‍ය අඩිතල පහසුකම් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල යටතේ පළමු මෙට්‍රෝ බස් ඩිපෝව ඉදිකිරීම ආරම්භ කෙරුණා. එනියෝ ජමාතේ ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත ගනේමුල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවට ආසන්නව නව ඩිපෝව ඉදිකෙරෙනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 102ක්. බස්නාහිර පළාත තුල සේවා සැපයීම සඳහා නව මෙට්‍රෝ ඩිපෝ හතර පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි පළමු මෙට්‍රෝ බස් ඩිපෝවේ ඉදිකිරීම ආරම්භ කරමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ.
4: අපි බලාපොරොත්තු වෙන සම්පූර්ණ වැඩේ පටන් ගන්න අගෝස්තු මාසේ වගේ වෙනකොට. ඒ කියන්නේ අගෝස්තු මාසේ වගේ වැඩ වෙලා පටන් ගන්නකොට අපිට ඒ නඩත්තු කටයුතු සඳහා, ඒ මේවුම් කටයුතු සඳහා අපිට ස්ථාන අවශ්‍යයි, යටිතල පහසුකම් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි තැන් තුනක මේ විදිහට අපි පටන් ගන්නවා. යාඩ් එක හදලා ඉවරලා මේන්ටිනස් ටික කරගෙන යන නඩත්තු ටික කරගෙන යන මේ බස් රථවල. මොකද ඒක සාමාන්‍ය ඩිපෝක නඩත්තු කරන්න බෑ. ඔයගොල්ලෝ දන්නා මේ ව්‍යුහයම වෙන වෙනසක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ පටන් ගත්තේ. මේ පසුපස අනිවාර්යයෙන් පෞද්ගලික බස් හිමියත් එනවා. බස් රථ කර්මාන්ත කියන කම්පිටිෂන් එක තරගකාරීත්වය අපි හදන ගුණාත්මක වෙනස තුල
1: ජුලි පළමුවනදා වන විට සියලුම පෙරපාසල් ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසනවා. එසේ ලියාපදිංචියට කටයුතු නොකරන පෙරපාසල්වල නම් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරිය සඳහන් කළේ. ලියාපදිංචිකන් ලද පෙර පාසල් වලට පමණක් තම දරුවන් යොමු කරන ලෙස දෙමව්පියන්ටද දැනුම් දෙමින්.
5: දැනට තියෙන පෙරපාසල් සියල්ලම අපි එළඹෙන ජූලි පළවෙනිදා වන විට නැවත අපි ලියාපදිංචි වෙලා තිබෙන පෙරපාසල් ලියාපදිංචි අලුත් කර ගැනීම සඳහා, ලියාපදිංචි නොවී තිබෙන පෙරපාසල් ලියාපදිංචි වීම සඳහා අපි ජූලි පළවෙනිදා වන විට අපි ඒ සියලු පෙරපාසල් වලට අපි ආරාධනා කරනවා තමාගේ ලියාපදිංචි අලුත් කරගන්න. ලියාපදිංචි නොවුණු පෙරපාසල් තමාගේ පවත්වාගත යුතු අවම ප්‍රමිතීන් සම්පූර්ණ කරගෙන ලියාපදිංචි ආරම්භ කරන්න කියන එක. එහෙම ලියාපදිංචි නොවූ පෙරපාසල් සම්බන්ධව, එහෙම නැත්නම් ලියාපදිංචි විලා නැති පෙරපාසල් සම්බන්ධව අපි ප්‍රසිද්ධ කරනවා මේව රජයේ ලියාපදිංචි නොවුණු පෙරපාසල් හැටියට. එතකොට අපි දෙමව්පියන්ගෙනුත් ඉල්ලනවා ඔබේ දරුවා ඇතුළත් කිරීමේදී අන්නේ විධිමත් ප්‍රමිතීන් තියෙන ලියාපදිංචි පෙරපාසලකටම ඇතුළත් කරන්න කියන ඉල්ලීම අපි කරනවා. එතකොට අපි සියලුම මාධ්‍ය වලින්, ඒ වගේම තමයි අපේ පුවත්පත් වලින්, ඒ වගේම වෙබ් අඩවිය හරහා ඔබට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අපි ප්‍රසිද්ධ කරනවා මේ ලියාපදිංචි පෙරපාසල් මේවා කියන එක. ඉදිරියට ආරම්භ කරාට පසුව ලියාපදිංචි කිරීම නෙමෙයි අපේ ක්‍රමවේදය. අදාළ ප්‍රමිතීන් සහ සුදුසුකම් සම්පූර්ණ කරලා ලියාපදිංචි කිරීමෙන් පසුව තමයි පෙරපාසලකට ළමයි බඳව ගන්න පුළුවන් වෙන්නේ. දැනට පවත්වාගෙන යන පෙරපාසල් වල අපි අපේ ලියාපදිංචියෙන් තොරව විශේෂයෙන්ම තමයි ව්‍යාපාර නාම ලියාපදිංචිය යටතේ ආරම්භ කරන වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යන ලබන පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන අපිට හමු වෙනවා. ඒවා තුල දිවාසු රැකුම් මධ්‍යස්ථානත් පවත්වාගෙන යනවා. ඉතින් අපිට තිබෙන දේ තමයි මේකේ අසීමිත මුදල් එකතු කිරීම. ඒ වගේම තමයි නොයෙකුත් විදිහේ උත්සව සඳහා දෙමව්පියන් මත අසීමිත බරපැන පැටවීම් වැනි දේවල් ගොඩක් වාර්තා වෙනවා. ඉතින් මේ සඳහා වන නියාමනයක්, ඒ වගේම තමයි ප්‍රමිතියක් ඉදිරියේදී හඳුනා දීම සඳහා අපි කටයුතු කරනවා.
6: දිවා සුරකු මධ්‍යස්ථාන සම්බන්ධයෙන්ද අමාත්‍යවරිය අදහස් පළ කර සිටියා.
5: විශේෂයෙන්ම මෙන්න මේ පෙරපාසල් සහ දිවාසුරැකුම් යන ආයතන දෙකම එකම ස්ථානයේ පවත්වාගෙන යන අවස්ථාත් අපිට හමු වෙලා තිබෙනවා. ඉතින් නමුත් මේකෙදී අපි පැහැදිලිවම රටට අවධාරණය කළ යුතු කාරණාවක් තමයි පෙරපාසල කියන එක ලියාපදිංචි වීම එක් අවශ්‍යතාවක්. දිවාසුරැකුමක් සඳහා දරුවෙක්ව නවත්වා ගැනීම, දරුවෙක්ගේ ආරක්ෂාව සැපයීම, දරුවාගේ සනීප ආරක්ෂාව හා පෝෂණය පිළිබඳව සලකා බලා දිවාසුරැකුමක දරුවෙක් රඳවා ගැනීම කියන එක වෙනත් අවශ්‍යතාවක්. අපි හඳුනාගෙන තිබෙන විශේෂ තත්වය තමයි පෙරපාසල් ලියාපදිංචිය තිබෙන ආයතන, එහෙම නැත්නම් පෙරපාසල් පවත්වාගෙන යන ආයතන දිවාසුරැකුම් පවත්වාගෙන යනවා. හැබැයි ඒවා ලියාපදිංචියකින් තොරව. මේ දිවාසුරැකුම් මධ්‍යස්ථානත් නිසි නියාමනයක් අවම ප්‍රවිතීන් පවත්වාගෙන දරුවන්ට ආරක්ෂාව හා උපරිම ආරක්ෂාව සලසන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. ඒ නිසා අපි විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා තමයි අපි මේ සාකච්ඡා පැවැත්වුවේ.
1: අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ දකුණු පළාතේ පෙරපාසල් පිළිබඳව ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී අදහස් පළ කරමින් එකතු කළ අගය මත බද්ද 20% දක්වා වැඩි කර ඇති බවට සමාජ මාධ්‍ය පළවන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසනවා. කිසි වෙතත් වැඩ බද්ද සංශෝධනය වන ආකාරය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළා.
7: මෙතෙන්දි සිදු කළා තියෙනවා වැඩ බද්ද අය වෙනවා සාමාන්‍ය සේවා සහ මුල්‍ය සේවා වෙනුවෙන්. එතකොට මුල්‍ය සේවා වෙනුවෙන් අයවන වැඩ බද්ද ගෙවිය යුතු වෙන්නේ බැංකු සහ මුල්‍ය ආයතන. එතකොට මෙතෙන්දි සංශෝධනයක් ගේනවා බැංකු සහ මුල්‍ය ආයතන වෙනුවෙන් අය කරනු ලබන වැඩ බද්ද 2026 ජූලි 1 වෙනිදා ඉඳන් 25% කරනවා කියලා. නමුත් එතෙන්දි මෙහෙමයි වෙන්නේ බැංකු සහ මුල්‍ය ආයතන තුකලාගේ මත බද්දට 18% අනුපාතයට යටත් වෙනවා. ඊට අමතරව මේ බැංකු හා මුල්‍ය ආයතන 2.5% සමාජ ආරක්ෂණ බද්දක්. එහෙම නැත්නම් SSCL බද්දට යටත් වුණා. ඒතකොට මේ දෙකම එකතු කරපුවාම 22.5% එකතුවක් වෙනවා. එතකොට මීට කලින් බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක් වුණාම තමන් සපයනු ලබන මුල්‍ය සේවා වෙනුවෙන් එක පැත්තකින් වැට් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. ඊට අමතරව සමාජ ආරක්ෂක දායකත්ව බද්ද වෙනුවෙන් වෙනම වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. ඊට අමතරව මුල්‍ය සේවා මත වෙන බැට් බද්ද පෙන්දි කරන සංශෝධනය තමයි මේ බැංකු සහ මුල්‍ය ආයතන වැට් බද්දෙන් මුල්‍ය සේවා කියන එක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කරනවා. එතකොට තවදුරටත් ජූලි 1 ඉඳන් ඉදිරියට බැංකුවක් හා මුල්‍ය ආයතනයක් තමන් සපයනු ලබන මුල්‍ය සේවා වෙනුවෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක්, එහෙම නැත්නම් SSCL කියන බද්දක් ගෙවිය යුතු නැහැ. මේ අයවැය යෝජනාව අනුව සිදු කළා තියෙන්නේ 2.5% මුදල අර මුල්‍ය සේවා මත වැට් බද්දට එකහු කරනවා. එතකොට ඒ ආයතනයේ ඇයට එතෙක් කාලයක් ගෙවන්න තිබුණා මුල්‍ය සේවාව වෙනුවෙන් ගෙවන්න තිබුණා 118ක් ඊට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවන්න තිබුණා 2.5ක් 25.5ක් ගෙවන්න තිබුණා වෙන වෙනම බදු වර්ග දෙකක් විදියට. නමුත් මෙතෙන්දි මේ සංශෝධනය කියන්නේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඒගොල්ලන්ව නිදහස් කරලා වැඩ් බද්දට ඒ අනුපාතය එකහු කරනවා. විශේෂ කාරණා දෙකක් අපි බලාපොරොත්තු වෙනවා. රජයේ විදියට සියලුම බැංකු සහ මුල්‍ය ආයතන වලට Tamanට බදු වාර්තා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වෙනුවෙන් අවුද්දකට වාර්තා 4ක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය මෙතෙන්දි නැතු වෙනවා. බදු පරිපාලනය සරල වෙනවා.
1: තමිල්නාඩු මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව රංගන ශිල්පී තලපති විජේ ඉදිරියෙන් සිටින බව වාර්තා වනවා. එහෝගේ තමිල් වෙට්‍රිස් කසාගම් පක්ෂයේ ආසන 108ක බලය හිමි කර ගනිමින් මේ වන විට මැතිවරණයේ ගණන් කර අවසන් වෙති ආසන සංඛ්‍යාව 234 බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ. ඉන් 108ක බලය තහවුරු කර ගැනීමට තලපති විජේ මෙසේ සමත්ව තිබෙනවා. ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් පක්ෂයයි දෙවන ස්ථානයට පත්ව සිටින්නේ. ඒ ආසන 64ක් ලබා ගනිමින් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ස්ටාලින් නායකත්වයේ ලබා දෙන පාලක ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් පක්ෂය බැවොනිට ජයග්‍රහණ කර ඇත්තේ ආසන 61ක් පමණයි. ඒ අනුව ඔවුන් තුන්වැනි ස්ථානයේ පසු වෙනවා. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර තරගයේ රාත්‍රී 7:30ට ආරම්භ වෙනවා. තරගාවලිය 47 වන තරගයයි මෙසේ පැවැත්වෙන්නේ. ඒ වංකඩේ ක්‍රීඩාංගණයේදී තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව පංජාබ් කිංග්ස් කණ්ඩායමයි මේ වනිට පෙරමුණේ පසුවන්නේ. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම දෙවනි ස්ථානයටත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම තුන්වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා. ප්‍රසාද ලකුණු සටහනේ අද තරගයට එක්වන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නවවැනි ස්ථානයේ පසු වන අතර ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායම දසවන ස්ථානයේ පසු වෙනවා. ශ්‍රී ලංකාවත් මාලදිවයිනත් අතර අවබෝධතා ගිවිසුම් හතක්. දෙරටේ සම්බන්ධතා තවත් තරකර ගැනීමට මාලදිවෙන් ශ්‍රී ලංකා ජනපතිවරුන් එකඟතාවක. මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැන්වීමට රුසියාවෙන් පූර්ණ සහය. ජාතික සමගිය වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කිසිසේත් පසුපසට නොගන්නා බව ජනපති අනුරගෙන් සහතිකයක්. දුරගමන් බස් සේවාවල ආසන වෙන් කිරීමට අද සිට නව ක්‍රමවේද. ජූලි පළමුවන දා සිට සියලුම පෙර පාසල් ලියාපදිංචි අනිවාර්ය වෙයි. තමිල්නාඩු ඡන්ද ප්‍රතිඵලයෙන් තලපති විජේ ඉදිරියෙන්. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මිනිමාවට පත්වෙනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: හවස 6 විනාඩි 50යි වෙලාව.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අමතන්න 01176679
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 6796 579

සන්ධාවක් අයිබෝවන්. අදරය දැනෙන ජීවිතයට ආදරණීය බලාපොරොත්තු ඉටුවීමේ සතුට දැනෙන තවත් දවසක් තමයි මේ ගත වෙලා යමින් තියෙන්නේ. ඉතින් අද දවස ඉවරයි කියලා හිතුවට ඉවරම නෑනේ නේද? සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට රාත්‍රිය උදා වෙනකොට හවස 6න් විතර පස්සේ අද දවසේ වැඩ ඉවරයිනේ කියලා ටිකක් සැහැල්ලුවක් ලබා ගන්න, ගතින් කෙසේ වෙතත් හිතින් හැදි සැහැල්ලුවක් ලබා ගන්න උත්සාහ කරනවා. වැරදි නැහැ. හැබැයි ඉතින් එහෙම හිතුවට තව පැය කිහිපයක් ඉතිරි වෙලා තිනවා අද දවස තුළ. සමහර වෙලාවට ඔය මේ ඉස්සර අපි ටික වෙලාවක් වැඩිපුර එක තැනක රැඳිලා එක දෙයක් අහන්න, එක දෙයක් නරඹන්න, එක දෙයක් විඳින්න යොදාගත්ත කාලය බොහොම කෙටි දේවල් බවට පරිවර්තනය වෙලා තියෙන ජීවිතය ඇතුලේ. ඒක අපි බැලුවොත් සමාජ මාධ්‍ය අවකාශය ගත්තත් කොහේ ගත්තත් අපි ඉතා ඉක්මනින් දෙයක් දැකලා නරඹලා ප්‍රතිචාර දක්වලා ඒක ඉවර කරන්න තමයි බලන්නේ. සමහර වෙලාවට එහෙම ඉක්මන් වීම ඇතුලේ, එහෙම ක්ෂණිකව දේවල් ක්‍රියාත්මක කරන්න යාම ඇතුලේ අපිට අතහැරෙන මගහැරෙන දේවල් වෙනතට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ජීවිතය දිහා මීට වඩා ටිකක් සුපරීක්ෂාකාරීව බලනවා නම් පසුතැවිලි වෙන්න, එම නැත්තං අතහැරුණු මගහැරුණු දේවල් ගැන කනගාටුට පත්වලා තියෙන කාලය අඩු කරගෙන බොහොම ශක්ති සම්පන්නව අලුත් දවසට මුහුණ දෙන්න පුළුවන්කම ලැබේවි. ඉතින් අපි අදත් රෑ 9 වෙනකල් සතදිය දහන සමග අතරින් ඔබව හමු වෙනවා. අද අපිත් එක්ක මේ ගීත කතා බහට එක් වෙන්නේ කවියෙක්, ඒ වගේම නිවේදකෙක්, මාධ්‍යවේදියෙක්. එතකොට බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම අතරේ බොහොම හොඳ හඬක් තියෙන, විශේෂයෙන්ම මේ ජීවිතේ බොහෝ දේවල් ගැන හරි සැහැල්ලුවෙන් හිතන තරුණයෙක්. ටිකක් වැඩිපුර හිනා වුණා තරුණයෙක් කියලා කිව්වට.

0: Aywan, subuh santi awak nuan gak mampir.
1: Aywan, subuh santi awak Monica. Me bohong istuti, ubat teka menewat awat awak. Me akaring guan nuduli ke amu yuna lebih makan. Bohong istuti.
0: Me dawas sula kau muda bad.
1: Me dawas sula bad kian ne. Api sanskruti ke jiwitiak me. Nada tu kan minisun ne Monica ubat ma tapi dendam. Tapi අපේ ජීවිතවල මේ නිශ්චිත හැඩයක් නැහැ සමහර වෙලාවට වෛද්‍යවරයෙක්ට ඔහුගේ ජීවිතේ හැඩයක් තියෙනවා ඉංජිනේරුවෙක්ට හැඩයක් තියෙනවා ගුරුවරයෙක්ට හැඩයක් තියෙනවා ජීවිතේ අපේ ජීවිතවල එහෙම හැඩයක් නැහැ කෙනෙක්ට හිතන්න පුළුවන් අපිලි වෙලයි කියලා හැබැයි අපේ ජීවිතවල හැඩයක් නැහැ අපේ ජීවිතවල අද හවසට චිත්‍රපටයක් හෙට හවසට නාට්‍යයක් අනිද්දා පොත් එලි දැක්වීමක් ඊට පස්සේ දවසක වැඩසටහනක් මේ ආදී වශයෙන් අපේ ජීවිතය යම් යම් සංස්කෘතික අංගවලින් තමයි සම්පූර්ණ වෙන්නේ පරිපූර්ණ වෙන්නේ ඒ නිසාම ඔය සමහර වෙලාවට මේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා අපි ඒක රේඛීය මාර්ගයක ඔබත් මාත් ගමන් කරන්නේ කෙනෙක්ට ඒක මේ වැරදි අඩුපාඩු සහිතයි දොස් සහිතයි වගේ පේන්න පුළුවන් හැබැයි මම ඊට කැමැත්තෙන් මගේ සංස්කෘතික ජීවිතය නඩත්තු කරනවා ඒ වෙනුවෙන් වෙහෙසෙනවා ඒක මම ආශාවදයක් වශයෙන් දකිනවා ඒ නිසා ඉතින් ජීවිතේ ගලාගෙන යනවා
0: මේක මේ දුක විමසන හැන්දාවක් බවට පත් වෙනට වැඩිය අපි හරි කැමති මේක මේ සතුට විමසන හැන්දාවක් බවට පත් කර ගන්නවා නම් අපි ගොඩක් කලාවට මිනිස්සු මොකක් හරි මූණේ වෙනස්කමක් වෙලා තියෙනවා නම් වෙනදා ගොඩාක් කතා බහ කරන කෙනෙක් නිශ්ශබ්ද වෙන්න උත්සාහ කරනවා නම් ටිකක් අර රහසින් සුසුම් හෙලනවා නම් ටිකක් අපි බලනවා අහල බලන්න මොකද්ද ප්‍රශ්නේ ඇයි එහෙම වුනේ කියලා අපිට තියෙනවා එහෙම මේ පොඩි අර ඒක සමහර වෙලාවට මේ දියුණු සංස්කෘතික අංගයන් එක්ක මුහු වෙනකොට එහෙම නැත්නම් බටහිර රටවල් වල පවතින ක්‍රමවේදයන් ගැන කතා කරද්දී ඒව නිකන් ඕපදූප හොයනවා මොකටද අනුන්ගේ දේවල් හොයන්නේ වගේ කියන තැනට ලඟ වෙන අවස්ථාවක් තියෙනවා හැබැයි ඒ වුණාට අපිට අනිකාගේ සුසුම කඳුල සිනහව හඳුනා ගන්න පුළුවන් නම් ඒකත් හරි වටිනවා නේද අපි අතුල අධිකාරී ගායන ගීතයකින් අද සඳදී දහර ආරම්භ කරමු ගීත ලියන්නේ මහචර ප්‍රණීත අබේසුන්දරයන් ඇන්තනි සොරේන්ද්‍ර තමයි සංගීතවත් කළේ කෝ කොහෙද මා සොයන්නේ ආදරේ දුන්නේ
1: මොනික මේ අතර මේ ගීතය අහද්දි මට මතක් වෙන දෙයක් තියෙනවා ඒ තමයි අපි හැමෝම මේ තනි වෙන්න කැමති නැහැ අපි තනි වෙන්න පුදුමාකාර බයයි
0: හිතන්නවත් කැමති
1: නැහැ කැමති නැහැ අපි හිතනවා තනිවීම අනාරක්ෂිතයි කියලා අපි හිතනවා අපි හිතනවා තනිවීම වේදනාකාරී කියලා අපි හිතනවා එනිසා තනි වුණු හැම වෙලාවකම අපි ආකර්ෂණයක් ආදරයක් හොයන්න ගන්නවා බොහෝ වෙලාවට බලන්න ඔබ සම්බන්ධතාවයක් නිමා වෙලා පීඩා විඳින කෙනෙක් ඊළඟ සම්බන්ධතාවය පටන් ගන්න මේ පුළුවන් මාර ඉක්මනට ගොඩක් මේ අය අපට කියනවා මේ ඒ සම්බන්ධය බ්‍රේක් වෙලා ටික දවසකින් තමයි මම මේක පටන් ගත්තේ කියලා. තනිකම ඇතුළේ අපි හිස්කමක් මවා ගන්නවා. හිස්කම පුරව ගන්න try කරනවා උත්සාහ ගන්නවා. අපිට ජීවිතේ කවදාවත් අපි අකමැති කෙනෙක් වුණත් දැන් මට මේ ආදරේ කියලා හිතෙන්න ගන්නවා. ඒක හරි භයානකයි. ඒකේ අනිත් පැත්ත තමයි ඒ ආදරේ ආකර්ෂණය මිනිස්සුන්ගෙන් නොලැබෙන වෙලාවේ අපි ඒ ආදරය සහ ආකර්ෂණය පරිසරයෙන් ඉල්ලා හිටිනවා. අපට පේන්න ගන්නවා වෙන්දා හැමදාම රැයට පායලා හවස මේ උදේ බහින හඳ අද මට කතා කරනවා කියලා. අපට තේරෙන්න ගන්නවා මේ හැමදාම හවසට තියෙන මේ සාමාන්‍ය සන්ධ්‍යා භාගය හරි වෙනස් කියලා. අපට පේන්න ගන්නවා නිකන් අපි ඇවිදන් යද්දි ඉස්සර මේ එහාට මෙහාට මේ කොළ හොල්ලපු ගහ අපට ඔච්චම් කරනවා කියලා අපට හිතෙන්න ගන්නවා. අපි තනිවීම ඇතුලේ හරි භයානක මනෝරාජ්‍යයක් නිර්මාණය කරගන්නවා. මට මේ ගීතය ඇතුලේ මොනික ඒක තමයි පේන්නේ මේ ගීතයෙන් කියන්නේ එහෙමයි සඳ ඔබ මගේ දුක විමසන මේ හැන්දෑවේ ඔහුම කියන මං දුකෙන් ඉන්නේ මේ දුක විමසන්න කවුරුත් නැ මෙන්න මාර වැඩේ හඳ මේක විමසනවා ඒක හරිය මේක තමයි ඇයි අපි තනි වෙන්න බය මේකයි අපි කවුරුත් මේ සංස්කෘතික මිනිස්සු විදියට තනිකමෙන් ජීවත් වෙන්න ජීවිතේ කවදාවත් ප්‍රාර්ථනා කළ නැහැ අපි පොඩි කාලේ තම්මයි තාත්තයි එක්ක නිදාගත්ත පුංචි ළමයි. අපි ලොකු වෙද්දි ඉස්කෝලේ ගියේ යාළුවෙක් එක්ක යාළුවෙක් අතින් අල්ලගෙන අපි එහෙම ඉස්කෝලේ ගියේ. අපි එතනින් එහා රැකියාවකට ගියත් අපි දවල් කෑමක බෙදාගෙන කනවා, තේක බෙදාගෙන කනවා. අපි හවසකට මේ පොඩක් අර අපි කියන්නේ හීනියට මත් වෙන්න හිතුණත් අපි අපේ යාළුවෙක් ඕන කරනවා. අපි තනිවෙන්න හරි බයයි.
0: සමාගමයකම අපි සුවය හොයනවා හැම මොහොතකම.
1: සමාගමක සුවය හොයනවා. ඒ සමාගමක සුවය නැති වුණු ගමන් තමයි අපේ මේ අනාරක්ෂිත වේදනාකාරී පීඩාකාරී ජීවිතය පටන් ගන්න. ඉතින් මට මේ ගීතය ඇතුලේ පේන්නේ ඒ තනි වුණු අනාරක්ෂිත පීඩාකාර තරුණයෙක් ස්වභාවික සෞන්දර්යාත්මක දේවල් දිහා වේදනාත්මක ස්වරයෙන් බලන ආකාරය. අතුලගේ හඬ මං හිතන්නේ මේ ගීතයේ ඉතාම ඉහළ සාධාරණයක් කරනවා.

0: സദതിയ ദഹര
1: സദതിയ ദഹര മാനവീയ പ്രേമയെ സൗന്ദര്യാത്മക വ്യമന സമകൗപ ലക്കനഹഗിനെ ഇന്നേ അതത് അനുഗ്രഹക ദായകത്വ അപ്പിട ലബാ ദെനവാ ജാതകലുത്തരൈ മണ്ഡലയ 2026 നവവസര ധനേന് പിരി ഇതിരെന്ന ധന നിധാനിയ ലോത്തരയ ഒബത് മിലതേ കാന്ന പസുകിയ വസര കിഹപേ പുരാ കോട്ടിപതിയൻ ബിഹിക്കല ധന നിധാനിയ ലോത്തരയ തുലിൻ നവവസരേ കോട്ടിപതിയ കുവാന്ന സീന ദക്കിന ഒബ ധന നിധാനിയ ലോത്തരയ പത വെൻകരവാ ഗന്ന അമതക കരന്ന എപാ ജീവിതേ സഹിനേത വാസനാവ്യ ആശീർവാദേ ജാതക ലോത്തരയ മണ്ഡലയ എതെക്കമ ഡൊമാസ്ക്രിയ വീക്കിത്തിമേ യന്ത്രയ സമക്ക തവത് കൃഷികർമ്മ ക്ഷേത്രയുടെ ആവശ്യക്കരന് യന്ത്രോപകരണ രസക് മഹതുന്ന അതിന് മാർക്സ് പെൻ ഹോൾഡിംഗ്സ് പുത്കലിക്ക സമാഗമ
0: മാനവീയ പ്രേമേ സൗന്ദര്യാത്മക വ്യമന സദതിയ ദഹര
1: സദതിയ ദഹര സമക ഒബ അപ്പി അഹന്ന യാന്നേ വിശാരദ ഗുണദാസ കപുകയെ സംഗീതവത് കൊട്ട ഗാനാക്കന ഗീതയാക് ആചാര്യ രത്നശ്രീ വിജയസിംഗ് യാൻ മികിത ലിയാന്നേ എത്തുമാകെ സഭയ ജീവിതത്തെ തുല എത്തുമാ മുഹുണതുന്ന വിവിധ അദ്ധ്യക്കീം ഗീതവലട്ട പാദകുണ അവസ്ഥാവൻ ഗ്യാന അപ്പി നിരന്തരം അഹനവാ ദെൻ മേക്ക് അതീതേദീ കൊഹമത ജീവിതേ ഗിരിദുർഗ തരണയ കറന്ന യനക്കോട്ട് ഇക ഭവേക ഗമനക് വിതരക് മത്നവേനി മിക സംസാരേ പുരാമ പ്രാർത്ഥന കരുകനാപു ഗമനക അവസാനിയ ദക്ക ഹോയാഗന യന വിമുക്തിയക് വെന്ന പുലവാ മേ സീരു സതുൻ കെരഹി അനുകമ്പാവെൻ ഹോയാഗന യന സത്യക് വെന്ന പുലവാ ഇതുകൊട്ട് ഏക കൊഹമദ അതീത സിദ്ധിദാമയ ഏ ചരിത കൊഹമദ മി വർത്തമാനയ പാരിഭോഗിക സമാജയേട ഗലപന്നി കേന കഥാവ അപിട അഹന്ന പുലവാൻ മഗേ ബിസൗനേ അസാപൻ ഗീതേ
2: അരമേ කතාවක් තියෙනවානේ අර තාත්තගේ ආදරේ මේ කොන්දොස්තරගේ රුපියල් වගේ කියලා. ඒ වගේම තමයි අපේ සංස්කෘතිය ඇතුලේ සැමියාගේ ආදරයත්. ඒ සැමියාගේ ආදරයටත් මේ මහා නිර්මාණ බිහි වෙන්නේ ලොකුවට කවිලිය වෙන්නේ කවි කියවෙන්නේ නෑ මෑතක් දැන් නම් පොඩ්ඩක් වෙනවා. ඒකට හේතුව ඒ බටහිර චිත්‍රපට නවකතා ගීත සහ හොලිවුඩ් බොලිවුඩ් නිර්මාණත් එක්ක බලද්දි එහෙම වෙනවා. හැබැයි මේ පහුගිය කාලේ පුරාම මේ සැමියෙක්ගේ ආදරය සැමියෙක් කොතරම් බිරිඳට ආදරය කරනවද සැමියෙක් කොතරම් දරුවන්ට ආදරය කරනවද කියන එක සම්බන්ධව මහා කතිකාවක් නිර්මාණය වුණේ නෑ සමාජයේ. හැබැයි බිරිඳගේ ආදරය සම්බන්ධව සෑහෙන කවිලිය වුණා, පොත් ලියුණා, නවකතා ලියුණා, සටහන් නිර්මාණය වුණා. හැබැයි සැමියෙක් තමන්ගේ බිරිඳට සහ දරුවන්ට දක්වන ආදරය සම්බන්ධව මහා කතිකාවක් නිර්මාණය වුණේ නැහැ. එකක් තමයි සැමියන් තමන්ගේ දරුවන්ට සහ බිරිඳට දක්වන ආදරය ලොකුවට සමාජගත කළේ නැහැ. ඇවිල්ලා කටහැරලා කිව්වේ නැහැ. හැමතිස්සෙම සැමියා නිහඬව දරා ගන්නා පිරිමි භූමිකාව තමයි රඟපෑවේ. ආර්ථික ප්‍රශ්න වේවා, සමාජීය ප්‍රශ්න වේවා, දේශපාලනික කාරණා වේවා, මේ සියල්ලම සැමියා කියන සත්වයා නිහඬව දරාගත්තා. ඔහු කරපු කැපකිරීම ගැන සමහරක් වෙලාවට බිරිඳයා දන්නෙත් නැහැ, දරුවන් දන්නෙත් නැහැ. ඒ කැපකිරීම් කියලා මේ තේරුම් යති සමහර වෙලාවට සැමියා ඒ පවුලේ නැහැ. නැත්තම් ඔහු වයසට ගිහිල්ලා. ඉතින් මට මේ ගීතය තුල ඇත්තටම තේරෙන්නේ සමාජීය සහ ආර්ථික පීඩාවන් නිහඬව දරාගෙන ඉන්න අතිශය ආදරණීය සැමියෙකුගේ කතන්දරයක්. ඔහු මේ ගීතය තුල ඉතාම අපූර්වවට කියනවා, මගේ විසවුනේ අසාපන්, ඔබ මන්ත්‍රදේවි නෙමෙයි, දන් දෙන්න දුෂ්කරයේ පලාතේ ගිහිල්ලා උඹට ඉන්න බෑ. ඒක තමයි මේ නොකිය කියන්නේ. ගිහිල්ලා කුලී ගෙවල් වල විසකෝර සර්පයෝ ඉන්න පලාතක ඒ විසකෝර සර්පයා කියන නයා මාපිලා පොළඟ නොවෙන්නත් පුළුවන්. මොකද කකුල් දෙකේ විසකෝර සර්පයෝ ඉන්නවා, ඒුන්ට වඩා භයානක. ඒව දන්නේ සැමියන්. බිරිඳන් නෙමෙයි, සමාජයේ ඉන්න සර්පයන් ගැන දන්නේ සැමියා. ඔහු තමයි ඒව දන්නේ. සමහර වෙලාවට තමන්ගේ බිරිඳට එළියට යන්න එපා, අරහ යන්න එපා, මෙහෙ යන්න එපා කියලා ඔහු නිකුත් කරන අපි හිතමු මේ යෝජනාව නැත්තම් මේ නියෝගය, ඒක බිරිඳ බොහෝ වෙලාවට බාරගන්නේ තමන්ව හිර කිරීමක්, තමන්ව නිදහස ඇහිරීමක් කියලා. හැබැයි ඒකට සැබෑ හේතුව සැමියා දන්නවා මේ සමාජයේ ඉන්න කකුල් දෙකේ විසගෝර සර්පය කවුද කියලා.
1: ඒක කතා වෙන දේවල් ගැන නේද? හැසිරීම ගැන හොඳටම දන්නේ
2: ඔවුන්. ඔව්, ඒවා ඇවිල්ලා ගෙදර තමන්ගේ බිරිඳ ඉස්සරහා, පෙම්වතිය ඉස්සරහා අකුරක් නැර කියන එක සමහර විට පිරිමි ගතිය නොවන හින්දා ඒ දේවල් කියන්නේ. හැබැයි ආරක්ෂාවට කියනවා යන්න එපා, ඒ වැඩේ කරන්න එපා කියලා. ඒක ගැහණිය දකින්න තමන්ව සීමා කිරීමක්, පටු කිරීමක් විදියට. ගීතය රචනා කරන්න හේතුව මම හිතන්නේ ලක්කන අහන සියලුම ශ්‍රාවකයන් පාහේ දන්නවා. ඉතම අපූර්

0: Dharyatmaka Viyamana Sanadiya Dahara Sanadiya Dahara
1: අපි විශාරද සුනිල දෙලසිංහයන් ගායන ගීතයක් අහන්නේ දැන් කුමාරදාස සපතන්ත්‍ර මේකතලේ වචන රෝහණ විරසිංහන්ගේ සංගීතය. අපි මුලින්ම කතා කළා වගේ තනිකමක් දැනෙන වෙලාවක, එහෙම නැත්නම් වේදනාවක් දැනෙන වෙලාවක අපි ආය ආය අපේ හිත පාරන මතකයන් තමයි සිහිපත් කරන්නේ. ගොඩක් වෙලාවට මේ විරහව කියන දේ ජීවිතේට සමහර වෙලාවට ඒක මේ ගැහණු පාර්ශවයටද පිරිමි පාර්ශවයටද කියන එක අදාළ වෙන්නේ නැහැ. අපිට විරහාවක් විඳින්න වුණාම ඒක සමහර වෙලාවට නිතර නෙතට පේනකොට අපි දන්න කියන චරිත අතරේ ගැවසෙනකොට හරි අමාරුයි හිතෙන් ඒක දරා ගැනීමට. වෙන වෙලා ගියපු මිනිස්සුන්ට සදහටම අයින් වෙලා ඈත් වෙලා යන්න නැවත ඇස්වලට පේනවත් එපා කියලා කියන තරමේ ආයාචනා කරන ගීතයක් මේ ගීතේ. හදේ කොතැනක හෝ හිඳි ඔබ.
2: අර හරිම ජනප්‍රිය කතාවක් තියෙන ඕනම සම්බන්ධයක් නිමා වුණාට පස්සේ කාල සීමාව තුළ වැඩියෙන්ම ඒ වෙනුවෙන් වේදනාව වෙනවා, කම්පා වෙනවා, දුක් වෙනවා කියලා අපිට පේන්නේ ගැහැණිය. ඇය තමයි වැඩියෙන්ම පීඩාවටපත් උමා කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇය තමයි වැඩියෙන්ම පීඩාකාරී කවි ලියන්නේ, පීඩාකාරී නිසදස් ලියන්නේ, පීඩාකාරී Facebook post දාන්නේ, කොණ්ඩේ කපාගන්නේ, ඇඳුම් මාරු කරන්නේ. ඒක කරන්නේ ගැහැණිය නැත්නම් පෙම්වතිය.
1: ඒ කියන්නේ ඊටාම හොඳින් ප්‍රකාශයට පත් වෙනවා මේ වේදනාව විඳින බව.
2: හැබැයි ඇයගේ වේදනාව, ඒ දුක සහ තරහ මේ සියල්ල කෙටි කාලයකදී නිමා කරනවා. නිමා කළා ඊටාම සාමාන්‍ය ගැහැණියක් බවට නැවත අවතාවක් පත් වෙනවා. ඒ කාලය පුද්ගලානුබද්ධයි. හැබැයි ඇය නිසක වශයෙන්ම සාමාන්‍ය ගැහැණියක් බවට පත් වෙනවා. ඇය ඒ සම්බන්ධයේ 100%ක් සම්පූර්ණයෙන්ම අයින් කරනවා, අමතක කරනවා. හැබැයි පිරිමි එහෙම නෙමෙයි. පිරිමි සම්බන්ධයක් නිමා වුණාට පස්සේ ඒ වේදනාව, පීඩාව, මේ දුක, සන්ත්‍රාසය, වියෝගය සමාජගත කරන්නේ නැහැ ලොකුවට. ඔහුගේ වේදනාව, දුක, තනිකම වගේ දේවල් අර ප්‍රස්තාර ඉහළටම යන්නේත් නැහැ. ඒක මැද දැනක තියෙන්නේ. හැබැයි ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔහුගේ ජීවිත කාලය පුරාම ඒ විරාගී සිතවිල්ල ඔහුගේ හිතේ තියෙනවා. සමහරවිට වෙන සම්බන්ධයක් පටන් ගත්තත් අවුරුදු 20ක් 30ක් 50ක් 60ක් ගියත් ඔහුගේ යටිහිතේ නිදන්ගත වෙලා ඒ තමන්ගේ ප්‍රේමය පැල වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ යටිහිතේ තියෙන සමහර දේවල් මේ එළියට මතු වෙන්නේ මොනිකා බලාපොරොත්තු නොවුණු මොහොතවල් වල. ඒ මොහොතවල් අතිශය පීඩාකාරී. තනි වෙලා ඉන්න, තනියෙන් ගමනක් යන, මුකුත් නැතිව ඉබාගාතේ ඉන්න වෙලාවක තමයි සමහර වෙලාවට ඒ මතකයන් අර හැංගිලා තියෙන මතකයන් පිහිපාරවල් වගේ පපුව කඩාගෙන එළියට එන්නේ. ඒක ඉතාම වේදනාකාරී. ඒ වේදනාකාරී හැඟීම දැනෙන වෙලාවක ලියවුණු වචන කීපයක් කියලා මම හිතනවා. ඒ හදේ කොහේ හරි තැනක මේ ඉන්න නිදා නොනිදා ඉන්න මතකය ගැනයි මේ කියන්නේ. ඒ මතකය කිසියම් වෙලාවක බලාපොරොත්තු නොවන වෙලාවක එළියට ඇවිල්ලා පෙළන පෙළීම අතිශය වේදනාකාරී. ඒ වේදනාව දරා ගන්න බැරුව ඉතාම ප්‍රේමණීය ලීලාවෙන් ඔහු කියනවා, "ඉනු කඳුලද සිඳෙන්නට පෙර යදින්නම් මෙකියන් මසිතෙන්." මේ මතකය මට හරිම පීඩාකාරී. නිදාසේ ඉන්න දෙන්නෙම නැහැ. කොයි හරි වෙලාවක මතු වෙලා මාව මරන්න හදනවා. ඒ නිසා යදින්නම්, ඒ කියන්නේ තාම මේ මම හිතන්නේ පිරිමි පෞරුෂයක් විසින් කරනවා කියලා බලාපොරොත්තු වෙන්න බැරි විදියේ ඉල්ලීමක්. යදින්නම් ආයාචනා කරන්නම් පින් සිද්ධ වෙයි, මගේ මතකෙන් අයින් වෙන්න කියලා කරන්නේ.

0: ලකන සඳදිය දහරහන්ගෙන වෙලා මතක් කරනම් වෙලාව රාත්‍රී 7යි විනාඩි 34යි.
1: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහන එළතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තහන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කෙවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bypass.com වෙත පිවිසෙන්න.
3: අත්‍යවශ්‍ය වාහන සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1ක් රුපියල් 199යි සුදු සිරි කිලෝ 1ක් රුපියල් 209යි මුංගිට කිලෝ 1ක් රුපියල් 875යි රතු පරිප්පු කිලෝ 1ක් රුපියල් 279යි ලුකු ලුණු කිලෝ 1ක් රුපියල් 149යි රතු ලුණු කිලෝ 1ක් රුපියල් 320යි අර්ථපල් කිලෝ 1ක් රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙතින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077777374
6: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජය නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජය වෙති
7: යහතුන වඩින අපේ රස විජය
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්
8: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න සමුහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමුහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176679579
5: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කෙවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bypass.com වෙත පිවිසෙන්න

0: පාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලකන මොවලින් දේශ අලුත්.

0: වෙලාවර අපේ 7යි විනාඩි 39යි. චික ගැන
1: අලුත් ගමනකට ඩොමස් සමගින් අලුත් අවුරුද්ද ආරම්භන්න ඔබට පුළුවන්. ගොවිචරතාවගේ විශ්වසනීය හවුල්කරු ඩොමා සමගෙන් අලුත් අවුරුද්ද ආරම්භන්න දැන් ස්ටීම් බට්ටා ස්වයංක්‍රීය වීකැටීමේ යන්ත්‍රය සහ කලිසූට යන්ත්‍රයකින් සමන්විත විවිධ ධාරිතා දෙකකින් යුතු පැකේජ් දෙකක් හඳුන්වා දීලා තියෙනවා. වී තැම්බීම, වේලීම, කැටීම, එවැගේම කළුවට සහ අවපහ ඇට ඉවත් කිරීම ආදිය දක්වා ක්‍රියාවලිය වේගවත්ව ඉක්මනින් ඉටු කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. මේ යන්ත්‍ර තුනම එකවර මිලදී ගැනීමේදී ඔබට විශේෂ මිලාඩු කිරීමේ වට්ටමක් ලබා ගන්නත් පුළුවන්. කොන්දේසි සහිතයි. වැඩිදුර විස්තර දැනගන්න කතා කරන්න 01176779579 දුරකථන අංකයට. සඳදිය දහර සභක ඔබ ආදරෙන් ලකනහගෙන අද සඳදිය දහර අපේ සුඳුරු හමුවීම කවියෙක්, ලේඛකයෙක්, එවැගේම මාධ්‍යවේදියෙක් ඔහු නුවන් ගම්මන්පිල සමක අපි මේ සාමාන්‍යයෙන් සහෝදර සහෝදරියන්ගේ අතර තියෙන ආදරය ගැන කතා කරද්දී ගොඩක් කලාවට දකිනවා මේ සහෝදරියන් කොයිතරම් ආදරෙයි කියලා. තමන්ගේ සහෝදරයන් වෙතට ආදරය ප්‍රකාශ කළත් සහෝදරයින්ගේ පොඩි තියෙනවනේ මේ තමන්ගේ නංගිට හෝ අක්කට හෝ තියෙන ආදරය එහෙම කියන්නේ නැහැ. ආදරේ හැංගිලා තියෙන්නේ සමහරලාට කරන සැරවැර ඇතුලේ වෙන්න පුළුවන්. තමන් සමහරලාට රැකියාවක් කරලා ගන්න වැටුපෙන් ඒ කරන සලකා බැලීම ඇතුළ වෙන්න පුළුවන්. එහෙම දේවල් තමයි තියෙන්නේ. එතකොට මේ අතීතයේ මතකයන් එක්ක සමහර වෙලාවට ඉතින් අපි කොයිතරම් ආදරණීය බැඳීම් වල ඉන්න සහෝදර සහෝදරයන්වත් විවාහය වගේ කාරණාවකදී සිදුවෙනවා යම් කිසි විදියකින් වෙනස් වීමක් වෙන්න, වෙන පවුලකට යන්න, වෙන සමාජයක ආශ්‍රය ලබන්න. කොටිම කියනවා නම් සමහරට හැදුණු වැඩුණු නිවසෙන් බව අපිට ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ මතකයන් ගැන ලියමුණු ගීතයක් තමයි මේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මේ ගීතය ලියන්නේ. සරදසනායකගේ සංගීතය, නංගි සහ අයිය තමයි මේ ගීතය ගායනා කරන සැබෑ ජීවිතය තුළත් සුනිල් සිරිවර්ධන සමග චන්ද්‍රිකා සිරිවර්ධන.
2: ඔව්, මගේ ඉතාම හොඳ යාළුවෙක් ඉන්නවා මොනිකා. ඔහුයි ගෙදර නංගි හිටියේ දන්න කාලේ නම් මුන් දෙන්නා පුදුමාකාර රණ්ඩු වෙනවා. අයියයි නංගි එක ගෙදර, ඒ කියන්නේ එක මොහොතකින් බෑ. ඒ ගෙදර ඒ කාලේ වාහනයක් පවා තිබුණා. අඩු ගානේ තාත්තා අම්මයි අයියවයි නංගිවයි දාගෙන එක් කියන්නේත් වාහනේ අනිවාර්යෙන් අයියා ඉස්සරහා සීට් එකේ තියන් අම්මයි නංගි පස්සට යනවා. මොකද ඒ තරම් රණ්ඩු වෙනවා. පාරේ මේ වෙන වාහනයක් ගියත් රණ්ඩු වෙනවා. පුදුම රණ්ඩුවක් තිබුණේ. ඒ රණ්ඩුව මට හිතා ගන්න බැයි රණ්ඩුව. හැබැයි ඔයා විශ්වාස කරන්න ඒ නංගි විවාහ වුණා. විවාහ දවසේ මගේ යාළුවා ඇඬුව ඇඬිල්ලක් ඒ නංගිත් අයිය බදාගෙන ඇඬුව ඇඬිල්ලක්. ඒ කියන්නේ ඒක ඇත්තටම පුදුමයි. ඒ කියන්නේ දැන් විවාහ මංගල උත්සවයට සූදානම් වෙන දවස්වල පවා මේ වෙඩින් එකට යන මොහොතේ පවා මුන්දර රණ්ඩු වෙනවා. ඇඳුමට රණ්ඩු වෙනවා. එන්න ප්‍රශ්න ගොඩක් තිබ්බා. හැබැයි ඔවුන් නංගි විවාහ වෙන මොහොතේ අයියයි නංගි බදාගෙන ඇඬුව ඇඬිල්ලක් ඒක ඒ උත්සව ශාලාවටම දරා ගන්න බැරි වුණා. ඔයා විශ්වාස කරමු දැන් ඒ අයියයි නංගි තරම් යාළුවෝ දෙන්නෙක්. මගේ යාළුවෝ ඔහුගේ ජීවිතේ හැම දෙයක්ම නංගිට කියනවා. නීතිපතා දැන් ඇය ලංකාවේ නෑ, විදේශගත වෙලා ඉන්න නංගි. අයිය ලංකාවේ ඉන්නේ. හැමදාම හවසට මේ නංගිට කෝල් එක කරනවා. කන එක බොන එක සියල්ල කියනවා. නංගිත් අයියට ඔක්කොම කියනවා. ඉතින් මම කල්පනා කරේ සමහරලාට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ කාලෙත් මේකළු යාළු වෙලා හොඳට හිටියනම් මිද්‍රා ෂෝක් නේද කියලා. හැබැයි ඒක තමයි වැඩේ කියන්නේ. ඒ සමහර වෙලාවට මේ ඔය මේ ආදරයක මිහිර දැන් අපි අත්‍තරම ආදරය කියලා සම්මත මේ ගුවන් විදුලි ටීවී සමාජ මාධ්‍ය අවකාශයේ මේ කතා බහ කරන්න ගැහැණියක් පිරිමියක් අතර හදා ගන්න සම්බන්ධයනේ. එතනින් එහා ආදරයන් ලෝකේ තියෙනවා. අයියයි නංගි ආදරයේ තරම් හැඩ ආදරයක් ලෝකේ තවත් තියෙනවද? තවත් කොහෙවත් නැහැ මේ තරම් ලස්සන ආදරයක්. දැන් ගොඩක් අය තමන්ගේ පෙම්වතියට නංගි කියලා කියන්නේ. සමහර පෙම්වතියට අයිය කියලා කියන්නේ. මේ බැඳර ළමා ඉන්න සැමියා බිරිඳ කියන නංගි අයියයි කියලා. ඒ තරම් ඒ ආදරය විශිෂ්ටයි. මේ ඒක කතා දෙකක් නැහැ. මේ ආදරය කියන එක දැනෙන්න ගන්නේ අහිමි වීම කියන බරපතල සිද්ධියෙන් පස්සේ. ඉතින් ඒ නිසා මම මේ ගීතය තෝරගත්තේ. ඉතාම මනරම් ගීතයක් සහ මේ ගීතය ඇත්තටම ගායනා කරන්නෙත් අයියයි නංගියයි හින්දා මම හිතන් තවත් මේ ගීතයට ආත්මය මුසු කරලා තියෙනවා. ඒ නිසාම අද අපි මේ ගීතය අහන්න සූදානම් වෙනවා.

0: Zaryatnaka Viamana Sanadiya Dahara Sanadiya Dahara
1: අපි සඳදිය දහර තුළින් අහන මේ ගීතය අප්සරාජ සිල්වා තමයි ගායනා කරන්නේ. චාරුක සුරවීර ප්‍රියන්ත ඩෙරෙක්ස් ගීතය ලියන නිසා සංගීතවත් කරන්නේ. රුසියාව, රුසියානු සාහිත්‍යය වගේම දැන් අහිත්‍ය කියලා කියන කොටස කතා කරන්න යනකොටම අපි ඕනෑම කෙනෙක් විශේෂයෙන්ම ඔය පසුගිය දශක දෙක තුනක ජීවිතයේ පරිණත භාවයට පත්වෙච්ච බොහෝ උදවිය කතා බහ කරද්දී අහන් හිටියොත් දන්නවා මේ රුසියානු සාහිත්‍යයේ චරිත, ඒ පුද්ගල, ඒ සිද්ධි කොහෙන් හරි තමන්ගේ කතාවට එකතු කරගන්න ආකාරය. ඒ තරමටම රුසියාව අපිට සමීපයි, කොයිතරම් දොරින් තිබුණත්. ඉතින් මේ ඉවාන් පවුලුෂා හමු වෙන වෙලාව.
2: මම ඉවාන් පවුලුෂාට කොන්දේස විරහිත ආදරේ මොනික කාරණා කීපයක් හින්දා. ඒ තමයි මගේ ජීවිතේ මම උසස් පෙළ කරමින් ඉඳලා මේ විශ්වවිද්‍යාලය යනවද නැද්ද වගේ තැනක කල්පනා කරන් ඉන්න යුගයේ. ඒ කාලේ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් නිර්මාණය වුණා ගීත නිර්මාණ කීපයක්. එකක් තමයි මේ ඉවාන් පවුලුෂා ගීතය. මේක කොළඹ විශ්වවිද්‍යාලය පදනම් කරගෙන නිර්මාණය වුණේ. ඒ සමකාලීනව උමා නිර්මාණය කළා සමන් ජිනදාස, ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටියේ. ඔබට මතක නම් ඉමාන් පෙරේරාගේ ලස්සන සින්දු සෙට් එකක් ආවා. ඉමාන් ඒ කාලේ ඉමාන් අයියා මං හිතන්නේ ජපුර කැම්පස්
1: එකේ ඉන්නවා.
2: ඔව්. ඉතින් මේ ගීත කීපය හින්දා මං ඇත්තටම මොනිකා ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ගැන පුදුමාකාර මනස්කාන්ත චිත්‍රයක් මගේ ඔළුවේ චිත්‍රණය කරගත්තා. මට ඉවාන් පවුලුෂා දකිද්දී මට ඒ කාලේ මං කොළඹ විශ්වවිද්‍යාලයට ආදරය කරන්න ගත්තා. ෂා කොළඹ මරු ඇති මේ කොල්ලෝ කෙල්ලෝ ඩාන්ස් කරනවා, සින්දු කියනවා, ෂා මේක මාරදි කියලා මං හිතන්න ගත්තා. උමා එහෙද්දි මං පේර කැම්පස් එක ගැන ආදරය කරන්න පටන් ගත්තා. මේ පේරවල කැම්පස් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ අන්තික සමන් අයියා ඉංජිනේරුවෙක්. ඔහුගේ නිර්මාණ ෂා මේ ඉංජිනේරින් කරන ගමන් මේ වගේ වැඩ කරනවා ඇති කියලා මං හිතුවා. ඊට පස්සේ ජපුරේ සින්දු ටික ඉමාන් පේර කරද්දි මම ජපුර ගැන ප්‍රේමයක් නිර්මාණය කරගත්තා ෂා මේක මරු කියලා. කවුරු කෙනෙක් මෙන් ඇහුවා නම් ඇයි ඔබ කැම්පස් යන කල්පනා කරේ කියලා. ප්‍රධානම හේතුවක් මේ ගීත කීපය. මං හිතුවා මේ කැම්පස් ඇතුලේ මේ වගේ ඉතාම සෞන්දර්යාත්මක ලෝකයක් ඇති කියලා. ආවට පස්සේ ඒක වෙනස් වුණා, ඒක වෙන කතාවක්. මේ ගීතේ කොහොමත් මං ආසයි. හරිම ලස්සන වචන කීපයක් තියෙනවා මොනිකා. දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ, ජීවිතේ හිම, ජීවිතේ හිම බලන්න යදුම ජීවිතේ හිම. දිය වෙන්නට පෙර බලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ. මේ ජීවිතේ හිම කියන කෑල දිය වෙලා ගිහිල්ලා ඔක හිමට වෙන දෙන්න පුළුවන් අර්ථකථන. අපේ තියෙන ආර්ථික පසුබිම, අපේ තියෙන ප්‍රෞඩත්වය, අපේ තනතුරු නේද, අපිට ලැබිලා තියෙන වරප්‍රසාද, අපිට තියෙන වාහන, අපේ තියෙන ගෙදර නේ, මේ ඔක්කොම දිය වෙන්න පුළුවන්. මේක තමයි හිම තට්ටුව. මේක අස්ථාවරයි, ස්ථාවර නෑ. හිමේ අපට අකුරු අඳින්න පුළුවන්, ආදරය කියලා හිමේ ලියන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා දිය වෙනවා. ඒ දිය වෙන්න කලින් අපි මේ ජීවිතේ මිහිර කියන එක හොයාගෙන යන්න ඕන. හිම දිය වුණාට පස්සේ ඒ ගැන වේදනාවෙන් කම්පා වෙලා වැඩන්නේ. ඒ වගේ හැඟීමක් මේ ගීතය

0: Tarjatnaka Viemana Sada Tia Tahara Sada Tia Tahara
1: Ravi Sirivardhana me gite liyanni acha Rohan Veerasinghan ge sangeete Krishanta Erandaka gite gayana karanni ikman vima den godak deval walata api hadisini ayway api samanyen kiyana hadisi unaham apita kisi deyak ehema piliwelakata karagannat baha kiyala ඒ වුණාට හදිසි වුණාට පස්සේ ඇති වෙන පසුතැවිලි වීම අපිට වැරදුනාට පස්සේ සමහර වැරදි තියෙනවා මකලා නිවැරදි කරන්න පුළුවන් වෙන දේවල් තියෙනවා හැබැයි සමහර වෙලාවට එහෙම බැරි ඒවා ජීවිතයේ සමහර තීරණ අපි හදිසි වෙලා ගත්තට පස්සේ අපිට නැවත හැරෙන්න බැරි තැන් එන්න පුළුවන් ඉතින් මේ කතාව එහෙම කතාවක් මේ වසන්තේ නෑ විදින් සිටියානම් මේ තරම් දුක නෑ සඳවති
2: මුලින්ම කියන්න ඕන මේ රවි කියන ගීත රචකයාට සහ කවියට මං හරිම කැමතියි රවිගේ සමාජ භාවිතයේ සම්බන්ධ මට සෑහෙන චෝදනා තියෙනවා ඒක වෙන කතාවක් හැබැයි මම රවිට කියලා තිනවා රවි කියන මේ කවියාට සහ ගීත රචකයාට මම මාර කැමතියි රවිට ඉතාම හොඳින් සමහර පොඩි දේවල් ලියන්න පුළුවන්කම තියෙනවා ඔහු ඒ හැකියාව ප්‍රගුණ කරගෙන ජීවත් වෙයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව සහ ආරාධනය සහ ආයාචනය රවි අහන් ඉන්නවා නේද රවි මේ අපි ජීවිතේ අපි කියන්නේ මේ මැචුව වෙනවා කියලා මොනිකා අපි
1: පරිණත වෙනවා කියලා
2: පරිණතයි කියලා එතකොට අපි සමහර දේවල් ගැන මේ දෙපාරක් හිතන්න ගන්නවා. දැන් එක්තරා කාලයක් තිබ්බ ඔය WhatsApp එකේ මාපුම කාලේ අපිට කවුරුරි මැසේජ් එකක් එවුවොත් අපි ටස් කාල රිප්ලයි කරනවා. දැන් අපි එහෙම කරන්නේ නැහැ නේද? අපි පොඩ්ඩක් බලලා රිප්ලයි නොකර පොඩි වෙලාවක් අරන් රිප්ලයි කරන්නේ. සමහර ලාට අපි මැසේජ් එක කියවන්නෙත් නැතුව මැසේජ් එකක් එනවා දැකලා ඒක පොඩ්ඩක් දුරකථනයේ තියන්න අරිනවා අපි අපි අපි ඉඩ දෙනවා අපටම නිවෙන්න. සමහරක් වෙලාවට එන තමහර මැසේජ් වලට අපට අමමුතු මතක් කරලා බනින්න හිතෙනවා
1: හැබැයි එහෙම කරන්නේ නැහැ
2: අපි ඒ නිහඬව ඉන්නවා අපි අර මැචුව වෙන්න උත්සාහ කරන කීරීමේදී අපි කරන දෙයක් තමයි ඉක්මන් නොවෙන්න හිත හදාගන්න ඉක්මන් කෝපය හරි භයානකයි කියලා කියනෝනේ ඉක්මන් තීරණත් හරි භයානකයි අපි ඔය කවුරු කිව්වත් අර දුටු ගමන් ඇති වෙන ප්‍රේමය මාරයි කියලා ඒක මාරයි නෙමෙයි ඒක මාරාන්තිකයි ඒ ප්‍රේමය මාරාන්තිකයි ඒක හරි ඒක ඒක මාරාන්තිකයි ඒක ඒක පිහියක් වගේ හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් කැපුණොත් කැපෙන්නේ බෙල්ලමයි ඊට වඩා පළදායි අපි දැන් දන්නවා මේ ප්‍රේමය උනත් දුටු ගමන් ඇති වෙන ප්‍රේමය සාක්ෂාත් කරගෙන ජීවත් වෙන පෙම්වතුන් ඉන්නවා ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි අපි අත්දැකීමෙන් දන්නවා වයසත් එක්ක ඊට වඩා මේ කල් පවතිනවා දැන හැඳුනුම්කමක් නිර්මාණය කරගෙන ඒ තුලින් හටගන්නා ප්‍රේමය කියලා අර ජනප්‍රිය කතාවක් තියෙන්නේ එකවරක් විවාහ වෙලා දික්කසාදූ මිනිහෙක් පළවෙනි වතාවේ සුන්දර ගැහැණියක් විවාහ කරගත්තට දෙවන වතාවේ තෝරාගන්නේ සුන්දරතම ගැහැණියක් නෙමෙයි තමන්ට ජීවත් වෙන්න පුළුවන් ගැහැණියක් ඒ ඇයි ඔහු ඉක්මන් වෙන දක්වන බය හින්දා. ඉතින් මේ ගීතය ඇත්තටම මම හිතන්නේ සැබෑ අත්දැකීමක් මේ ගීතය ලියන්න හේතුවත් බොහෝ දෙනා දන්නවා. ඒ වසන්තය ඇවිදින් යලි ඔබ

0: Dārjātnaka Viemana Sada Dīja Dāra Sada Dīja Dāra
1: Sada Dīja Dāra Tolien Api Ahanwa Sunīra Sumanga Gaina Gītayak Gitaliyanne Nuan Lena Gīya Tilana Rohana Gīya Sangeeta Vatkale පෙරදින විශ්වවිද්‍යාලය තමයි ඉතින් මැවෙන්නේ මේ ගීතයත් එක්ක. හැබැයි ඊට එහා ගිහපු කතාවක් අපේ හිතේ ඇඳෙනවා මේ කතාවත් එක්ක.
2: මම මේ ළඟදී සෑහෙන කාලෙකින් මොනික ගියා වේදිකා නාට්‍යයක් බලන්න. එල්ෆින්ස්ටන් රංගහලේ තිබ්බේ කොළඹ හතේ තොරණ. ඒ නාට්‍යයේ නම. මම සෑහෙන කාලෙකින් මේ ගිහිල්ලා බැලුවේ වේදිකා නාට්‍යයක්. ඒකේ තිබුණෙත් මේ වැද්දගේ කුමාරයාගේ කුමාරිගේ කතාවේ ඒක අලුත් නව දිගුවක් වශයෙන් තිබුණේ. මගේ නාට්‍යවල එනගම මගේ යාළුවාට කිව්වා ඇත්තටම ඉතින් ලංකාවේ වේදිකා නාට්‍ය තාම

0: සමාජය විසින් කුමාරයා ඉහළ තලයක ඔසවා තියලා ඇයට සමාජ පීඩනයක් යොමු කළා. කුමාරිට ඇයව සරණ පාවා දුන්නට ඇගේ යටහිතේ හැමදාම හොල්මන් කරන්නේ වැද්ද. වැද්ද කියන්නේ මේ කැලේ ඉන්න සත්තු මරන් කන මිනිහ නෙමෙයි.
1: දැන් කොහොමද අපේ රටේ ආදිවාසී
0: ජනතාව වඩා වඩා දැන් ඉතාම හොඳින් ඉන්නවා. මං කියන්නේ වැද්දා තමයි කෙල්ල වාස. හොඳට බලන්නකෝ, ඉතාම පිළිවෙලට ජීවත් වෙන, හැමදේම අස්පස් කළා ඉන්න, හොඳට ඇඳුම් අයන් කළා, අඳින වාහනේ හැමදාම උදේට හොදල එළියට දාන පිරිමියෙක්ක ජීවත් වෙන සමහර කාන්තාවන්, ඔවුන් මොන හරි සම්බන්ධයක් ගැන ඔබට ආරංචියක් වුණොත් ඒ සම්බන්ධය හදාගත්ත කෙනා ගැන බලන්නකෝ, ඌ අනිවාර්යෙන් අරට වඩා 100% වෙනස් විදිහේ අපිළිවෙල මිනිස්සෙක් වැද්දේ. ඒ වැද්දාට තරුණියක් තුළ ඇති වෙන ප්‍රේමය, ඒක සදාකාලික හේතු ප්‍රත්‍යක්, සදාකාලික වස්තු බීජයක, කවදාවත් නිමා වෙන්නේ නැති සමාජ යථාර්ථයක්. මං ඒ නිසා ඊට පස්සේ කල්පනා කරා, ඔව් මේ ඉදී වේදිකා නාට්‍යවලට මේ වගේ වස්තු බීජයක් නිර්මාණය වෙන එක ඉතින් අහම්බක් නේ, මේක සදාකාලික සමාජ සත්‍යයක් නේ කියලා. මේ ගීතයේ ඒ කොටස හදි මට ඒක වැටහුණා, සහ ඔබ කිව්ව කතන්දර දෙකක් තමයි ඉතාම සුන්දර මේ හන්තානේ ආදර කතාව. ඒ හන්තානේ ආදර කතා අතරේ ගලන් යන අප්‍රමාණ ශෝක සුසුම් ධාරාවන් ප්‍රමාණය, ඒව අනන්තයි අප්‍රමාණයි. හන්තාන ඇතුලේ කියවෙන ලියවෙන ප්‍රේම කතාවලට වඩා කියවෙන්නේ නැති ලියවෙන්නේ නැති විරහ කතන්දර අනන්තයි අප්‍රමාණයි. මේ ගීතය හද්දී ඒ කතන්දර සියල්ල මතක් වෙනවා, සහ මේ ගීතය ලිව්වෙත් නුවන් අයියා, අපේ ජ්‍යෙෂ්ඨ මේ රේඩියෝ සහෝදරයෙක්. ඒ නිසාමත් මේ ගීතය තෝරගත්තා.

0: ಸಮಾಧಿಯ ಧಾರವನುವಿನ ಅನುಗ್ರಹದಾಯಕತ್ತಲ ಪಾದೆಮಿನ್ ಇನ್ನವ ಜ್ಯೋತಿಕ ಲೋತರೈ ಮಂಡಳಿಯ ಸಮಕ್ ಜ್ಯೋತಿ ಮಹಾ ಧನ ಸಂಪತ್ ಧನ ನಿಧಾನಯ ಏಕಾಬತ್ತ ಅರಮುದಲಟ ಬಹುಗೆ ದಹಸ್ ವಿಸಿ ಪಹ ವರ್ಷ ತುಳದಿ ಪಮನಕ್ ರೂಪಿಯಲ್ ಕೋಟಿ ತಿಸ್ ಅಟಕಟ ಅಧಿಕ ಮುದಲಾಕ್ ಧನ ನಿಧಾನೆಯ ಲೋತರೈಯ ಮಗಿನ್ ಲಪಾತಿ ತೇನ ಒಬತ್ ಕೋಟಿಪತಿ ಕುವನ ಕಮನ್ ರಟೆ ಸಂವರ್ಧನೆಯಟತ್ ಉರದೆನ್ನೆ ಕುವೆನ್ನ ಜಾತಿಯ ಮಹಾ ಧನ ಸಂಪತ್ ಧನ ನಿಧಾನಯ ವೆಡಿವೆಡಿಯನ್ ಮೇತೆ ಕಾಣ ಜೀವಿತ ಸಹನಯಟ ವಾಸನಾವೆ ಆಶೀರ್ವಾದಯ ಜಾತಿಕ ಲೋತರೈ ಮಂಡಳಯ ಸಂದದಿಯ ದಹರ ಸಮಗ ಆದರೆ ನವಲಾಕನ ಹಾಗೇನೆ ಅದ ಸಂದದಿಯ ದಹರ ಪ್ರಸುಂದರು ಹಾಮು ವೇಮನ್ ವನ್ ಗಮ್ಮಂ ಬೆಲ ಸಮಗ ಅಪಿ ಅಚರ ಪಂಡಿತ ಅಮರದೇವನ್ ಸಮಗ ನೀಲಾ ವಿಕ್ರಮಸಿಂಹ ಗಾಯನ ಗೀತೆಯ ಕಹನ್ ಅಚರ ಅಜಂತ ರಣಸಿಂಹ ಗೀತೆ ಲಿಯಾನ್ನಿ ಅಚರ ಪ್ರೇಮಶ್ರೀ ಕೇಮದಾಸನ್ಗೆ ಸಂಗೀತಯ ಪಾಲೋಸ್ವಕ ಸಂದ ಪಾಯನುವೆನ್ನಿ
1: ಸಿಂಹಲ ಬೌದ್ಧ ಸಂಸ್ಕೃತಿಯ ಮತ ಅಪೇ ಜೀವಿತ ಹೆಡಗಸ್ವಾಗಿನ ಜೀವತ್ತಿನ ಮಿನಿಸು ಇಂದ ಅಪಿ ಕಿಸಿಯಂ ದುರಕಟ ಮೇ ಸಂಸಾರಕ್ಕೆ ಏನಕ್ಕೆ ವಿಶ್ವಾಸ ಕಣ್ಣ ಅಪಿ ವಿಶ್ವಾಸ ಕಣ್ಣು ಅಪೇ ಮೇ ಸಮಹಾರ ಹಂವೀಮಲಟ ಸಂಸಾರಕ್ಕೆ ಬೆಂದಿ ಮಕ್ತೀನೋ ಕೇಳ ಅಪಿ ವಿಶ್ವಾಸ ಕಣ್ಣು ಸಮಹಾರ ವೆಂಗ್ವೀಮಲಟ ಸಂಸಾರ ಮನೋಹರ ಹೇತುವಾಕ್ವೆನ್ನದು ಕೇಳ ಅಪಿ ಕರ್ಮಯ ಸಹ ಕುಶಲೆ ಅಕುಶಲೆ ವಿಶ್ವಾಸ ಕಣ್ಣು ಅಪಟ ಒಣ ದೇವಾಲ ಲಬಾಗನ್ನ ಪುಲ್ವಾಂಗನು ತಪೇತನ ಅಪೇ ಪೀನ ತಮೈ ಮೇಗ ಅಪಟ ಒಣ ದೇವಾಲ ಲಬಾಗನ್ನ ಬೆರಣಂ ಅಪಿ ದುಕ್ಕುಂದಿನವ ಅಯ್ಯೋ ಮೇಗ ಅಪೇ ಅಕುಸಲೆ ಮೇಗ ಅಪೇ ಪವ ಕೇಳ ಅಪಿ ಹೇಮ ಹಿತ ಹದಾಗನ್ನ ಏಕ ಹೊಂದ ಹಿತ ಹದಾಗನ್ನ ಇತಾಮ ಹೊಂದಯ ಸಹ ಆದರೇ ಕಿಯನ್ನೆ ಹರಿಮ ಮೇ ಅವ್ಯಾಜ ಮನುಷ್ಯ ಹೆಂಗೀಮಕ ಏ ಅವ್ಯಾಜ ಮನುಷ್ಯ ಹೆಂಗೀಮೇ ಉತ್ಕರ್ಷಯ ಮೇ ಸಾಂಸ್ಕೃತಿಕ ರಾಮು ಎತ್ತುಲ ಅಪಿ ವಿಶ್ವಾಸ ಕಲಾ ವಿವಾಹ ಕೇಳ එම විශ්වාසයක් අපි හිතේ තිබුණා ඒක මේ අලුත් ජෙන්සි પરම්පරාව මම දන්නේ නැහැ කොහොමද මේ විග්‍රහ කරන්න කියලා හැබැයි ඊට කලින් પરම්පරාව විනිසු වශයෙන් අපි විශ්වාස කළා ආදරය කියන එකේ කූටප්‍රාප්තිය විවාහය කියලා හැබැයි අව්‍යාජ පෙම්වතුන් දෙන්නෙකුට සරල පෙම්වතුන් දෙන්නෙකුට ආදරය මේ ඒ උත්කර්ෂයට නංවා ගන්න ලේසි උනේ නැහැ විශේෂයෙන් ග්‍රාමීය පරිසරයක ඔවුන් විශ්වාස කළා ඒ උත්කර්ෂය ලබා ගන්න නම් අපට පින් පොඩ්ඩක් තියෙන්න ඕනේ කියලා ඒ උත්කර්ෂයට ළඟා වෙන්න බැරි මොහොතේ වුන් පීඩාවට පත් වුණා අයියෝ අපට පින නෑනේ මේක කරගන්න කියලා. ඒ තරම් මානුෂිකව ඒ තරම් අවංකව ඒ තරම් සෞම්‍යතනකින් තමයි මොනිකා මේ රටේ ගම්වල ආදරවන්තයෝ ආදරවන්තියෝ ප්‍රේමය අල්ලගත්තේ. ඒ නිසාමයි මේ ප්‍රේමය ගැන තාමත් අපට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසාමයි සමාජ මාධ්‍ය ඇවිල්ලා ඉලෙක්ට්‍රොනික ලෝකයක් බිහි වෙලා AI තාක්ෂණයෙන් හඬකවලා මිනිස්සු හදලා මේ සමාජ මාධ්‍යවල එහෙ මෙහෙ දිව්වත් අපට ගමේ ආදරන්දරයන් මතක් වෙන්න සහ අපි මතක් කරගන්නේ මේ ගීතේ වචනයක් වචනයක් පාසා තියෙන ඒ අව්‍යාජ සුන්දර ප්‍රේමය සහ මේහි සමහර උදාහරණ ඉතාම ලස්සනයි. මට එක තැනක් හරිම ලස්සනට කියන්න පුළුවන් මේ බලන්න තුන් ඉරි ගෙලට ළඳේ රිදියෙන් මාල පොටක් දෙන්න. සමහරවිට බෙල්ල ටිකක් උස කෙල්ලෙක්ගේ සුන්දරත්වය අර බෙල්ල ඉරි තුනක් වගේ බලා ගන්න පුළුවන්. රත්තරන් මාලයක් දෙන්න මේ කොල්ලට හිතා ගන්නවත් බෑ. රත්තරන් කියන එක බොහෝම දුරයි. රිදීමාලයක්වත් දෙන්න තරම් අහිංසක අව්‍යාජ බලාපොරොත්තුවක් මේ ප්‍රේමය ආසේ තියෙන්නේ. ඉතාම මේ මනරම් අව්‍යාජ පෙම්වතුන් දෙන්නෙක්ගේ ප්‍රේම ගීතයක් විදියට තමයි මට මේ ගීතය ඇහෙන්නේ. සහ මේ ගීතයේ සංගීතය සහ ගායනය ඇතුළෙත් ඒ අර අපි සදාකාලිකව අපේ මතකයේ නිදන්ගත වෙලා තියෙන ග්‍රාමීය සුන්දරත්වය සහ ග්‍රාමීය ප්‍රේමය ඉස්මතු වෙනවා. ඒ නිසා මම මේ ගීතය තෝරගත්තා.

0: சர்வாத்மக வியமன சததிய தஹர சததிய தஹர.
1: අපි සශිකා නිසන්සලා ගායනා කරන ගීතයක් අහන්නේ ඊළඟට ශාන්ත ජාලත් එසේරම ගීත ලියන්නේ සහ සංගීතවත් කරන්නේ. මේ ගීතයේ ආරම්භයේ ඉඳන් අහගෙන යනකොට අපිට එක කතාවක් හිතේ මැවෙනවා. හැබැයි ඒ උනට ටිකක් අවසාන හරියට එනකොට ගීතය ඇතුලේ මේ ගීතයේ දැන් අසම්මත ඇරයුම් නොකර සම්මතාකාරයෙන් ඇරයුම් කරන්නත් පුළුවන් පරිසරයක් ඒ දෙන්න අතරේ තියෙනවාද කියලත් අහන්න හිතෙනවා. නොබේ සිත හිස්සහසක්.
2: අපි දන්න සහ අත්දැකීමෙන් අපට පේන කතන්දරයක් තමයි ආදරය මුවාවෙන් අපි ලක්වෙන හිංසනයට, ආදරය මුවාවෙන් අපි ලක්වෙන පීඩාවන්, ආදරය මුවාවෙන් අපට සිද්ධ වෙන විනාශය. සමහර වෙලාවට ජීවිතයේ යම් යම් කාලවල අපට මේ ආර්ථිකමය කාරණා මත අපේ ජීවිත උගස් තියන්න සිද්ධ වෙනවා. අර බොහොම ජනප්‍රිය කියමනක් තියෙන්නේ, ආර්ථික නිදහස නැත්තම් එතනින් එහා ප්‍රේමය ගැන කතා කළ වැඩක් නැහැ. ඕන ප්‍රේමයක් පළදරන්න මේ පවතින එකට ආර්ථිකමය හයියක් සමහර වෙලාවට ඕන කරනවා.
1: අර කතාවට කියනවානේ අගහිගකම් ඉස්සරහ දොරෙන් එනකොට පෑල දොරෙන් ආදරේ පලා යනවා කියලා කියනවානේ.
2: මේ ගීතේ වචනයක් පාසා මට මේ පේන්නේ ආර්ථිකමය කාරණා හින්දා තමන්ගේ ජීවිතය උගස් තියන්න සිද්ධ වුණු ඉතාම අහිංසක ගැහණු ළමයෙකුගේ ඛේද වාචකය. ඇය ආදරය කරනවා කියලා බැඳිලා ඉන්නේ ඇය ගැන තඹ සතේ වටිනාකමක් නැති ඇය වෙනි හිත් දහස් ගානකට ආදරය කරන්න පුළුවන් මට්ටමේ පිරිමියෙක්. ඇය ඇගෙන්ම ප්‍රශ්න කරනවා, මේක ආදරය නම් ඇයි මේ නුවරඑළිය වගේ හීතල තියෙන අඳුරු වීදුරු තියෙන වාහනයක් ඇතුලේ අපි ආදරය කරන්නේ? මේක ආදරය නම් ඇයි අපට මේක ලෝකෙට පේන්න කරන්න බැරි කියන මේ පශ්චාත් වේදනාව ඇය තුළ තියෙනවා. ඒ මොහොතේ තමයි ඇයට මතක් වෙන්නේ ඇත්තටම මේක ආදරයද කියලා. ඉතින් මේ වගේ කතා අපි අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා, අහලා තියෙනවා. මේවැනි කතාවලට මුහුණ දුන්නු යෙහෙලියන්, නැගණියන්, සහෝදරියන් අපිට කතා බහ කරලා තියෙනවා. මේක අනිත් පැත්තත් එහෙමයි මොනිකා. මෙවැනි කතාවලට පාදක වෙච්ච මිතුරන්, සහෝදරයනුත් අපි අතර ඉන්නවා. මේ ගීතය මම තෝරගත්තේ ඉන්නේ

0: Dariatnak Viemana Sada Diya Dahara Sada Diya Dahara
1: අපි අහන්නේ ඊළඟට සප්තකන්‍යා චිත්‍රපටයේ ගීතයක් එස්.ටි. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ සප්තකන්‍යා චිත්‍රපටයේ කමලදර ආරච්චි සංගීත විරත්න ප්‍රධාන චරිත නිරූපණය කළේ මේ චිත්‍රපටයේ ජනප්‍රිය උණු ගීත කියන්නේ චිත්‍රපටයේ ඇතුළතුණු ගීත කිහිපයක්ම තියෙනවා පහු කාලිනවත් අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණු යතරේ රෝකාන්ත ගුණතිලක ගායන ගීතය තමයි අපි අහන්නේ අචරජන් තරණසිංහයන් ගීතය ලියුවේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළ ආචාර්ය රෝහණ වීරසිංහයන් සුවඳ දැනී දැනෙනවා
2: අපි හරි ආසයි දවසින් දවස ලෝකේ අලුත් වෙනවා අපි කැමති අලුත් විදියකට මේ දවස් පටන් ගන්න පුළුවන් නම් අපි කතාවටත් කියන අලුත් tirak පායනවට අපි හැම කැමති අලුත් හඳක් දකින්න අපි ආසයි අපි ජීවිතය ඇතුලේ හැමදාම මේ අලුත් වීමක් නැවුම් වීමක් නව්‍යකරණයක් බලාපොරොත්තු වෙනවා ප්‍රේමයක් තුලනොත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක ප්‍රේමයක් ඕලාරික වෙලා ප්‍රේමය එකතන පල් වෙලා ප්‍රේමය සාමාන්‍යකරණය වෙලා විනාශ වෙන වට වඩා ප්‍රේමයක් පළදරන්නේ දවසින් දවස ප්‍රේමය මෝරන්නේ ඒක දවසින් දවස අලුත් වෙනවා නම් ඒක නැවුම් වෙනවා නම් අලුත් සිතිවිලි එකතු කරගන්න පුළුවන් වෙනවා නම් අලුත් බලාපොරොත්තු අරන් එනවා නම් ගෙදරට අලුත් විවාහපත් වුණු තරුණෙක් සහ තරුණියක්ට මේ බලාපොරොත්තු ජීවිතේ හැමදාම තිනවා. ඔවුන් හිතනවා හැමදාම උදේ අලුත් tirak පායයි කියලා. අලුත් හඳක සෙවණේ අපට රැය පහන් කරන්න පුළුවන් වේ වගේ බලාපොරොත්තුවක් ඔවුන් ගීතේ තියෙනවා. මේ ගීතය මතක් වෙද්දිම මේ ගීතයේ රූප රචනයත් මතක් වෙනවා. මොනික මතක් කළා වගේ සප්තකන්‍යා චිත්‍රපටයේ කමල්ලද්දර ආරච්චි සහ සංගීතා වීරරත්න රංගපාන ජවනිකාව මතක් වෙනවා. ඒ රූප රචනය මං හිතන්නේ මේ ගීතයේ අර්ථය දෙගුණ දෙගුණ කරනවා මේ ගීතය අහන මොහොතක් පාසා මට රූපත් මතක් වෙනවා ඉතින් හරිම අපූර්ව ගීතයක් සහ අපේ ජීවිතයේ තාරුණ්‍ය ළඟා වෙන්න පේන මානේ අපට ඇහුණු සහ ඒ තාරුණ්‍යයට ආදරය කරන්න අපට මතක් කරගනු ගීතයක්

0: බලාපොරොත්තුවේ 8යි විනාඩි 29යි.
1: හිස්සේ කරදර නිමා කරලා හිතේ සහනය ගෙනෙන්න. අදම සංස්ථා කුමාරිකා ෂැම්පු අරගන්න. සියලුම ආයුර්වේද සංස්ථා අලිවිසල් සහ ආයුර්වේද ඔසුසල් වලින් ලබා ගන්න. මිල රුපියල් 395 සිට. පිවිසෙන්න www.sladc.lk. ගුණාත්මක දේශීය ඖෂධ නිෂ්පාදනය හරහා ජන සුවේ වෙනුවෙන් කැප වී සිටින ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනයක්.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලකට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එකක් රුපියල් 199යි. සුදු සිර කිලෝ එකක් රුපියල් 209යි. මුංගිට කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි. ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි. අර්ථපල් කිලෝ එකක් රුපියල් 259යි. ලංකා සතුස
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
4: වාර්තා පිට වාර්තා තමයි. කෝටි 8 NLB තන නිධානය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත තන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
5: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කෙවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදුම පැමිණෙන වෙනස වටහා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: කළුතර සැවොන්මත් ප්ලාස්ටික් පුද්ගලික සමාගමෙන් ඔබට 25% වාසියක්. නිවසට අවශ්‍ය හැම දෙයක්ම පරණ මිලටම. සැවොන්මත් කළුතර උතුර පළාතට පාර කටුකුරුඳ හන්දිය සහ පයාගල.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: සුගන්ධදිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සමිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිටිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන් වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක් ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා කතා කරන්න 01176779579 දුරකථන අංකයට සඳදිය දහර සඳහා අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතිය මහා ධන සම්පත ධන නිධානය ජාතික ලොතරැයි මණ්ඩලයයි ඔබට ලබා දෙන්නේ රුපියල් කෝටි 13 රුපියල් කෝටි 9 සහ රුපියල් කෝටි 8ක සුපිරි ජයග්‍රහකයන් 3 දෙනෙක් 2025 වසරේදී ධන නිධානය ලොතරැය තුලින් බිහි වෙලා කියලා ඔබ දන්නවද දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය දුන් ජාතික ලොතරැයි මණ්ඩලය ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ලොතරැය අලෙවිය තුලින් සෑම ලොතරැයකින්ම ප්‍රතිශතයක් ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ කියන්නේ ඍජුව රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා. සඳදිය දහර සමග අදරෙන් ඔබ ලක්නහගෙන අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම කවියෙක් ඒ වගේම ලේඛකයෙක් මාතිවේදීක හොන්නුවන් ගම්මන්පිට අපි අහනවා අතිශයින් ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියතර පතුණු බටහිර ගීතයක් ලානල් රිචි ගායනා කරන මේ ගීතය අදලත් අපිට ජංගම දුරකථන නාද වෙනකොට එහෙම නිරන්තරයෙන් ඇහෙන ගීතයක් හෙලෝ ඊස් ඉට් මී යු ආර් ලුකින් ෆෝ කියලා තමයි කියන්නේ නේ I can see it in your eyes. සැහෙන කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න තියෙන්නේ තමන්ගේ ඇතුලේ සහ උත්තරෙත් එක්කම ප්‍රශ්න තියෙන වා මොකද ඇගේ ඇස් තුළ මාව දකිනවා. හැබැයි ඇය නෙමෙයි අහන්නේ. ඔහුනි අහන්නේ. ඔබ හොයන්නේ මාවද කියලා. මේ ගීතය අපි ඉංග්‍රීසි ගීත අහන්න පුරුදු කළ ගීතයක්.
1: හරියටම හරි. මට ඒක තමයි කියන්න ඕන කරේ. මම මේ ගීතයට බැඳෙන්නේ ජීවිතේ මුලින්ම වෙන කිසිම හේතුවකින් නෙමෙයි මේකේ තිබ්බ රූප රචනයට. අර අන්ධ ශිෂ්‍යාවක් තමන්ගේ ගුරුවරයා මැටියෙන් හරි එහෙම මූර්තියක් වශයෙන් නිර්මාණය කරනවා. වැඩේ කියන්නේ නිර්මාණය කළ නිමා වෙද්දී ඇත්තටම ඒ ගුරුවරයාගේ රූපයට 100%ක් හා සමානයි ඒ මූර්තිය. බලන්නකෝ මොනිකා ආදරය අපට දැනෙන විදිය. අපි කෙනෙක්ට ආදරේ නම් ඒ කෙනාව අපි චිත්‍රණය කරගන්න විදිය කොයිතරම් අපූර්වද බලන්නකෝ. ඒක පුදුමාකාර සංවේදනයක්. මම අහලා තියෙනවා කොහොමත් ඇස් පේන්නේ නැත්නම් කන් ඇහෙන්නේ නැත්නම් ඒ ඇස් නොපෙනෙන කන් ඇසෙන්නේ නැති අසීරුතාවය මගහරවා ගන්න ඔවුන්ගේ අනිකුත් මේ සංවේදනයන් තීව්‍රයි කියලා මම අහලා තියෙනවා. ඉතින් මේ ගීතය මම ඒ කාලේ මම පුංචි කාලේ අහද්දී මට දරා ගන්න බැරුණා මේ මියුසික් වීඩියෝ එක. ඒක පුදුමාකාර ලස්සනයි. ඔබ මෙච්චර මියුසික් වීඩියෝ නිර්මාණය කරන ලෝකේ දැන් ගිහිල්ලා YouTube එකේ බලන්න ඔබ මවිතයට පත් වෙනවා නිසක වශයෙන්ම. ඒ ශිෂ්‍යාවගේ රඟපෑම සහ රිචීගේ රඟපෑම අපූරුයි. ඉතාම විශිෂ්ට ගීතයක් මේ ලෝකේ නිර්මාණය වුණු 84 රිචී කාන්ට් ස්ලෝ ඩවුන් කියන ඇල්බම් එකට මේ ගීතය නිර්මාණය කරනවා කියලා කියන්නේ සහ ඔයා කිව්ව වචන ටික මේ වචන ටික ලෝකේ බොහොමයක් දෙනගේ රෙගින් ටෝන්ස් වල තාම පාවිච්චි කරනවා. ඉතාම අරම් ගීතයක්. ඉතින් මේ ගීතයේ ප්‍රධාන වශයෙන්ම කියවෙන්නේ මේ ඒකපාර්ශ්වික ආදරය සහ තනිකම ගැන. ඒක පුදුමාකාරයි. තමන්ගේ සිතින් කෙනෙක්ට ආදරය කරද්දී එය ප්‍රකාශ කරගන්න තමාට තියෙන නොහැකියාව ඒක කොච්චර පීඩාවක්ද කියලා දැනෙන්නේ තමා ළඟින් ඒ පුද්ගලයා ගමන් කරද්දී තමන්ට දැනෙන වේදනාව ඉස්සරහා තමන් කොච්චර අසරණ වෙනවද කියන කාරණාව මත. ඉතින් මේ කාරණා ඔක්කොම පදනම් කරගෙන මේ ගීතය තාමත් මගේ ගීත ලයිස්තුවේ හැමදාම තියෙන කිසිදා අමතක නොවන ගීතයක්. මං හිතුවා අද මොනිකාගේ වැඩසටහනට මේ ගීතය තෝරගන්න කියලා.

0: Sounder Rianke Viemene Sane Die Dahare Sane Die Dahare
1: Milton Malavarachi Gana Kanagita Kapia Hani Api Gita Liana Vijay Ramanayaka Saradasanayaka Sangeeta Vatkare Dino Dahak Gavasena Sarasaviyata Api Yanne Tanikama විඳින කෙනෙකුගේ සිතුවිලි තමයි අපිට මේ වෙලාවේ මේ ගීතය තුනත් අහන්න ඉඩ ලැබෙන්නේ.
2: අපි දෙන්නම ඊටම හොලින් දන්න ලේඛකයෙක් ඉන්නෝනේ පරාක්‍රමණයක එක නැක කියලා පරාගේ පොතක් තියෙනවා මොනිකා මේ ඔබ හිටියට මං තනියම කියලා කවි පොතක් හරි ලස්සනයි. ඒ කියන්නේ දාස් ගානක් කෝටි ගානක් හිටියත් අපිට තනිකම දැනන වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ වටපිටේ ඉන්න මිනිස්සුන්ගෙන් නෙමෙයි අපේ තනිකම මැකෙන්නේ. හදවතේ ඉන්න මිනිස්සුන්ගෙන්. හදවතේ ඉන්න කෙනා ළඟ ඉන්නව නම් තනිකමක් නැහැ. හදවතේ ඉන්න කෙනා ළඟ නැත්තම් තනිකමක් තියෙනවා. තනිකමේ සරලම විග්‍රහය ඒකයි. කෝටි ගාණක් මිනිස්සු වශයෙන් වුණත් ඉන්න පුළුවන් තනියම තනිකමින් කාටවත් හිතෙන්නේ නැහැ, පේන්නෙත් නැහැ මොවින තනිකමෙන් කියලා. මේ ගීතය තෝරගන්න එක හේතුවක් තමයි මොනිකා මගේ පාසලන කාලේ මගේ ඉතාම හොඳ යාළුවෙක් හිටියා, උතාමත් මගේ යාළුවෙක්. ඔහුට පාසල් ප්‍රේමයක් තිබුණා. මගේ යාළුවාට විශ්වවිද්‍යාල යන්න බැරි වුණා. හැබැයි පෙම්වතිය විශ්වවිද්‍යාලෙ ගියා. වැඩේ කියන්නේ ඇයි ගියෙත් නැගෙනහිර විශ්වවිද්‍යාලයට ත්‍රිකුණාමලේ. ඉතින් හිතන්නකෝ දැන් ගාල්ලේනේ මොකදුනේ ඉස්කෝලේ ගියත් ගාල්ලේ, මගේ යාළුවා ගාල්ලේ. ඔහුගේ පෙම්වතිය ත්‍රිකුණාමලේ විශ්වවිද්‍යාලේ. ඒ කියන්නේ මේ උදේ හවස යන්න තියා හිතා ගන්නවත් බෑ. නිවාඩු කාලේටවත් සමහරක් වෙලාවට කෙල්ලට එන්න විදියකුත් නැහැ. මගේ යාළුවත් ඔහුටත් එහෙම ලুকু ආර්ථික මට්ටමක් තිබ්බ ළමයෙක් නෙමෙයි, තාම අහිංසක කොල්ලෙක්. ඔහුට සමහර වෙලාවට යන්නත් බෑ. සමහරවිට මුණ ගැහෙන්නේ අවුරුද්දකටම දවසයි හෝ දෙකයි. සිංහල අවුරුද්ද කොහොමත් මුණ ගැහෙනවා. ඒ කාලේ මොනිකා දුරකථන තිබුණේ නැහැ. ඉතින් බොරු කියන්න ඕනේ නැහනේ. මැසේජ් කරන්න විදියක් තිබුණෙත් නැහැ. ලියුම් තමයි හුවමාරු වෙන්නේ. ওই ලියුම් වල හැමදාමත් තියෙන මේ වෙනස් නොවන වචන ටිකක් තමයි මේක. ඒ ළමයා හැමදාම මේක ලියලා එවනවා. දිනෝ දහක් ගැවසෙන සරසවියේ මට හරි පාළුයි අයියවා නැතුව කියලා. ඉතින් මේක පද ඒ කතාවට හරියටම ගැලපුණා. ඔබ සරසවියක මා පොඩි ගෙපැලක එක් වන්නට අද වරම් නැති එකම පන්තියේ එකළඟ හිඳගෙන පාසල් ගිය හැටි සිතට නැගේ කියලා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ඒ ළමයා ඉතාම හොඳින් අධ්‍යාපනය නිමා කළා, පශ්චාත් උපාධියත් අවසන් කළා, විදේශගත වුණා. විදේශයකදී විවාහ ප්‍රාප්ත වුණා. දැන් විදේශගතව දරුමල්ලොත් එක්ක ජීවත් වෙනවා. මගේ යාළුවා වෙනත් තරුණියක් විවාහ කරගෙන ගමේ ඉන්නවා. මට ওই දෙන්නම Facebook එකේ පේනවා. ඒ දකින වාරයක් පාසා මට මේ සිද්ධිය මතක් වෙනවා. ඔයා විශ්වාස කරන්න, ඔයාට මේ ගීත එවද්දී මම මේ ළමයා දැක්ක Facebook එකේ. ඒ නිසා මට මේ ගීතය තෝරගන්න හිතුණා.

0: Saundaryatmaka Viyamana Sanadiya Dahara Sanadiya Dahara
1: සදදිය දහර සමග අද අපේ සොදුර හමුවීම මදවෙදී නුවන් ගම්මම් පෙළ සමග අපි අභිවර්ධන බාලසූරිය ගානකට ගීතයක් අහන්නේ. ප්‍රේමකීත දල්විස් ලිව්ව මේ ගීතය අචරරෝහණ වෙරසිංහන් තමයි සංගීතවත් කළේ. මම හිතන්නේ ගීත ලයිස්තු ගැන කතා කරනකොට, තමන් කැමති ගීත ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් නිරන්තරයෙන් එකතු කරගන්න ගීතයක් තමයි මේ. ජීවිතේ මං හිතන්නේ තරුණෙක් ගත්තුතින් ඕනෑම තරුණකට මේ වගේ සමයක් තියෙනවා ජීවිතේ උදා වෙන. එතකොට එහෙම කෙනෙකුගේ ජීවිතයට අත්තලක් වෙන, සමහර වෙලාවට අඳුරෙන් පිරුණු ජීවිතයකට ආලෝකයක් වෙන සම්බන්ධතාවයක් ගැන කියන්න බොහෝ දේවල් තියෙනවා. ඒ නිසා ඒ අත්දැකීමට වඩාත් සමීප හින්දම දෝ වෙන්නේ නැති මේ ගීතේ බොහෝ දෙනෙක්ගේ කැමති ගීත ලැස්තු අනිවාර්යයෙන්ම තියෙන ගීතයක්.
2: සමහර ප්‍රේමයන් තිනවා, ඒ ප්‍රේමයන් වලින් සිද්ධ වෙන්නේ අපි අගාධය කරා යන එක. ඒ ප්‍රේමයන් හරියට අර මේ පැණි ගොඩක් වගේ, ඒකේ වැටෙන බඹරට හෝ සමනලයට ගැලවීමක් නැහැ. ඒ මේ පැණි බීගෙනම ඔහුගේ ජීවිතේ නිමා කරගන්නවා, නිකන් බාඳුරා මල් වගේ ප්‍රේමයන්. සමහර ප්‍රේමයන් තියෙනවා, ඒ ප්‍රේමය තුල දවසින් දවස අපි මෝරා වැඩෙනවා. අපිට ඒක පුදුම වැඩක් කියන්නේ මොනිකා, අපිට දැනෙනවා අපි දැන් හිටියට වඩා හොඳයි නේද, අපිට දැන් අලුත් මං මාවත් විවර වෙනව නේද, අපට අලුත් මේ ආර්ථික මාවත් දැන් ඇරෙනව නේද, අපට අලුත් අවස්ථා දැන් උදා වෙනව නේද, අපි ඇත්තටම හිතියාට වඩා දැන් ලස්සනයි නේද, අපි දැන් ඉස්සරට වඩා හොඳට අඳිනව නේද, අපි දැන් හරි පිළිවෙලයි නේද, ඉස්සර අපිත් එක්ක තරහ වෙලා හිටපු අපේ යාළුවෝ දැන් අපට කතා කරනව නේද කියලා අපට හිතෙනවා. අන්න ඒව තමයි ප්‍රේමය. තමන්ගේ ජීවිතයේ ඊළඟ මට්ටමින් ඔසවා තියන්න පුළුවන් කෙනෙක් හමු වීම තමයි, ඒව තමයි ප්‍රේම. අනිත් ඒවා තමන්ගේ කුමක් වූ අවශ්‍යතාවයන් සපුරා ගන්න, එක්කෝ ලිංගික අවශ්‍යතාවයක් සපුරා ගන්න, එක්කෝ මේ වෙලාව නාස්ති කරගන්න, එක්කෝ තියෙන සල්ලි ටික වේදම් කරගන්න, මේ හදාගන්න සම්බන්ධකම, ඒව සම්බන්ධකම, මේවා තමයි ප්‍රේම. ඕනම පිරිමියෙකුට ඕන කරනවා, අර කියන්නේ එකට නිකන් මාතෘ ධාරක ස්නේහයක් සපිරි ප්‍රේමයක්. ඕනම පිරිමියෙක්ට ඕන කරනවා තමන් දරුවෙක් වගේ රැකබලා ගන්න මවක් වගේ පෙම්වතියක්. කනබොන එක අහන, ඇඳුම පෙරදුම ගැන හිතන, කතා කරන දේවල් අඩුපාඩු ගැන ඉතාම හිමින් උපදෙස් දෙන, මුදල් ගැන යන එන තැන් ගැන අවධානයෙන් ඉන්න පෙම්වතියක් ඕන කරනවා. අර ඕනම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ගැහණියක් ඉන්නවා කියලා කියන්නේ මෙහෙම ගැහණු. පිළිවෙලකට ඉන්න, ලස්සනට ඉන්න, හොඳට කතා බහ කරලා හිනා වෙලා ඉන්න හැමෝම ආදරය කරන පිරිමියෙක් ඔබ අරන් බලන්න, නිසක වශයෙන්ම කෙලවරක මෙවැනි ගැහණියක් ඉන්නවාමයි. එහෙම නැත්තම් ඔහුට ඒ සමාජීය පැවැත්ම නිර්මාණය කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක පුදුමාකාර වාසනාවක්. මගේ ජීවිතේත් මට ඇත්තටම මුණ ගැහිලා තියෙනවා එහෙම. අපිව බලා ගන්න සමහර පොඩි දේවල් උනත්, අපිට නොතේරෙන සමහර පොඩි දේවල් හොඳින් තේරුම් ගන්න පෙම්වතියක්. ඉතින් මට මේ ගීතේ මතක් වුණා. මේක පුදුමාකාර ලස්සනට රචනා කළ තියෙනවා එවැනි පෙම්වතියක්.

0: Дарвятнак Вємена. Сана Дія Дагара. Сана Дія Дагара.
1: අද සරදිය දහරතුල පහන විදින අවසන් ගීතය ධම්මික බණ්ඩාර ගී පද රචනය දනිෂ්ට පෙරේරා සංගීතවත් කළේ අමරසිරි පීරිස් ගීතය ගායනා කරන්නේ මගේ පුංචි රෝසමල තමයි මේ ගීතය කියන්නේ
2: මගේ ඉතාම හොඳ යාළුවෙක් ඔහුට මට වඩා වයසයි දැන් මේ ළඟදී ඔහුගේ 50 වෙනි පන්දින වෙනුනුත් මේ සාදයක් තියනවා කියලා මට මේ ළඟදී කතා කරලා කිව්වා මේ ළඟදී දවසක ඔහු මට කතා කරා මේ ළඟදී මට ඔහුගේ වෙනස්කම් කීපයක් දැනුණා ඔහු ජීවිතේ කවදාවත් ජිම් නොගිය මිනිස්සෙක් දැන් ජිම් යන පටන් ගන්න තියනවා කියලා මම දැක්කා සහ ඔහුගේ මම දැක්කා ජීවිතේ පළවෙනි වතාවට ඔහුගේ ටැටූ වගේක් තියෙනවා අතේ එහෙම මම ඒ දිහා බලාගෙන හිටියා මේ ළඟදී මට ඔහු එකපාර කතා කරා හවස 6ට විතර කතා කළා මේ හම්බෙන්න ඕනේ කියලා කිව්වා මට තේරුණා මේ මොනවාරි සන්තෑසියක් වෙලා තියෙනවා තමයි කියන්නේ මං හෝ හම්බෙන්න කියලා කියන්නේ මගේ ජීවිතේ මට උපදෙස් දුන්නු යම් යම් දේවල් කරන්න කියපු කරන්න එපා කියපු සමහර දේවල් ගැන ඉතාම හොඳින් දැකපු හොඳ සමාජ දැනුමක් තියෙන හොඳට පොතපත කියවන හරි පරිපූර්ණ මිනිසෙක් මංගේ මොහොතේ ඔහු මා ඉස්සරහා අඬන්න පටන් ගත්තා ඒක මට හිතා ගන්න බැරුණා මොකද්ද මේ කියලා බලද්දි ඔහුට ප්‍රේමයක් වුණා ගෑයිලා ඒක මේ තමන්ගේ දුවටත් වඩා අවුරුදු කීපයක් බාල තරුණියක් ඔහු එකෙනෙ මාත් එක්ක කතා කරද්දී ඔහුට කඳුළු පණිනවා මට දෙන්න උපදේශයක් තිබුණ නෑ අතට ඒ කියන්නේ ආදරය කියන්නේ ආදරයක් ඇති වෙන්න මොනවද ඕන කරන දිග පළල ආදරයක් ඇති වෙද්දී මොනවද සම්පූර්ණ කරන්න ඕන පරිසර සාධක සමාජීය සාධක කියන දේවල් ගැන මට අත්‍තර අවබෝධයක් නෑ මම ඔය සම්මත අසම්මත කියලා ආදරේ බෙදලා දක්වන්න කැමති නෑ ආදරේ නම් ආදරය හැබැයි ඉතින් වැඩේ කියන්නේ ඉතින් ඔහු දැන් තීන්දු කළා තියෙනවා ඔහු මට කියපු විදියට ඇයව නිදහස් අවකාශයක මුදා හරින්න කැමති තීන්දුවක් ගන්න කියලා මොකද ඔහු දන්නවා මේ මහ පොළවේ අර අපි මුලින් කතා කළා වගේ ආදරේ උත්කර්ෂේ විවාහය කියලා හිතන් ඉන්නේ එහෙම තැනකට යන්න බෑ කියලා මේක දන්නවා සහ මේ සම්මත නෑ කියලා සමාජගත කරලා තියෙන විදියට අයත් සමග ජීවත් වෙන්න මගේ යාළුවා පොඩ්ඩක්වත් කැමති නෑ ඉතින් ඔහු අඬන කඳුලක් ගානේ මට පේනවා ඔහු ඉන්න පීඩාව මට මේ ගීතේ මතක් වුණා ඔහු අද මේ වැඩසටහන අහනවා ඇති කියලා හිතලා මම මේ ගීතේ තෝරගත්තා
1: අපි නම් මේ ගීත දෙක සමුගැනීම සටහන් කරනවා අදට නැවත දවසක හමු වෙන බලාපොරොත්තු වෙන ස්තුතියි මේ ගීතවත් අර්ථවත් කතාබහ වෙනුවෙන් සඳදිය දහර සමග එක් වුණාට
2: බොහොම ස්තුතියි මොනිකටත් ඔබ සෑහෙන කාලයක පටන් මේ වැඩසටහනේ ප්‍රමිතිය ආරක්ෂා කරගනිමින් කරගෙන යනවා මේ දවසින් දවස හැදෙන අලුත් රැලි සියල්ල දිහා මේ බලන් හිඳිමින් ඔබ මේ අර කලින් තේරු ගීතේ නැවක් වගේ මේක පදවාගෙන යනවා ඉතින් මට ආරාධනා කරාට සහ අවස්ථාව ලබා දුන්නට ඔබට බොහොම ස්තුතියි තවත් කාලයක් ඉතාම නිරෝගීව ඔබේ මේ වැඩසටහන කරන් යන ඔබට ඕන කරන ශක්තිය ලැබේවා කියලා මම ඇත්තටම මොනිකා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
1: බොහොම ස්තුතියි ඒ ප්‍රාර්ථනාවට. ඔබ වෙනුවෙන් මා කරන්නේ තේ ප්‍රාර්ථනාවම තමයි. අපි සජීවි මිනිසුන්ට අපි කොහොමත් හරි කැමති සහ ආදරේ. මොකද මේ සමාජය තුළ දකින්න දේවල්, අහන්න ලැබෙන දේවල් ගැන සමාජ කතිකාවක් ගොඩනගන්න, තමන්ට හැකි පමණ දායකත්ව ලබා දෙන උත්සාහ කරන, ඒ වෙනුවෙන් වේදිකා හදන, නිර්මාණය කරන මිනිසු විදිහට ඒ හැම දෙයකටම ඉදිරි අනාගතයේ සුබ වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් අපි නැවත සඳදිය දහරතොල තවත් සොඳුරු ඉසව්වකදී ආදරෙන් හමු වෙමු. ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රියක්.

අතර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය තාර සඳතිය තාර
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: පළවරාත්‍රි 10යි ඔබ අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදේගත් ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන තමයි අපි සූදානම් වෙන්නේ. ගන්න ඔබ අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදේගත් ලොතරැයි පත් අතට අපි සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලය හරහා දෙනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සනිටුහන් කරන්න. අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දිනුම් අදින ලද මහජන සම්පත, අද සම්පත, NLB ජය, මෙගා පව, ධන නිදහන, හඳහන, ගොවිසත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ඔන්න අපි දැන් දිනුම් ඇදීමට ලක් කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් ලැබීම හරහා ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කනත් එක්ක එකතු වෙන්න.
2: අයිබෝව, දැන් ඔබේ අතේ තියෙන්නේ පුංචි රුපියල් 40ක ලොතරැයියක්. හැබැයි තව මිනිත්තු කීපයකින් ඔබ ඒ ලොතරැයිය නිසාම කෝටිපතියෙක් ලක්ෂපතියෙක් බවට පත් වෙනවා. ඒ නිසාම අදත් ඔබේ වාසනාව වෙනුවෙන් අපි ආරම්භ කරනවා වාසනාවේ සුබ අද හෝරාව NLB ජාතික ජයවර්ධනය. අපේ රට කියන්නේ හරිම ලස්සන රටක්. ඒ රටේ ලස්සන රැකගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය එයට ආදර්ශයක් බවට පත් වෙමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමූහික සමාජීය වගකීම් වැශීෂය මගින් සිදු කෙරෙන ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ බද්දේගම නගරයේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කිරීම අරමුණු කරගනිමින් බද්දේගම ප්‍රාදේශීය සභාව වෙත කසල බඳුන් ප්‍රදානය කිරීමේ උත්සවය අද දින බද්දේගම ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවැත්වුවා. මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිලංක යූ ගමගේ මහතා, බද්දේගම ප්‍රාදේශීය සභා සභාපති ලලිත් සේනානායක මහතා, උපසභාපති සමන් සී ලියනගේ මහතා ඇතුළු නිලධාරීන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහභාගී වුණා. දින් අද දවසේ NLB ජාතික ජයවර්ධනේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ NLB ජාතික ජයවර්ධනේ අධීක්ෂණ මණ්ඩලය. තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී ජනක සම්පත් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සී තිලකරත්න මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති RMPA ජානක මහතා. බලාපොරොත්තු රැසක් එක්ක අද මිලදී ගත්ත NLB ලොතරැයි පත් අතරින් දැන් අතට ගන්න NLB ජය. හැමදාම කොයිතරම් තිබුණත් මදි කියලා හිතන නිසාම අදත් අතට සල්ලි වෙනුවෙන් NLB ජය 447 වෙනි දිනු මැදිමේ වාරය අපි ආරම්භ කරනවා. එහෙමනම් අපි දැන් යොමු වෙනවා දිනු මැදින්. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය G ජයග්‍රාහී අංක 234 බිංදුව. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන

1982 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. දැන් කියන්නම් අද දවසේ වාසනාව ගැන. අද NLB ජයතුලින් රුපියල් ලක්ෂ 5 ජයග්‍රහකෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි වෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන්. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රහකෙන් 35 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ අනුව අද දවසේ NLB ජයතුලින් අපි බිහි කරනවා වාසනාවන්තීන් 74,378 දෙනෙක්. ඔවුන් අතරේ රුපියල් 63,50,560 ක මුදලක් අපි බෙදා දුන්නා. අද දවසෙත් ඔබේ හඳහනට වාසනාව ගලපන්න නියත ධනයෝග හඳහන 1488 වෙනි දින මැදි මෙවරේ අපි දැන් ආරම්භ කරනවා. තෑගි වැඩි වැඩියෙන් දිනා ගන්න ලග්න සංකේතයත් අංක 4ක් දැන් අපි තෝරනවා. ඔබේ අතේ තියෙන හඳහන ලොතරැයි පතේ ගැලපෙන්න ඕන වාසනාවන්ත ලග්න සංකේතයයි මේ අපි තෝරගන්නේ. අද ඔබට වාසනාව ගේන ලග්න සංකේතය මිතුන. මීළඟට අපි තෝරගන්නවා හඳහනෙන් ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 13. ඊළඟ ජයග්‍රහී අංකය අංක 29. ඊළඟට ඔබට වාසනාව ගේනවා අංක 5. හඳහනේ අවසන් ජයග්‍රහී අංකය අංක 50. අපේ රටේ ශක්තිය රණවිරුවන්. ඔවුන් රැක ගැනීම වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභීන් 81 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. දැන් බලමු අද හඳහනේ වාසනාව ගැන. අද හඳහනෙන් රුපියල් ලක්ෂ 10ක ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. වාසනාව ලොතරැයිපත අලෙවි කරනවා මැල්සිරිපුර NLB අලෙවි නියෝජිත JRK බණ්ඩාර මහතා. එයන් අද දවසේ හඳහනේ සමස්ත වාසනාවන්තීන් 138,239 දෙනෙකු අතරේ රුපියල් 94,08,220ක මුදලක් අපි බෙදා දුන්නා. හෙටත් NLB හඳහන ඔබ විශ්වාස කරන්න. ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි තෑගිය වටිනාකම රුපියල් 33,90,842ක්. ළඟම සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් බිහි කරපු සත් දිනම ජයනියත ගොවිසෙතෙන් අද ඔබේ වාසනාව ඔබට ලබා දෙන්න අපි සූදානම් 4421 වෙනි දින මැදි මේ වාරයෙන්. එමනම් කෝටි 6 ඉක්ම වූ සුපිරි තෑගක් දිනා ගන්න සූදානම් වෙන්න දැන්. ගොවිසෙතෙන් ඔබට වාසනාව උදා කරන ඉංග්‍රීසි අක්ෂරයයි මුලින්ම අපි තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F. මේ තෝරගන්නේ ගොවිසෙතෙන් ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 23. මිලඟට අංක 61. මිලඟ ජයග්‍රහී අංකය අංක 9. අද අවසන් ජයග්‍රහී අංකය අංක 48. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසෙත ලොතරැයියෙන් 2026 වසරේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බලමු අද දවසේ ගොවිසෙතේ වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද ගොවිසෙතෙන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා බොල්ලෑගල NLB අලෙවි නියෝජිත JA සුනන්ද මහතා. ඒත් එක්කම ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 3ක් ගලපා ගැනීමෙන් රුපියල් 2,50,000 වාසනාවන්තීන් 8 දෙනෙකුත් අද ගොවිසෙතෙන් අපි බිහි කරනවා. ඒ වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා වේලුපිල්ලේ පාස්කරන් අක්කරේ පත්තුව, VG විමලාවති වලකන්ද, SM සෝමරත්න ගණේමුල්ල, හේමක පීරිස් කෙසෙල්වත්ත, WD ප්‍රියදර්ශනී පාදුක්ක, TF දෙන් කොටිකාවත්ත, ලිලානි අල්විස් යන්තම්පලාව, NV ලාලනි නානක්කාර කුරුණෑගල. යනුව අද ගොවිසෙතේ සමස්ත වාසනාවන්තීන් 124,637 දෙනෙකු අතරේ රුපියල් 1,15,63,240ක මුදලක් අපි බෙදා දුන්නා. සත් දිනම ජයනියත ගොවිසෙතෙන් හෙට දවසේ ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ගේ වටිනාකම රුපියල් 6,01,72,930,740ක්. ඔබේ දවස සුබ කරවන සිහින දිනවන සුබ දවසක් අලුත් උණු පහසු උණු ත්‍යාග රටාව ගැන අදත් අපි මුලින්ම මතක් කරනවා. සුබ ලග්නයත් එක්ක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ රුපියල් ලක්ෂ 5 තෑගිය ඔබට දිනා ගන්න පුළුවන්. රුපියල් 50,000 තෑගිය ඔබට දිනා ගන්න පුළුවන් ජයග්‍රහී අංක 3ක් ගලපා ගැනීමෙන්. ඒ විතරක් නෙමෙයි ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගි වගේම සෙසු තෑගිත් මදි නොකියන්න ඔබට දිනා ගන්න පුළුවන් සුබ දවසක් තුලින්. එහෙනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 295 වෙනි දින මැදින් වාරය. සුබ දවසක් සුබ ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ඔබේ සුබ ලග්නය ධනු. ඊළඟට සුබ අංක 3 අපි තෝරගන්නවා. මුල්ම ජයග්‍රහී අංකය අංක 42. ඊළඟ ජයග්‍රහී අංකය අංක 12. අවසන් ජයග්‍රහී අංකය අංක 40. සුබ දවසක් තුලින් රුපියල් 25,000 තෑගි දිනා දෙන්නයි දැන් අපේ සූදානම. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාග අංකය 9,829. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය

0: පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබදවසක් ලොතරැයෙන් 2026 වසරේ රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 155 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බලමු අද දවසේ මේ ලයිස්තු අලුත් වෙන්නේ කොහොමද කියලා. බොහොම ස්තුතියි. අද සුබ දවසක් තුලින් රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 2 දෙනෙක් බිහි වෙනවා. වසරකට විතරයිපත් අලවි කරනවා ආර් කේ ප්‍රේමසිරි මාළබේ සහ රෝහණ පියදිගම මාතලේ. ඒ වගේම රුපියල් 50,000 ජයග්‍රහකින් 6 දෙනෙකුත් බිහි වෙනවා. ප්‍රවර්ධන ත්‍යාගාංකික අල්පා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රහකින් 39 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ අනුව අද සුබ දවසක් තුලින් වාසනාවන්තයින් 110,259 දෙනෙකු අතරේ රුපියල් 99,84,660 මුදලක් අපි බෙදා දුන්නා. NLB ජාතික ජයවර්ණයේ දෙවැනි අර්ධය එහෙමනම් අපි බාර කරනවා අනුෂි සමගින් නිරූපිතාට.
1: මිලඟට මෙගා පවර්.
2: කවුරු හරි මේ දවස්වල ඇහුවොත් එහෙම ලංකාවේ ලොකුම සුපිරි තෑගි දෙන්නේ කවුද කියලා අපි හැමෝටම මතක් වෙන එකම නමයි තියෙන්නේ. ඒ මෙගා පව. හේතුව රුපියල් 23 කෝටියත් රුපියල් 47 කෝටියත් ඉක්ම වූ අති දැවැන්ත මෙගා සුපිරි තෑගි දෙකක් අපි දැනටමත් ඔබේ කරලා තියෙන නිසා අද සූදානම් රුපියල් 25 කෝටි ඉක්ම වාගේ දැවැන්ත මෙගා සුපිරි තෑගයක් ඔබේ කරන්න. රටම කතා වෙන සුපිරි තෑගි තමයි අපි ළඟ තියෙන්නේ. ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑගටත් අපි දැන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරලා තියෙනවා. මේ අති නවීන සුපිරි රටේ ඔබ වෙනුවෙන් වෙන් කරමින් එමනම් ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2527 වන දිනුම් වරයි අපි මේ ආරම්භ කරන්නේ සුපිරි තෑගි ත්‍රිත්වයක් සමඟ. මුලින්ම අපි තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය K. බලමු සුපිරි අංකය තීරණය වෙන්නේ කොහොමද කියලා. අද සුපිරි අංකය අංක 16. මම එහෙමනම් අද ජයග්‍රහි අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාවන්ත පළමු අංකය අංක 22. ජයග්‍රහි දෙවන අංකය අංක 70. තුන්වන ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 79. අද මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 19. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවල් උතරයෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලාභීන් 3 දෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 29 දෙනෙක් අපි දැනටම බිහි කළ තිනෝ ස්තුති. අද මෙගා පව වෙතින් රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහණ උතරයිපත් අලවි කරනවා පිටකොටුව NLB අලවි නියෝජිත TG ජයතිලක මහත්මිය සහ තවත් වාසනාවන්තෙක් වින්වේ ඩිජිටල් උතරයි සේවාවෙන් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 1,24,604 දෙනෙක් අතරේ රුපියල් 74,79,000 මුදලක් අපි බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අකණ්ඩව තහවුරු කළගත් මෙගා පව වෙතින් අපි හෙට ඔබ වෙනුවෙන් අරගෙන මෙගා සුපිරි තෑගි රුපියල් 25,43,56,932ක් පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. රුපියල් 11 කෝටි එක්ම වාගේ දැවැන්ත නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ 2209 වන දිනුම් වාරයේ අපි මේ ආරම්භ කරන්නේ. ඒ නිධානය වෙනුවෙන් අපි මුලින්ම තෝරාගන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවකෙන ඉංග්‍රීසි අක්ෂරය Q. මේ දැන් අපි තෝරාගන්නවා ඔබේ වාසනාවන්ත අංක 4. පළමු වාසනාවන්ත අංකය අංක 52. ජයග්‍රහි දෙවන අංකය අංක 79. තුන්වන ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 11. අද ධන නිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 13. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ 20 ලක්ෂපති ප්‍රථම තැග ලාභීන් 18 දෙනෙක් අපි දැනටම බිහි කළ තිනෝ. මස්තුති. අද ධන නිධානයේ රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලතරේපත් අලවි කරනවා KAGS අල්විස් තොට ළඟ MA එරන්දි ලිඳුල KH උදේසිරි බොරැල්ල අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 95,088 දෙනෙක් අතරේ රුපියල් 58,93,800 මුදලක් අපි අද බෙදා දෙනවා. කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13, රුපියල් කෝටි 9, රුපියල් කෝටි 8 ලෙසින් දැවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ හෙට නිධානයේ වටිනාකම රුපියල් 11 කෝටි 91,55,349.36ක්. හයදහස් 179 වන වතාවටත් ලොතරැයි ලොව රාජ කිරුල ඔබට පළඳවන්න අපි සූදානම් මහජන සම්පත දිනුම් මැදෙමයි. රුපියල් කෝටි 2 ඉක්මවා ගිය සුපිරි තෑගක් අපි සූදානම් කළා තියෙනවා ඔබ වෙනුවෙන්. මේ අපි තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි අංක 6. මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහි අංක බවට පත්වෙන්නේ 8188 9 සහ 6. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවා මන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතින් මේ වසරේ සුපිරිතාග ලාබීන් 6 දෙනෙක් වගේම 25,00,000 134 දෙනෙක් අපි බිහි කළා තිනවා. අද අපි මහජන සම්පතෙන් අරගෙන ආව සුපිරිතාගේ වටිනාකම රුපියල් 2,25,11,200 මුදලක්. ඒ වාසනාවන්ත සුපිරිතාගට හිමිකම් කියන්ට අද ඔබ සමත් වෙනවා. ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරනවා තලාව NLB අලෙවි නියෝජිත NE සුමතිපාල ඇස් මහතා. ඒ මහජන සම්පතෙන් අපි මේ වසරට බිහි කරන 7 සුපිරිතාග ලාභය. ඒ විතරක් නෙමෙයි NLB අපි මේ අවුරුද්දේ බිහි කරන 17 සුපිරිතාග ලාභය. වාසනාවන්ත ඔබට NLB අපෙන් සුභ පතමු. එදිනෙන් නවතින්නේ නැහැ. අද අපි ලක්ෂපතියන් 22 බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. ඉන්ද්‍රානි ස්වර්ණලතා කදුරුවෙල, ප්‍රේමදාස ජයසිංහ අම්පාර, එම් අහිලන් නිලවනි, KG ජයන්ත ගමගොඩ, සුනිල් ශාන්ත BP හන්දිය මීගමුව, W උදේ කුමාර හෝමාගම, සුමිත් තෙන්නකෝන් ආදාගල, විතානගේ චාන්ද්‍රදාස හේයන්තුඩුව, නිල්මිනි ජයතිලක බියගම, KG ආරියරත්න හසලක, T රවිශංකර් මඩකලපුව, පී ත්‍යාගරාජා පෙරියපොරතිව්, JAN මංජුල දංකොටුව, S මදන් කමනෙන් ලක්ෂපතියන් දෙදෙනෙක් බිහි කරනවා, NGC ප්‍රියදර්ශනී දඹුල්ලෙන් ලක්ෂපතියන් දෙදෙනෙක් බිහි කරනවා, ඒ වගේම LN සුමිත්‍රා පෝද්දන, අනුර වික්‍රමසිංහ රාගල සහ කොළඹ දිස්ත්‍රික්කයෙනුත් ලක්ෂපති වාසනාවන්තින් දෙදෙනෙක් අපි අද බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්තින් 259,000 අතරේ වාසනාවන්ත රුපියල් 4,11,86,200 මුදලක් අපි අද මහජන සම්පතෙන් බෙදා දෙනවා. මහජන සම්පතෙන් 8 සුපිරිතාග ලාභය බිහි කරන්න අපි හෙට සූදානම් ඉන්නවා. ඔබට පුළුවන් මේ වාසනාව හිමි කරගන්න හෙට සුපිරිතාග රුපියල් 22ක්. අද සම්පත ලොතරැයි පතින් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනු මැදීමෙන් තෝරගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 යනුව. අද සම්පත 754 දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 889 සහ 6. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොට පෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් හිමි කරගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ AG කුමාරසේන වැල්ලවාය සහ S කනකලිංගම් යාපනය. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 49 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,14,40,080 මුදලක් අපි අද සම්පතෙන් බෙදා දෙනවා. සුපිරි ත්‍යාග ලාභියෙක්ද ඇතුළත්ව වාසනාවන්තින් 951,411 දෙනෙක් අතරේ රුපියල් 10,33,07,760 මුදලක් අපි අද බෙදා දෙනවා. NLD ජාතික ජයවන්නේ මේ වාසනාවන්ත මිනිත්තු 30 අතරේ. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLD.

බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චතරයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දිවි දේවතාවුන් වහන්සේලාගේ ඇලම්ම මැලම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරදුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතැයි කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තිය ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේදා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ එන මූලික ඉගැන්වීම් මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිසංජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේදී

ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවර්ජන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී භව උදෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලකොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබා දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සුභාදහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ఆధ్యాత్మిక సూత్రదేశనాలు దిశజ్ఞానం వహన్సే గంపుల మీతలాభ కుహుమడు రువణ్పా మూల మహావిహారాధిపతి పూజ్యపాద గణకుమరే శాంత స్వామి వహన్సే.
1: అనంత దుఃఖ వేదనావన్ హా సంతాపయన్ గిన్ యుతువ ఇదిరియేట యన మే జీవన గమని బియ సంత్రాసే హా లోము దహగన్ వీమ యను నితర అద్దకిన్నట లబిన అనివార్య సిద్వీమ్య. మినిసుం పమనక్ నోవ దేవియంటద సాధారణ వూ మే మనస్తాపే దురు కర గనీమట సత్ర దేవి మహారజున్గే పిహిట పెతీమ సిదు వూ బవ దజగ్గ సూత్ర దేశనావెన్ పెహదిలివే. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභෝ පොදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

දාන පෙරත මෙලවදී ලැබෙ හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිදේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ අනුභවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මිනිත් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මිනිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

පැමිණෙන අනතුරු වලක්වාලන හේින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධයේ සත්‍යයනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් වග භික්ෂු සංවිධානයේ

ත්‍රිවිධරත්නේ ආශිර්වාදය නොවේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවාගනුවස් උතුම් බුද්ධරත්නේත් ධම්මරත්නේත් සංඝරත්නේත් යන ත්‍රිවිධරත්නේ ආශිර්වාදය සපත කිරෙන ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු ලෝභය දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද බලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හල විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගිය දුර්වී සියල් සතවිට යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සතවිටම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

0: FM 93.5 ලක්කඳ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහ රහතන් වහන්සේය.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.